0: 93.5 FM 93.7 Lakhana Radio ITN.
1: ලකඩ අගෙනින්න වෙලාව දෙපහයි විනාඩි 39යි.

0: ITN රටට වග කියන රේඩියෝ
1: වෙලාව 2:55.
2: මඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීම පහසුම ටූ වීල් ෆෝර් වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය මහ පොළොවට මහ බලයක්
3: මානවීය ප්‍රේමී

0: දින බල රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳ දිය දාර එන්නේ මාරාන්තිකයි.
0: පසුකිය වසරට සාපේක්ෂව මේ වසරේ ඩෙංගු රෝගීන් වාර්තාවේම 50%ක පමණ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි. පවතින අවදානම් තත්ත්වය සලකා ජුනි 10 වෙනිදා දක්වා විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. ඔබත් ඩෙංගු මර්ධනයට ක්‍රියාකාරීව සහයෝගය දක්වන්න.
1: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු. FM 93.5, FM 93.7, Lakhana Radio ITN. ජීවිතය දිනන්නට positive vibes with charge.
2: අයිබෝවන්, සුබ දවසක්. ජීවිතේ සුන්දර අතකින් වැඩ කරගන්න මං අද නිදි 7ක් ඔබට කියලා දෙන්න. පළවෙනි එක, අතීතය ගැන පසුතැවිලි වෙන එක නතර කරලා දාන්න. කිසිම වෙලාවක ඒ සිදුණු සිත රිදවීම ප්‍රශ්න ගැන තැවෙමින් අද දවසත් නැති කරගන්න එපා. 2, මග හරින්නන් නොසලකා හරින්න පුරුදු වෙන්න. අනුන් තමන් ගැන කියන දේවල් වලට ඕනවට වඩා ඇහුම්කන් දෙන්න ඒ තුලින් මානසිකව වැටෙන්න එපා. තමන් ගෙවන ජීවිතේ තමන්ට ශක්තියක් වෙන විදිහට ගොඩනගන්න පුරුදු වෙන්න. 3, කාලයට ඉඩ දෙන්න. කාලය හැමදේම විසඳන නිසා ඔබට ඒ ගැන විශ්වාස කරන්න පුළුවන්. 4, තමන් අනුන් සමග සංසන්දනය කරන්න යන්න එපා. ඔබ පරාජය කරන්න ඕන එකම පුද්ගලයා ඊයේ ජීවත් වුණු ඔබම පමණයි. 5, ඔබේ මනස හැම විටම සන්සුන්ව තබා ගන්න මහන්සි වෙන්න. හැම දෙයකටම උත්තර හොයන්න යන්න එපා. මතක තියාගන්න, කාලයත් එක්ක ඔබට හැම දෙයකටම නියමාකාර විසඳුම් ලබා ගන්න පුළුවන්. ඒ ගැන හිත හිතා කාලය නාස්ති කරගන්න එපා. 6, ඔබේ ජීවිතය ඔබේ පාලනේ තියාගන්න. ඔබේ සතුටට වගකිව යුතු එකම පුද්ගලයා ඔබම පමණයි. ඒ සතුට කාටවත් නැති කරන්න බෑ. නැති කරන්න දෙන්නත් එපා. 7, සතුටින් ඉන්න පුරුද්දක් ඇති කරගන්න. මේ ජීවිතේ හරිම කෙටි. ඒක නිසා හැම විටම හිනාවලා සතුටින් ඉන්න පුරුද්දක් ඇති කරගන්න. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
1: ජීවිතය දිනන්නට
2: positive vibes with Charmy.
3: වෙලාව 6:00.
4: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
5: ලක්ෂණ මොඩින් ඉස් අලු.
6: දෙත්තා.

0: අයිබෝවන් සුබෝ දැස්සනක්. අද ජෝනි මාසේ 15 වෙනිදා සඳුදා දවස අලුත් දවසක වගේම අලුත් සතියක ආරම්භයයි මේ විදිහට සනිටුහන් කරන්නේ. යමෙකු පරාජය කිරීම ඉතා පහසුයි. අපහසු වෙන්නේ යමෙකුව ජයග්‍රහණය කිරීමයි. 11 වන ඉන්දියා ජනාධිපති අබ්දුල් කලාම් තමයි මෙහෙම කියන්නේ. උදාහරණයක් විදිහට ඔබ හිතන්න ඔබගේ මහන්සියෙන් කෙනෙක්ව අභිභවා ගොස් පරාජය කිරීමට ඔබට පහසුයි. නමුත් කෙනෙකුව මිතුරු කරගන්න, ඒ කෙනාගේ සිත දිනා ගන්න ඔබ කෙතරම් වෙහෙස විය යුතුද? අදත් අපි සෝදානම් ලංකාවේ වගේම ලෝකෙ සිදුවුණු දේවල් පිළිබඳව දේශීය පුවත්පත් නිල වෙබ් අඩවි සහ ලක්කන ප්‍රවෘත්ති අංශව වෙත ගෙන එන තොරතුරු ලක්කන්ඩේ මෝර්නින් නිවුස් ඇලර්ට් වලින් ඔබට කියන්න. අද දින මින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය සටහන් වෙනවා රට පැන්න තවත් පාතාලයෝ දෙදෙනෙක් කොටු බ්ලූ මැන්ඩල් සංක මෝදර චතුර අබුඩාබියෙන් පිටුවහල් රට පැන්න 35ක් දැනටමත් අල්ලලා ගයන් කුමාර වීරසිංහයි අද ප්‍රධාන සිරස්තලයේ විදිහට චාරූපත් සටහන් කරමින් දින මින පුවත්පතට මේ සම්බන්ධයෙන් තොරතුරු අරගෙන එන්නේ. අද දෙවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයත් මේ විදිහටයි සටහන් වෙන්නේ. කොළඹ පාතාලයේ අපරාධ රැසකට සම්බන්ධ බ්ලූ මැන්ඩල් සංක සහ මෝදර චතුර රැඳවුම් බහරයට අබුඩාබියෙන් පිටුවහල් කළ පසු ශ්‍රී ලංකාවට රැගෙන ඇවිත් කියලා උන් දෙනාගේ ඡායාරූපයත් සමගින් අද හේමන්ත රන්දුණු දිවයිනට ගෙනෙන පුවතේ සටහන් වෙලා තියෙන තොරතුරු අපි අවධානය යොමු කරමු ඩේලි නිවුස් පුවත්පතට. අද ඩේලි නිවුස් පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. Two more drug traffickers sent from Abu Dhabi. For the more detail, two wanted organized criminals and drug traffickers from Sri Lanka who were arrested in Abu Dhabi, United Arab Emirates by local security authorities were deported to Sri Lanka on Saturday. They arrived at Khatanaik International Airport on Saturday night. අද මේ සම්බන්ධයෙන් සේලුම පුවත්පත් තොරතුරු සටහන් කළා තින අපි අවධානය යොමු කරමු දිනමින පුවත්පතේ ඇතුල් පිටුවලට. ගයන් කුමාර වීරසිංහ ගෙනෙන වාර්තාවේ මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙලා තිනවා දීර්ඝ විස්තරයක් සහිතව. ඩුබායි ඇතුළු රටවල් රැසක සිටින පාතාලයේ ප්‍රබල අපරාධකරුවන් කොටු කර ගනිමින් මෙරටට ගෙන්වා ගැනීමට ජාත්‍යන්තර පොලිසිය සහ රාජතාන්ත්‍රික මට්ටමින් ක්‍රියාත්මක වන විශේෂ මෙහෙයුම් සාර්ථක වී තිබෙනවා. ඒ රටවල පොලිස් ප්‍රධානීන් සමග ශ්‍රී ලංකා පොලිස් ප්‍රධානීන් ඇති කරගත් සම්බන්ධකම්ද ඒ සඳහා ඉවහල් වී ඇති බවයි සඳහන් වෙන්නේ. රුසියාව, එක්සත් අරාබි එමිරාජ්‍ය සහ ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක ආරක්ෂක අංශ අත්අඩංගුවේ සිටින පාතාලයේ ප්‍රබල අපරාධකරුවන් රැසක් ළඟදීම මෙරටට රැගෙන ඒමට නියමිතයි කියලත් අද වැඩිදුර තොරතුරු සටහන් කළා තියෙනවා. ජාත්‍යන්තර පොලිසියේ රතු නිවේදන පවා පාතාල අපරාධකරුවන් 35 දෙනෙකුට යොමු වී තිබූ අතර 2024 සිට සහ 2026 වර්ෂයේ මේ දක්වා මෙරටට ගෙන ඒමට සමත් වී තිබෙනවා කියලත් අද තොරතුරු සටහන් වෙනවා. මේ සම්බන්ධයෙන් හැරිනකොට පාතාලයට සම්බන්ධ තවත් සැකකරුවන් 70ක් මෙරටට මේ කාලය තුලදී ගෙන්වා තිබෙනවා කියලත් අද දිනමින පුවත්පතට ගයන් කුමාර වීරසිංහ ගෙනෙන පුවතේ තොරතුරු සටහන් වෙලා තියෙනවා. රටේ ආර්ථිකය කඩා වැටෙන හැටි තව ටික දිනකින් පෙනේවි. ආණ්ඩුව හැම පැත්තෙන්ම හිර වෙලා සලේ අත්අඩංගුවට ගැනීමත් ඔහුට සලකන සැටිත් ප්‍රශ්නයක්. අද රනිල් වික්‍රමසිංහ කියන ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් චමින්ද සිල්වායි දිවයිනට මේ වාර්තාව අරගෙන එන්නේ. ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටෙන ආකාරයේ තව ටික කාලයකින් දැකගත හැකි වනු ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරනවා කියලා තමයි අද තොරතුරු සටහන් කළා තියෙන්නේ. ඇතුල් පිටවලත් අද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් වෙලා තිබුණා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් ඇතුල් පිටවල තොරතුරුවලට. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ පසුගියදා පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අමතමින් කොළඹ මල්පාර ප්‍රදේශයේ දේශපාලන කාර්යාලයේදී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම 12 වෙනිදා පැවැත්වුණා. එහිදී තවදුරටත් අදහස් දැක්වු රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ අද රටේ බාර්දුර තත්වයක් උද්ගත වී තිබෙනවා. එවැනි අවස්ථාවක අප කොහොමද ක්‍රියා කළ යුත්තේ? ආණ්ඩුව හැම පැත්තෙන්ම හිර වෙලා එක පැත්තකින් ආර්ථිකය කඩා වැටෙනවා, රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටෙන යන ආකාරය තව ටික කලක් ගියාම පෙනේවි. දෙවනු එන්නේ මූලික අයිතිවාසිකම් නිදහස මිනිස් අයිතිවාසිකම් පිළිබඳ කාරණයයි. සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමත් ඔහුට සලකන ආකාරයත් ගැන ලොකු ප්‍රශ්නයක් වෙලා, ඒ වගේම රණවිරුවන් සහ සංඝයා වහන්සේලා නැති කරන්න යන වැඩසටහන ක්‍රියාත්මකයි. තව ටික කාලයක් යද්දී බෞද්ධ සමිතිවලටත් මේ පාලනේ ඒවි. ජීවන වියදමත් අද විශාල ප්‍රශ්නයක් වෙලා මේවා වෙනුවෙන් අප ඉදිරිපත් වන්නේ කෙසේද කියලා අද රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් දෙවයින පුවත්පත මේ තොරතුරු සටහන් කරන්නේ. Let's move to the Daily News newspaper. National Dengue Prevention Week begins today. For the moon details, since dengue has currently developed into a highly critical risk situation in Sri Lanka, the government has decided to implement a National Dengue Prevention Week from today to 20th of June with aim of controlling its spread. අද මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ විදිහට සටහන් වෙලා තියෙනවා වසංගත අවදානමක් ඩෙංගු වලින් රෝහල් පිරෙයි. මේ සම්බන්ධයෙන් අද සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරලා තියෙනවා. රංජන් කස්තුරි ලංකාදීපට මේ වාර්තාව අරගෙන එන්නේ. මාස 6ට රෝගීන් 41,466ක් මරණ 24ක් හතරක් පාසල් සිසුන් පළාත් හතරක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ 89ක් දැඩි අවදානම් කලාප. අද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් කළා තියෙනවා. රට පුරා ඩෙංගු උණ රෝගය ඉතා තදින් පැතිර යමින් තිබෙන බව සෞඛ්‍යංශ සඳහන් කරනවා. ඉදිරියේදී ඩෙංගු උණ රෝගය වසංගත තත්වයක් බවට පත්වීමේ අවදානමක් පවතින බවද සඳහන් කරලා තියෙනවා කියලා තමයි අද රංජන් කස්තුරි ලංකාදීපට ගෙනෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙන්නේ. වැසි සහිත කාලගුණික තත්වයේ හේතුවෙන් රට පුරාම ප්‍රදේශ රැසකින් ඩෙංගු රෝගීන් හමුවන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා. මේ අතර රට පුරා රෝහල් රැසක වාට්ටු ඩෙංගු රෝගීන්ගෙන් පිරී තිබෙන බවද සෞඛ්‍යංශ දත්ත වාර්තා සඳහන් කරනවා. මේ වසරේ ගත වූ කාලය තුළ මෙරටින් ඩෙංගු උණ රෝගීන් 41,466කට අධික සංඛ්‍යාවක් හමු වී ඇති අතර මරණ 24ක් වාර්තා වන බවද සෞඛ්‍යංශ සඳහන් කරනවා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පත සටහන් කරන්නේ. එතකම අද ලකන ප්‍රවෘත්ති අංශයත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළා තිබෙනවා. අපි අවධානය යොමු කරමු. ඩෙංගු රෝගයේ ව්‍යාප්තිය දැඩි අවදානම් තත්වයකට පත් වී තිබෙනවා. මේ වන විට දිවයින පුරා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 41,000ක් බවයි සඳහන් වෙන්නේ. ඉන්සියට 51ක්ම බස්නාහිර පළාතේ වන අතර මරණද 24ක් වාර්තා වන බව සෞඛ්‍යංශ පෙන්වා දෙනවා. ඩෙංගු රෝග ව්‍යාප්තිය ශීඝ්‍ර නිහල යාම හේතුවෙන් මේ වන විට රෝහල් ධාරිතාවද ඉක්මවා ගොස් තිබෙනවා කියලත් සඳහන්. ඒ ඉතාමත් අවදානම් මෙන්ම භයානක තත්වයක්. මෙම පසුබිම හමුවේ ඩෙංගු ව්‍යාප්තිය පාලනය සඳහා ඩෙංගු මර්ධන සතියක් අද සිට යළි ක්‍රියාත්මක කරනවා. ඒ සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා අදහස් දැක්වුවා. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් සටහන් කරන්නේ මොන වගේ අදහසක්ද කියලා. ඒත් එක්කම අපි ඔබට මතක් කරනවා නිරන්තරයෙන්ම ඔබේ නිවස අවට මේ ඩෙංගු රෝගයේ ව්‍යාප්ත වීමේ අවදානමක් තියෙනවා නම් එහෙම නැත්නම් ප්ලාස්ටික් පොල් කටු සහ ජලය පිරෙන යම් දෙයක් කැලි කසල මොනවා හෝ තියෙනවා නම් විශේෂයෙන්ම ඔබ ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. පිරිසිදු කරගන්න ඔබේ ජීවිතය මෙන්ම සියල්ලන්ගේම ජීවිතය ආරක්ෂා කර ගැනීමේ වගකීමේ බාර දූර කාර්යය ඔබ සතුයි. ඉතින් අපි අහලා බලමු රුවන් මහතා ඒ සම්බන්ධයෙන් පළ කරන අදහස් මොනවද කියලා.
1: ජාතික වැඩසටහනක් විදිහට මේ දින 6 මුළුල්ලේම කවුරුත් එකතු වෙලා සම්බන්ධ වෙලා අවශ්‍ය මැදිහත්වීම කරගනිමින් බලපෙදේශය තුල ඒ වගේම රටේම මේ ඩෙංගු වසංගත රෝගය පැතිරියාමේ අවදාන අඩු කරගෙන පාලනය කරගෙන ඉතා ඉක්මනට අපේ රටේ ජනතාව අපේ දරුවන් මේ තත්ත්වෙන් ඇති වෙන තත්ත්වේ වළක්වගෙන උන්ව රැකබලා ගැනීම වගකීම අපි කාටත් පැවරලා තිබෙනවා. මේක පරිසරයෙන් මතුවෙන තත්ත්වයක් නිසා මේ එවැනි තත්ත්වයකට අපි කීප දෙනෙකුට විතරක් මැදිහත් වෙන්න බෑ. සෞඛ්‍ය අමාත්‍යාංශ විතරක් මේක පවර්ලා අපිට ඉන්න බෑ. ඒක නිසා අපිටයි මේ අපි හැමෝටම වගකීම තියෙන පුරවැසියන් විතර හැමෝටම වගකීම තියෙන
0: මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතාද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
2: වාසනාවන්ත මරණ කිහිපයක් ඇති වෙමින් තියෙනවා. ඒ වගේම ඩෙංගු රෝගී ඉතා තදින් පැතිරෙමින් තියෙනවා. කුඩා දරුවන් ඇතුළු සියලු දෙනා මේ සඳහා ගොදුරු වෙමින් තියෙනවා. ඒ නිසා ඔබ සියලු දෙනා තමන්ගේ වගකීම නිසියාකාරව ඉටු කරන්න, තමන්ගේ නිවෙස්වල ආයතනවල සහ පරිශ්‍රවල මදුරුවන් බෝන ස්ථාන සියල්ල විනාශ කරන්න කටයුතු කරන්න. ඒ වගේම ඩෙංගු මර්ධන සතිය තුළ මේ නිලධාරීන්ට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න, ඔබගේ ජීවිත සහ ඔබගේ දරුවාගේ ජීවිත ආරක්ෂා කිරීම අරමුණු කරගෙන තමයි මේ විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ. මේ වැඩසටහන් වලදී දිගින් දිගටම උපදෙස් දීලා ඔබ ඒ උපදෙස් පිළිපදින්නේ නැතුව ඩෙංගු රෝගය බෝ වෙන ආකාරයෙන් කටයුතු කරනවා නම් කැමැත්තෙන් උනත් ඔබට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න මහජන සෞඛ්‍ය පරිශ්‍රම සිද්ධ වෙනවා. ඒ නිසා ඒ ගැන අවධානය යොමු කරලා නීතිමය ක්‍රියාමාර්ග වලට යොමු නොවීමට අවශ්‍ය කටයුතු

0: ලකන මෝනිං නිවුස් අලට අහගෙන බලා උදේ 6 විනාඩි 17යි.
1: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
2: ලකන මෝනිං නිවුස් අලට.

යාළුව හොඳයි කියලා ගායන හැකියාව උරගා බලන්න. තරග කාරී වටේක රින්දනය සමග ගම්බම්බ රටට ලොවට ඇහෙන්න ගයන්න 1206 201

0: හයයි විනාඩි 19 ඔබ නැවතත් ලක්හන මෝනින් නිවුස් සලට් සමගින් අපි අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පතට. දරුවන් අතරේ පැතිරෙන රෝග හතරක් රට පුරා විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරනවා කියලයි අද ලංකාදීප පුවත්පතේ සටහන් වෙන්නේ. මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව අද ලංකාදීප පුවත්පතේ ඇතුල් පිටුවල තොරතුරු සටහන් වෙලා තිබුණා. ඊට කලින් අපි අවධානය යොමු කරමු ඩේලි නිවුස් පුවත්පතට. ඩේලි නිවුස් පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. Dengue, influenza, meningitis spreading fast among children. Pediatricians say children suffering from these diseases must rest at home. For the more detail, as diseases such as dengue, influenza, hand, foot and mouth diseases and meningitis are commonly spreading among children these days, parents should act with extreme vigilance. Lady Ridgeway Hospital for Children's consultant pediatrician Dr. Deepal Pera said yesterday. අද මේ සම්බන්ධයෙන් සුජිත් හේවාජෝලිගේ ඇතුල් පිටුවල සටහන් කළා තියෙනවා. ලංකාදීප පුවත්පතේ මේ සම්බන්ධයෙන් තොරතුරු. ළමයින් අතර මේ දිනවල රෝග හතරක් පැතිරී යන හේයින් මව්පියන් ඒ සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසු විය යුතු බව කොළඹ ඍජුවේ ආරය ළමාරෝහලේ ළමාරෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කරනවා. ඩෙංගු, ඉන්ෆ්ලුවෙන්සා, අත් පා සහ මුඛ රෝගය සහ මෙනින්ජයිටිස් ළමයින් අතරේ මේ දිනවල පැතිර යන රෝග බවද ඔහු සඳහන් කළා. මෙම රෝග තත්ත්වයන් සම්බන්ධව දැනුවත්ව ඒවාට ගොදුරු වීම වළක්වා ගැනීමට පියවර ගැනීම සියලු පාර්ශ්වවල වගකීමක් බව විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නා කියලයි සඳහන් වෙන්නේ. ඩෙංගු රෝගය මාරාන්තික බවත්, උණ, හිසරදේ, ඇස් යට කැක්කුම, ඇඟපත වේදනාව, හන්දිපත් රුදාව මෙන්ම වමනය සහ බඩේලිය යෑම වැනි රෝග ලක්ෂණ දැකිය හැකි බවද ඔහු ඒ අතර සඳහන් කළා. දවස් දෙකකට වඩා උණ රෝගය පවතින්නේ නම් ඒ පිළිබඳව විමසිලිමත් වන ලෙසත් විශේෂඥ වෛද්‍යවරයා ඉල්ලීමක් කළ බවයි සඳහන් වෙන්නේ. ඉන්ෆ්ලුවෙන්සා රෝගය සැලකීමේදී උණ සමග කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, ඇඟපත වේදනාව, හන්දිපත් රුදාව වැනි රෝග ලක්ෂණ දැකිය හැකි බව පෙන්වා දුන් දීපාල් පෙරේරා මහතා, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව සමග උණ රෝගය පවතින්නේ නම් දරුවන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු කරන ලෙසද ඔහු දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම මෙම රෝගය පවතින්නේ නම් දරුවන් විවේක ගැනීම වඩාත් සුදුසු බවත්, දරුවන් පාසල් හෝ පෙරපාසල් හෝ දිවාසුරැකුම් සඳහා යොමු කිරීමේදී මුඛ ආවරණ පළඳින්නේ නැයිද ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටිනවා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ ලංකාදීප පුවත්පතේ. ඒත් එක්කම අපි අවධානය යොමු කරමු අද පුවත්පත් ගණනාවක් සටහන් කරලා තිබුණා මේ එල් නිනෝ තත්ත්වය දරුණු වීම සම්බන්ධයෙන් තොරතුරු. අපි වෙදර් ෆෝකාස්ට් විශේෂඥයන් ඒ සම්බන්ධයෙන් තොරතුරු දැනගමු. Let's move to the Daily News newspaper. El Nino impact on Sri Lanka minimal, experts said. Could occur after next February, most likely will occur during the northeast monsoon season. For the more detail, meteorologists have predicted that the impact of rising environmental temperatures due to the global El Nino conditions caused by the warming of the equatorial Pacific Ocean could occur after next February, but the probability of Sri Lanka facing a severe impact from it is minimal, as an expert on climate change said yesterday. අද මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරලා තිබුණා. අපි අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පත. අද ලංකාදීප පුවත්පතේ ඇතුල් පිටුවල මේ සම්බන්ධයෙන් දීර්ඝ තොරතුරු දීර්ඝ වශයෙන් තොරතුරු සටහන් කරලා තිබුණා. අංජල මහික වීරරත්නයි අද අරගෙන එන ලංකාදීපට මේ සම්බන්ධයෙන් තොරතුරු. එල්නිනෝ කාලගුණ තත්ත්වයේ ප්‍රතිඵලයක් ලෙස ලබන ඔක්තෝබර් නොවැම්බර් මාසවල ලංකාවට ගං වතුරක් ඇතිවිය හැකි බවට පුරෝකථනය කරන්නේ යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අජිත් විජේමාන්න මහතා සඳහන් කරනවා. දුර්වල එල්නිනෝ තත්ත්වයක් පැවතුනද එය ක්‍රමයෙන් වර්ධනය වී නොවැම්බර් වලින් පසු ප්‍රබල අතිප්‍රබල එල්නිනෝ තත්ත්වයකට පත්වනු ඇතැයි පුරෝකථනය කරන්නේ යයිද විජේමාන මහතා සඳහන් කළා. ලබන දෙසැම්බර් ජනවාරි පෙබරවාරි කාලයේදී එල්නිනෝ තත්ත්වය අතිප්‍රබල තත්ත්වයකට යාමේ සම්භාවිතාවක් 60%ට වඩා වැඩි වනු ඇතැයිද ඔහු සඳහන් කළා. දුර්වල, මධ්‍යස්ථ, ප්‍රබල, ඉතා ප්‍රබල ආදී එල්නිනෝ තත්ත්ව වර්ග කර තිබෙන අතර මේ වන විට පවතින්නේ දුර්වල තත්වයක එල්නිනෝ තත්වයක් යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා සඳහන් කරනවා. එත් එක්කම එල්නිනෝ තත්වයේ බලපෑම නිසා ජූලි අගෝස්තු කාලයේ වැස්ස බෙහෙවින් අඩුවන අතර අගෝස්තු මාසයේදී උෂ්ණත්වයේ ඉහළ යෑමට හැකියාවක් තිබෙන බවයි ඔහු සඳහන් කරන්නේ. දැනට තිබෙන ලක්ෂණ අනුව සැප්තැම්බර් මාසයේත් වැස්ස අඩුවිය හැකි බව ඔහු සඳහන් කළා. පැසිෆික් මුහුදේ සුලිකුණාටු තත්ත්වයක් හැදුනොත් තත්ත්වය වෙනස් වී නිරිදිදිග මෝසම සක්‍රිය වී වැසි ලැබීමට හැකියාවක් තිබෙන්නේ යැයිද අජිත් විජේමාන්න මහතා වැඩිදුරටත් සඳහන් කළා. එල්නිනෝ තත්ත්වය නිසා නිරිදිදිග මෝසම දුර්වල වන හේයින් එම මෝසමේ අවසාන කාලයේ වැස්ස අඩුවන්නේ යැයිද ඊසාන දිග මෝසමින් බොහෝ විට නැගෙනහිර සහ උතුර පැත්තට වැඩිපුර වැසි බලාපොරොත්තු වන අතර වෙනත් සාධක සමග එම පෙදෙස්වලට ගං වතුර පවා එන්නට හැකියාවක් ඇතැයිද විජේමාන්න මහතා වැඩිදුරටත් සඳහන් කළා කියලයි අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. එතකම අපි අවධානය යොමු කරමු අද උදෑසන 5:30ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද කාලගුණ නිවේදනයේ තොරතුරු වලට බස්නාහිර සබරගමු සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක පසුරු දෙකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවයි සඳහන් වෙන්නේ. මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුර සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන 5 කිලෝමීටර 30 සිට 40 පමණ දක්වා වූ තරමක තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ඒත් එක්කම ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. එතකම අපි අවධානය යොමු කරමු අද සියලුම පුවත්පත් සටහන් කරලා තිබුණු පුවතක් සම්බන්ධයෙන්. දිනමින පුවත්පත අද විශේෂයෙන් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තිබුණා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් තොරතුරු වලට. හෙද සේවා ශක්තිමත් කිරීමට පියවර. ඉදිරි වසර තුනේදී 13,600ක් හෙද සේවයට බඳවා ගන්නවා. අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කරන ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ තොරතුරු සටහන් කළ තෙන දිනමින පුවත්පතේ මේ සම්බන්ධයෙන් අද ඩේලි නිවුස් පුවත්පත තොරතුරු සටහන් කරනවා. Nursing service to recruit 13,600 in the next 3 years. For the more detail, Health and Mass Media Minister Dr. Nalinda Jayathissa stated that 13,600 personnel will be recruited for the nursing service within the next 3 years. The minister further noted that these recruitments will be carried out in several phases with the aim of further elevating the quantitative and qualitative standards of the healthcare sectors. අද මේ සම්බන්ධයෙන් වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සටහන් කරපු මේ පුවත සම්බන්ධයෙන් දිනමින පුවත්පතට අරගෙන ලැබෙන ආසියල කුරුළු වංශ සහ නිහල් ජයවර්ධන අපේ අවධානය යොමු කරමු වැඩිදුර තොරතුරු වලට. රුපියල් මිලියන 92ක් වැය කරමින් පෙරාදෙනී ශික්ෂණ රෝහලේ නවීකරණය කරන ලද හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාරයකකේ මෙන්ම ප්‍රධාන වෛද්‍ය රසායනාගාරය ඊයේ ජනතා අයිතියට පත් කෙරුණා. ඒ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු කර තිබූ මුදල රුපියල් මිලියන 125ක් කිසි වෙතත් රුපියල් මිලියන 92කින් අවසන් කිරීමට හැකි වී තිබෙනවා කියලායි සඳහන් වෙන්නේ. එමෙන්ම ඇස්තමේන්තු කාලයට වඩා අඩු කාලයක් තුළ ව්‍යාපෘතිය නිම කිරීමට කටයුතු කළ යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. අපි අහලා බලමු අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් පළ කළ අදහස් මොනවද කියලා. අද විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා පුවත්පත් ගණනාවක. අද වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්නේ, මොන වගේ අදහසක්ද සටහන් කරන්නේ කියලා අපි අහලා බලමු.
1: ANEකේ නවීකරණ කටයුතු සඳහා රුපියල් මිලියන 52ක් ඇස්තමේන්තු කරලා තිබුණා. නමුත් අපිට හැකියාව ලැබිලා තිනවා මිලියන 37කට ආසන්න මුදලකින් මේ කටයුතු කරගන්නට. ඒගොම විශේෂයෙන් සතුටු වෙන දේ තමයි 2025 අගෝස්තු මාසයේ ආරම්භ වෙලා මාස කීපයක් ඇතුළත අවුරුද්දක් ගත වෙනත් කලින් මේ කටයුතු අවසන් කළා. මේක හරි වැදගත්. අපි යම් මුදලක් වෙන් කරාට පසුව ඒ මුදල නියමිත කාලෙදී වියදම් කරාම තමයි ඒ මුදලේ නිසි වටිනාකම හම්බෙන්නේ. ඒ වගේම ප්‍රධාන අපේ රසායනාගාරය ඒකටත් මිලියන 73ක් ඇස්තමේන්තු ගත කරලා තිබ්බට මිලියන 54කින් ඔබේ වැඩකටයුතු අවසන් කරලා තිබෙනවා. ඒක 2025 සැප්තැම්බර් ආරම්භ වෙලා මාස කීපයක් ඇතුළත වැඩකටයුතු අවසන් කරා. සමස්තයක් හැටියට රුපියල් මිලියන 92ක ප්‍රතිපාදන මේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකේ නවීකරණයට රසායනාගාර නවීකරණ යොදවලා තිබෙනවා. එතකොට පෙරදෙනිය ශික්ෂණ රෝහල කියලා කියන්නේ පෙරදෙනිය සහ මහනුවරවට ජනතාවට පමණක් සේවා සපයන තැනක් නෙවෙයි. අපේ මධ්‍යම පළාතේම සමහර විට කෑගල් දිස්ත්‍රික්කයෙන් පවා තදාසන රෝහල්වල මේ සාම්පල පරීක්ෂා කරගන්න, පරීක්ෂණ කරගන්නට සහ හසි අනතුරු හසි ප්‍රතිකාර වලට ළඟා වෙන තැන අපි රජයක් හැටියට ක්‍රමානුකූලව මේ පහසුකම් ස්ථාපනය කරමින් ඉන්නවා. වෙනදා වගේ ප්‍රමාදයන් සිදු වෙන්නේ නැහැ, ප්‍රමාදයන් අවම කරගනිමු.
0: සාපෙල ප්‍රතිඵල මේ සතිය අවසානයේ අද දිනමින පුවත්පත මෙහිම සටහන් කරනකොට ලංකාදීප පුවත්පත සටහන් කරනවා සාපෙල ප්‍රතිඵල සතියකින් කල්යයි කියලා අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් තොරතුරු වලට ලංකාදීප පුවත්පතත් දිනමින පුවත්පතත් අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වලට යන්න කලින් අපි අවධානය යොමු කරමු Daily News පුවත්පතට GCE All-Level 2025 exam results will be released this week. For the more in detail, the results of GCE Ordinary Level 2025 examination can be released by the end of this week, Examination Commissioner General Indika Kumari Lienage said yesterday. She stated that the evaluation of the examination answer scripts has been completed by now and other necessaries. අද මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවලයි තොරතුරු සටහන් කරලා තියෙන්නේ දිනමින පුවත්පතේ සඳයා කරුණාරත්නයි වාර්තාව අරගෙන ඉන්නේ අපි අවධානය යොමු කරමු අධ්‍යන පොදොස්සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2025 විභාගයේ ප්‍රතිඵල මේ සති අවසානයේදී නිකුත් කළ හැකි බව විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරී ලියනගේ මහත්මිය සඳහන් කළා විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු මේ වැනි විට අවසන් කර ඇති බව සහ ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා අවශ්‍ය වෙනත් කටයුතු මේ දිනයන් හිසිදු කරමින් පවතින බව මේ මහත්මිය සඳහන් කළා. අදින පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2025 විභාගයේ රටපුරා මධ්‍යස්ථාන 3545කදී 2026 වර්ෂයේ පෙබරවාරි මාස 17 වෙනිදා සිට පෙබරවාරි මාස 26 වෙනිදා දක්වා පැවැත්වුණා. ඒ සම්බන්ධයෙන් මේ සතිය අවසානයේදී ප්‍රතිඵල නිකුත් කිරීමට ඔවුන් සූදානම් බවයි ඉන්දිකා කුමාරී ලියනගේ මහත්මිය සඳහන් කරන්නේ. එතෙක්ම අපි තවත් බොහොමයක් පුවත් වලට අවධානය යොමු කරන්න සෝදානම් අද දිනමින පුවත්පත සටහන් කරන ශිරන්තිට සියඹලා පිටියට මූල්‍ය අපරාධ මූල්‍ය අපහරණ චෝදනා සලේට බලෙන් බෙහෙත් පොයි එතෙක්ම ආණ්ඩුවේ වැඩවලට විරුද්ධ වංචා දූෂණවලට සම්බන්ධ පිරිසයි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා කියන කතාවකුත් අද පුවත්පත් වල සටහන් වෙලා තියෙනවා අපි මේ විරාමයෙන් අනතුරු ඔබ වෙත මේ සියලුම තොරතුරු අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා රැඳී සිටින FM 93.5 93.7 ලක්කන්නේ මෝර්නින් නිවුස් ඇලර්ට් එක. වෙලාව 6:31.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්කඳ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්කඳ.

වෙලාව 2:00 විනාඩි 32 අපි සෝදානම් මේ දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් මදලන ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න. ඊයේ ජුනි මාසේ 14 වෙනිදා ඉරිදා දවස මහජන සම්පත 6218 වන ජයග්‍රහණ දිනුම් වරේ දවසේදී ක්‍රියාත්මක වුණේ V ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය වෙනකොට ජයග්‍රහණ අංක සටහන් වෙනවා. අංක 6 අංක 9 අංක බිඳුව නැවතත් අංක 6 නැවතත් අංක 9 සහ අවසානයේදත් අංක 9 විදිහටයි මහජන සම්පත 6218 වන දිනුම් වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ සහ ජයග්‍රහී අංක බවට පත් වුණේ. ගොවිසෙත 4460 වන ජයග්‍රහී දිනුම් වාරයේ ඒ දවසේදී ක්‍රියාත්මක වුණා C ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී අංක අංක 23 අංක 37 අංක 49 සහ අවසානයේදත් අංක 66. මෙගාපව 2566 වන ජයග්‍රහී දිනුම් වාරයේ U ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී සුපිරි අංකයේ අංක 15 වෙනකොට අනිකුත් ජයග්‍රහී අංක සටහන් වෙනවා. අංක 1 අංක 4 අංක 30 සහ අවසානයේට අංක 72. දර නිධානයේ 2248 වන ජයග්‍රහී දිනුම් වාරයේ ඊ දවසේදී ක්‍රියාත්මක වුණේ Q ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂර විදිහට සටහන් වෙනවා. ඒත් එක්කම ජයග්‍රහී අංක අංක 10 අංක 36 අංක 37 සහ අවසානයේට අංක 65. හඳහන 1527 වන ජයග්‍රහී දිනුම් වාරයේ ඊ දවසේදී ක්‍රියාත්මක වුණා මේෂ ලග්නයයි වාසනාවන්ත ලග්න සංකේතය. ජයග්‍රහී අංක අංක 3 අංක 8 අංක 41 සහ අවසානයේට අංක 45. අද සම්පත 793 වන ජයග්‍රහී දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා V ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී අංක අංක බිඳුව අංක 6 අංක 9 සහ අවසානයේටත් අංක 9 විදිහටයි සටහන් වෙන්නේ. NLB ජය 486 වන ජයග්‍රහී දිනුම් වාරයේ A ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී අංක අංක බිඳුව අංක 4 නැවතත් අංක 4 සහ අවසානයේටත් අංක 4 විදිහටයි NLB ජය 486 වන ජයග්‍රහී දිනුම් වාරයේ ජයග්‍රහී අංක සහ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ සටහන් වෙන්නේ. සුබ දවසක්. 334 වන ජයග්‍රහී දිනුම් වාරය අරගෙන බලන්න ඔබ මිලදී ගත ලොතරැයි පතේ සටහන් වෙලා තියෙන්නේ තුලා ලග්න සංකේතයේද කියලා. ජයග්‍රහී අංක අංක 11 අංක 47 සහ අවසානයේට අංක 57 වෙනකොට සුබ දවසක්. 334 වන දිනුම් වාරයේ ජයග්‍රහී ප්‍රවර්ධන අංකය 8923 විදිහටයි සටහන් වෙන්නේ. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. ලකන මෝර්නින් නිවුස් වලට අහගෙන ඉන්න වෙලාව මතක් කරනවා. වෙලාව උදේ 6:34.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස්වන් ක්‍රීවී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එල කිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප්ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0771 711 711 1

0: දිනබලා රාත්‍රී 7ට ලක්කනේ
1: සංගතිය දහ
2: සමනුග්‍රහය
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0117 679 579

0: වෙලව හයයි විනාඩි හතලි ඔබ නැවතත් ලක්කන මානින් නිවස් සලට් සමගින් අපේ දිනමින පුවත්පතට අවධානය යොමු කරමු. අද දිනමින පුවත්පතේ සටහන් කළ තිබුණ අපේ විරාමයට ප්‍රථමව සඳහන් කළ මේ ශිරන්තීට සහ සේඹලා පිටියට මූල්‍ය අපහරණ චෝදනා කියලා. සුභාෂිනි සේනානායක අද දිනමිනට වාර්තාව අරගෙන අපේ අවධානය යොමු කරමු. ඇතුල් පිටුවලට අද මේ සම්බන්ධයෙන් වාර්තා කළ තින තොරතුරු මොනවද කියලා බලන්න. රජයේ ප්‍රසම්පාදන ක්‍රියාපටිපාටියෙන් බැහැරව නීත්‍යානුකූල නොවන ව්‍යාපෘති කිරීම තුළින් හිටපු අමාත්‍ය රංජිත් සියබලාපිටිය විසින් රාජ්‍ය මුදල් විශාල ප්‍රමාණයක් වංචා කිරීම පිළිබඳ සාපරාධී ලෙස පරිහරණය කර ඇති බවට අලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ලැබී තිබෙනවා. නාස්තිය දූෂණයට එරෙහි පුරවැසි බලය සංවිධානය විසින් කොමිසම වෙත මෙම පැමිණිල්ල යොමු කර තිබෙන බවයි සඳහන් වෙන්නේ. 2013 වර්ෂයේ අම්පාර හාඩි විශ්වවිද්‍යාලයේ පැවති දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනයේ මුදල් වලින් අරන්තලාව භික්ෂු ස්මාරකයේ ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ ගණනක් අමාත්‍ය රංජිත් සේමලාපිටිය මහතා විසින් වංචනිකව ලබාගෙන ඇතැයි එහි එම පැමිණිල්ලේ සඳහන් කරලා තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. 2013 වසරේ අම්පාර හාඩි විද්‍යාලයේ පැවති දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනයේදී තමයි මේ මුදල් වලින් අරන්තලාව භික්ෂු ස්මාරකයේ ඉදිකිරීම සඳහා ලක්ෂ ගණනක් වැය කර තිබෙන්නේ කියලත් අද තොරතුරු සටහන් කරලා තියෙනවා. ඒත් සමගම 2012 අනුරාධපුර දැයට කිරුළ ප්‍රදර්ශනයේ තිබී බීච් වොලිබෝල් තරගාවලියේ වැලි සැපීම යටතේ රංජිත් සේමලාපිටිය මහතා විසින් ලක්ෂ ගණනක මුදලක් අයතු ලෙස වංචා කර ඇති බවත් සඳහන් කරලා තියෙනවා. දීර්ඝ විස්තරයක් සටහන් කරමින් අද මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පත වැඩිදුර තොරතුරු සටහන් කරලා තියෙන්නේ. සලේට බලෙන් බෙහෙත් පොයි. අද ගයන් කුමාර වීරසිංහ මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. දිනමින පුවත්පතේ අද පුවත්පත් ගණනාවක් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තිබුණා. ලංකාදීප පුවත්පතේ සටහන් කරනවා සලේ දිනපතා බලන්න නීතිඥවරයාට ඉඩ දෙන්නේ බිරිඳගේ ඉල්ලීම. CID ඉවත දමයි. රෝෂන් තුෂාරයි අද ලංකාදීප පුවත්පතේ මේ සම්බන්ධයෙන් වාර්තාව අරගෙන ඉන්නේ. අපේ දිනමින පුවත්පතේ ගයන් කුමාර වීරසිංහ ගෙනෙන වාර්තාවට මුලින්ම අවධානය යොමු කරමු. පාස්කු ඉරිදා එළව ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශනයන්ට අදාළව සැකපිට අත්අඩංගුවටගෙන රැඳවුම් නියෝග මත සිටින ඊටපො බුද්ධාංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා පෙරේදා පෙරවරුවේ සිට ඖෂධ භාවිතා කිරීමට පටන්ගෙන ඇතැයි රෝහල් සහ පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා කියලා තමයි අද දිනමින පුවත්පතේ සටහන. අද රෝෂන් තුෂාර ලංකාදීපට ගෙනෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙලා තියෙනවා. පොලිසිය රඳවා ප්‍රශ්න කරන අතරතුර ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබන සුරේෂ් සලේ මහතා දිනපතා හමුවීමට ඔහුගේ නීතිඥවරයාට අවසර ලබා දෙන්නේයි සලේ මහතාගේ බිරිඳ කළ ඉල්ලීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා කියලා තමයි අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් කරන්නේ. එතකම අද සටහන් කරලා තියෙනවා දිවයින පුවත්පතේ ලොව ප්‍රථම ට්‍රිලියන පතියා ඉලොන් මස්ක්. මේ සම්බන්ධයෙන් අද සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරලා තිබෙනවා. ඉලොන් මස්ක් ඉකුත් සිකුරාදා දින ලොව ප්‍රථම ට්‍රිලියන පතියා බවට පත් වුණා. මේ අනුව ලොව ධනවත්ම මිනිසා ලෙස ඔහු තබා ඇති වාර්තාව තව දුරටත් ඔහු ශක්තිමත් කරගෙන තිබෙනවා කියලා තමයි අද පුවත්පත් ගණනාවක් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. අපේ අවධානය යොමු කරමු දින මින පුවත්පතට. ආණ්ඩුවේ වැඩවලට විරුද්ධ වංචා දූෂණවලට සම්බන්ධ පිරිසයි. ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා තමයි මෙහෙම කියන්නේ. මේ සම්බන්ධයෙන් අද ලක්කන ප්‍රවෘත්තිංශය තොරතුරු සටහන් කරනවා. වත්මන් රජයේ වැඩපිළිවෙලට විරෝධය දක්වන්නේ වංචා දූෂණවලට සම්බන්ධ පිරිසක් පමණක් බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කරනවා. ජනතාව ආරක්ෂා කළ දූෂණයට තිත තැබීමේ වැඩපිළිවෙල රජය ආරම්භ කර ඇති බැවින් රජය රැක ගැනීමට ජනතාව කටයුතු කරන ඇති බව තමන්ගේ විශ්වාසය බවයි සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේ. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්නේ කියලා.
1: දූෂිතයට දඬුවම් දෙන්න උපරිම ඒගොල්ලන්ගේ හැකියාව උපරිම මට්ටමේ ක්‍රියාත්මක කරනවා. ඒක නිසා අපේ ආශිර්වාදය අනිවාර්යයෙන් මේ රජයට අපි ලබා දෙනවා. ඒ චේතනාව හොඳින් අපි දන්නවා. ඒගොල්ලෝ ගිහිල්ලා වැරදිලා හරි සුම්බුම් සෙට් එක ආපහු එකතු වෙලා ආවොත් ආපහු ඒ ලබා ගත්ත කුඩා ප්‍රගතිය හෝ සමුන්නාසයට අහිමි වෙනවා. එකන්ද අනිවාර්යෙන්ම මේ රජයට අපේ ආශිර්වාදය තියෙනවා. මේ රජය අවුරුදු පහක් ඇතුළත ඒ ජනවරවක් තියෙනවා. ඒ කාලය තුළ මේ රජය පෙරලන්න උත්සාහ කරන කිසිම කෙනෙක් අපි අනුමත කරන්නේ නැහැ. අපි කියන්නේ මේ රජය අනිවාර්යෙන් මේ අවුරුදු පහ යන්න ඕන.
0: ඉන්ධන සහනය ජුනි වලින් ඉවරයි. සහනාධාරය වැඩි කිරීමට තවම තීරණයක් නැහැ. භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් සඳහන් කරනවා කියලා අද ලංකාදීප පුවත්පතේ තොරතුරු සටහන් වෙනවා. අපි අවධානය යොමු කරමු වැඩිදුර තොරතුරු වලට. ඛනිජ තෙල් ලොක්කෝ මුදල් කමිටුවට දන්වති. සහනාධාරය වැඩි කිරීමට තවම තීරණයක් නැහැ. සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වේරරත්නයේ වාර්තාව අරගෙන එන්නේ. අද සඳහන් කළ තියෙන ඉන්ධන සඳහා රජයෙන් ලබා දෙන සහනාධාරය මේ මාසයෙන් පසු අවසන් වන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රධානීන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාර්යක සභාව හමුවේ සඳහන් කළා. මුදල් කමිටුවේ ප්‍රශ්න කිරීම හමුවේ භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඒ.කේ. සෙනවිරත්න මහතා සඳහන් කළේ සහනාධාරය වැඩි කිරීමට තවමත් තීරණයක් ගෙන නැති බවයි. දැනට එය ඇත්තේ 100 ඇතුළේ පමණක් බවද ඔහු සඳහන් කළා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් කළ තියෙන ලංකාදීප පුවත්පත. ත්‍රස්ත පනත වෙනුවට නව පනතක් මාස දෙකකින්. අද මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරලා තිබුණා. අපේ අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පතට. දමිත් වික්‍රමසේකරයි අද වාර්තාව අරගෙන එන්නේ. ප්‍රතිශෝධනයට ලක් වූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව පනතක් ඉදිරි මාස දෙක ඇතුළත සම්මත කිරීමට රජය සූදානම් වෙනවා. ජනතාව සහ සිවිල් සංවිධාන ඉදිරිපත් කළ නිර්දේශ මෙන්ම ත්‍රස්තවාදයට එරෙහි ජාත්‍යන්තර නීතිමය රාමුවලට අනුකූලව මෙම නව පනත් කෙටුම්පත සකස් කර ඇති අතර එය රාජ්‍ය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ලෙස නම් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කරනවා කියලා තමයි අද ලංකාදීප පුවත්පතේ සටහන. තවත් බොහොමයක් තොරතුරු මේ විරාමයේ අනතුරු ඔබ වෙත ගෙන එන්න බලාපොරොත්තු වෙන විදේශ තොරතුරු, ඒ වගේම ක්‍රීඩා තොරතුරු සහ කාටුන්ස්. රැඳී සිටින ලකන මෝර්නින් නිවුස් ඇලට් එක ලකන මෝර්නින් නිවුස් ඇලට් අහගෙන ඉන්න වෙලාව මතක් කරා නම් වෙලාව උදේ 6:47.
2: Lakhanda Radio ITN.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: ලකන මෝනින් නිවුස් අලටහගෙන බලව 2:52
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: වෙලව දෙහය විනාඩි 53 එපිසෝදානම් විදිස්පිටුවට අවධානය යොමු කරන්න. ඉරාන ගිවිසුමට අද අත්සන් තබන බවට ට්‍රම්ප් කියන ප්‍රකාශයක් අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙනවා. තවම අවසන් තීන්දුවක් නැහැ ඉරාන විදේශ ඇමති කියයි කියලයි සටහන් වෙන්නේ. යුද ගැටුම් අවසන් කරමින් හෝමු සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සඳහා ඇමරිකාව සහ ඉරානය ගිවිසුම් ගත වීමට නියමිත බව විදේශ මාධ්‍ය සඳහන් කරනවා. පෙරේදා ට්‍රුත් සමාජ මාධ්‍ය ජාලයෙන් සටහනක් තැබූ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දෙපාර්ශ්වය අතර ගිවිසුම අද අත්සන් තැබීමට නියමිත බවයි ප්‍රකාශ කළේ. ගිවිසුම අත්සන් තැබීමට තව දින කිහිපයක් පමණ ගතවනු ඇතැයි ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් ආරක්ෂි මහතා සඳහන් කළා කියලා තමයි අද තොරතුරු සටහන් කරන්නේ. කෙසේ වෙතත් ඊයේ රාත්‍රිය වෙනතුරුම ගිවිසුම සම්බන්ධයෙන් අවසන් තීන්දුව නිල වශයෙන් ප්‍රකාශයට පත් නොවූ බවත් සඳහන් වෙනවා කියලාද වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පතේ තොරතුරු සටහන් වෙනවා. යුද ප්‍රහාරයෙන් මියගිය ඉරානයේ හිටපු ආධ්‍යාත්මික නායක කමේනිගේ නිල අවමංගල්‍ය උත්සවය ජූලි 4 වෙනිදා කියලයි සඳහන්. ඉරානයට එරෙහි ඇමරිකාව සහ ඊශ්‍රායලයේ කාබද් ආරම්භ කළ යුද්ධයේ පළමු දිනේදී ජීවිතක්ෂයට පත් වූ ඉරානයේ ආධ්‍යාත්මික නායකයා අයතුල්ලා කමේනිගේ නිල අවමංගල්‍ය උත්සවය ලබන ජූලි මාස 4 වෙනිදා දකුණු ටෙහරාන් නුවරදී ආරම්භ කරන බව අල් ජසීරා පුවත් සේවය සඳහන් කරනවා. සිය පාලන සමයේදී දැඩි ඇමරිකානු විරෝධී ප්‍රතිපත්තියක් රැගෙන ගිය අයතුල්ලා කමේනි ඒ රට උත්තරීතර නායකත්වයට පත් වී ඇත්තේ 1989 වසරේදී කියලා තමයි අද වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ. මේව තමයි අද විදේශ පිටුවේ සටහන් වෙලා තියෙන විදේශ ප්‍රවෘත්ති විදිහට සඳහන් වෙන්නේ. අපි අවධානය යොමු කරමු ස්පෝර්ට්ස් රවුන්ඩ් අප් විශේෂාංගයට. ලකුණු 37කින් ශ්‍රී ලංකාව තරගාවලිය සමකරයි. 20-20 තරගාවලිය සම්බන්ධයෙන් සටහන් වෙලා තියෙන්නේ. මේ ජමයිකා කිංසන් නුවර දේශන සුරාදා ශ්‍රී ලංකා වේලාවේ නිරිදා පැවති දෙවැනි 20-20 තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 37ක පහසු ජයක් අත් කරගත්තා. පළවෙනි පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩු 6කට ලකුණු 194ක් ලබාගත් නමුත් කොදෙව්වන් ඕවර 18යි පන්දු එකකදී ලකුණු 157කට සියලු දෙනා දැවී ගියා කියලා තමයි සටහන් වෙන්නේ. අවසන් තරගයේ මේ වන විට බටහිර ඉන්දියාවේ කොදේව දූපත්වලදී පැවැත්වෙනවා. මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 86යි කඩලු 4ක් දැවී ක්‍රියාත්මක වන තරගයේ 11 වන පන්දුවාරේ කාසිය වාසේ ජයග්‍රහණය කර බටහිර ඉන්දිය කොදේව කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා තිනවා. පැතුම් නිසංක පන්දු 17ක් තුළ ලකුණු 26ක් ලබාගෙන දැවී ගොස් තිබෙනවා. ඒත් එක්කම පන්දු 5කට ලකුණු 5ක් ලබාගෙන කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායම නායක. ඒත් එක්කම කබිල් මිෂාර පන්දු 23කදී ලකුණු 28ක් පවන් රත්නායක ලකුණක් ලබා නොගෙන තමයි දැවී ගොස් තිබෙන්නේ. ඒත් එක්කම කමිදු මෙන්ඩිස් සහ දසුන් ශානක මේ වන විට රැඳී සිටින පිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු 13කදී ලකුණු 19ක් රැස් කරගෙන තිබෙන කමිදු මෙන්ඩිස්. ඒත් එක්කම පන්දු 2කදී ලකුණු 7ක් නොදැවි රැස් කිරීමට දසුන් ශානකට හැකියාව ලැබී තිබෙන අතිරේක ලකුණකුත් සමගින් මේ වන විට ලකුණු 86ක් ලබාගෙන සිටින ශ්‍රී ලංකා කණ්ඩායම අපි සුබ ප්‍රාර්ථනා කරනවා. ශ්‍රී ලංකා කණ්ඩායමට මේ තරගාවලිය ජයග්‍රහණය කරන්නට හැකියාව, ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබෙන්න කියලා. අපි අවධානය යොමු කරමු අද පුවත්පත්වල කාටූන්ස් වලට. කාටූන්ස් දිනමින පුවත්පතේ අංජනගේ කාටූන්ටයි අපි මුලින්ම අවධානය යොමු කරන්නේ. අද සටහන් වෙලා තියෙනවා සත්‍යග්‍රහය එයාලගේ වැඩක් නෙවෙයි කියලා ඉදිරිමාන්න කියනවා. වැඩේ නැගලා ගියා නම් තමයි එයාලගේ වෙන්නේ කියලා තමයි අද දිනමින පුවත්පතේ අංජනගේ කාටුනේ සඳහන් වෙන්නේ. පංකජ රුවින්දගේ සරදම් කාටුනේ අද ලංකාදීප පුවත්පතේ මෙහෙමයි සඳහන් වෙන්නේ. ඉන්ධන සහනාධාරයේ ජුනියෙන් ඉවරයි මල ජූලියයි කියලා තමයි අද ලංකාදීප පුවත්පත සටහන් කරන්නේ. දෙවයින පුවත්පතට අවධානය යොමු කරමු. ජයරත්න වික්‍රමසිංහගේ ෆේක් බුක් අද මෙහෙම කියනවා. ආණ්ඩුවේ කට්ටි ඉදිරියේදී ගම්මට්ටමින් රැස්වීම් තියන්න යනවලු. තවත් බොරු පොරොන්දු නම් එපා කියලා තමයි අද දිවයින පුවත්පතේ ජයරත්න වික්‍රමසිංහගේ ෆේක් බුක් කියන්නේ. අපි අදට ලක්කන මෝර්නින් නිවුස් ඇලට් නිමා කරන ශ්‍රී සමයන් කාටුනේ දිවයින පුවත්පතේ. දේශපාලන වැඩවලදී ස්කොඩ් එක එපා කිව්වට වාහන 10 15 යන ප්‍රභූ ආරක්ෂක ගමන් යනවලුෝ. හාල් පොල් අලලූණු ගන්න පොලට ගියාද කවුද දන්නේ කියලා තමයි අද ප්‍රශ්නාර්ථයකුත් එක්ක දෙවෙනි පුවත්පතේ ශ්‍රී සමයන් කාටුනේ තොරතුරු සටහන් වෙලා තියෙන්නේ. හෙටත් උදෑසන 6ට ඔබ හමු වෙ මේ බලාපොරොත්තු වෙන අදට අපි ලක්හන මෝර්නින් නිවුස් ඇලර්ට් වලින් සමු ගන්න. ඔබට ජයග්‍රාහී වාසනාවන්ත සුබ දවසක්. මම බුද්මිනී මේකලා.
1: අකුරු අතර පුවත් සොයන පත්තරේ
2: සහයෝගීතා අනුග්‍රහය.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රිය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: අටසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතිය දින හතේම මහජන සම්පත රටටම සම්පත
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1
3: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
4: ලකාණ්ඩ රේඩියෝ ITN

0: Good morning, Subodhasanak.
1: Good morning, Subham Subodhasanak.
0: අද ජූනි මාසේ 15 වෙනිදා
1: අලුත් සතියක්
0: අද උදේ පාන්දර සතුටුදායක ප්‍රවෘත්තියක් තියෙන කතා කරන්න. ඒ තමයි ඇමරිකා ඉරාන ප්‍රශ්නේ, එහෙම නැත්නම් ඊශ්‍රායෙල් ඉරාන ප්‍රශ්නේ.
1: ඔව්.
0: විසඳිලා සාම මාවතකට ඇවිල්ලා තියෙනවා.
1: අනේ ලොකු දෙයක්.
0: ඔව්, ඒක ස්ථීර කරා මේ ඇමරිකානු ජනාධිපතිවරයා. හෝමුස් විවෘත කළා.
1: හරි.
0: කිව්වා ආයි යුද්ධයක් ඇති වෙන්නේ නැහැ. හැමතිස්සෙම අර මේ සැකෙන් බලන්න ඕනේ නැහැ හැම දෙයක් දිහා. හරි. එතකොට කිව්වා මේ හෝමුස් විවෘත කරා, දැන් ආයේ යුද්ධයකට යන්නේ අපි. සාමය ලෝකෙට අවශ්‍යයි. මීට කලින් බොහෝ දෙනෙක් උත්සාහ කරා සාමය ස්ථාපිත කරන්න. ජනාධිපතිවරු සෑහෙන ප්‍රමාණයක් උත්සාහ කළා. ඉරානයේ, විශේෂයෙන් ඉරාකයේ ඇමරිකාවට තර්ජනයක් වේ යයි හිතන සමහර රටවල්, ඇමරිකාව දිහා සතුරු විසින් බලපු රටවල්, ඒ ඔක්කොම ගැන මේ ට්‍රම්ප් මහත්තයා මතක් කරලා කිව්වා, මම ඒක කළා, මම තමයි හොඳටම කළේ කියලා.
1: හොඳටම කළා තියෙනවා, ඉතින් දිගටම කළොත් තමයි හොඳ.
0: අන්න ඒකයි. දැන් බලමු මේ එතකොට හෝමුස් විවෘත වීම කියන එකත් එක්ක ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයට මොකක් හරි සාධාරණයක් වෙයි, ඒ දිහා අපි බලාගෙන ඉන්නවා. මොකද මේක මේ අපි විතරක් නෙමෙයි ලෝකේ හැම රටකටම බලපාන කාරණාවක්. හෝමුස් කියලා කියන්නේ ආර්ථිකමය වශයෙන් ඉතාම වැදගත් මේ සමුද්‍ර සන්ධිය. ඉතින් ඒ නිසා ඒ ගැනත් ඉදිරි පැය කිහිපයේදී අපිට අපි අපේ ඇස් මවිත කරවන සුළු
1: පුවතක් එයි කියලා අපි හිතනවා.
0: ඒ කියලා අපි හිතනවා. අද ජූනි 15නේ.
1: ඔව්.
0: මීට අවුරුදු 7කට විතර කලනුත් අගෝස්තු මාසේ වගේ කියලා කියන්නේ අපේ මෝර්නින් ෂෝ එකේ එක්තරා අලුත් දවසක්.
1: ඒ මොකද?
0: එදා තමයි කාව්‍යයි මායි මේ වැඩේ පටන් ගත්තේ.
1: හා.
0: අද මම මේක කියන්නවයි කියලා හිතාගෙන ආවේ.
1: හරි හරි.
0: අදින් පස්සේ කාව්‍ය මෝර්නින් ෂෝ එකට එන්නේ නැහැ.
1: එන්නේ නැහැ.
0: හරි. ඒක ඉතින් මේ මේක අපිව අහගෙන ඉන්න අයව නිකන් අපි රවට්ටලා දැන් බොහෝ දෙනෙක් කාව්‍යව අහනවා.
1: ඔව් ඒකනේ.
0: පෞගිය දවස්
1: අහනවා.
0: එතකොට
1: ඕ කියලා.
0: පෞගිය දවස්වලත් දැන් සාමාන්‍යයෙන් නිවාඩුවක් ගත්තත් අසනීපයක් වෙලා යාව අහනවා.
1: හා.
0: කෝ කියලා අහනවා.
1: ඔව්.
0: ඒ කියන්නේ අවුරුදු 7ක් ඒ කාව්‍ය එක්ක බැඳුණු නේද? ඒ තියෙනවනේ ලිංගතුකම.
1: ඔව් අවුරුදු 7ක් පුරාවටම කරානේ.
0: ඉතින් ඒ නිසා මේ තමයි මේ මම ඊගෙන කියන්න හිතුවේ. ඒ තාම මේ හොඳ තැනකට ගියා. හොඳ තැනකට ගියා කියලා කියන්නේ නේද? ජීවිතේ වැදගත් කඩේමක් සඳහා.
1: ඔව්. ටික කලකටදී.
0: මං හිතන්නේ ආයි මෙතෙන් දෙයි කියලා.
1: එයි එයි අනේ නැතු වෙයි.
0: يعني මාව දාලා ගිය එක කා යාවේ නෑ සාම.
1: අනේ එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
0: අන්නේ ඒකයි. හරි. එහෙමනම් මේ අපේ වහගෙන ඉන්න අයට මතක් කරනවා. ඉතින් ඇනිමාඩු ගිහින්.
1: හා.
0: කාටත් නොකියම කලින් නොදන්න
1: කියලා ගියේ උඩට
0: කාව්‍ය නිවාඩු ගිහින්
1: දැන් ඔය අහගෙන ඉන්නේ.
0: අහගෙන ඉන්න. හරි. එහෙනම් මේ අපි අර සුබපතුම නේද?
1: ඔව් සුබපතුම.
0: අලුත් ජීවිතේට සුබපතුම.
1: හා.
0: පොඩි අවුලක් දැනනවා මට ආද හැබැයි.
1: එයා නැති නිසා.
0: ඔව් ඇත්තටම දැනන බොරු කියන්න ඕනේ නෑනේ. ඔයා මාත් එක්ක අවුල් වෙන්න එපා. උනට මට ඒක දැනෙනවා. කියන්නේ අර අවුරුදු 7ක් උදේ පාන්දර හැමදාම දකෝ මූණනේ
1: වෙනස් වෙලානේ දැන්
0: අමාරුයි හරි මම බලන් හිටියානේ
1: ඒකනේ
0: 7:10 වෙලාව

0: හතයි විනාඩි 17යි. මේ දැන් මැච් එකක් යනවනේ.
1: හා
0: ශ්‍රී ලංකාවයි බටහිර ඉන්දියාවයි කොදේ තුන්වෙනි T20 එක.
1: ඔව් ටොස් එක ගත්තානේ.
0: ටොස් එක නෙමෙයි දැන් ගොඩක් විකටුත් ඒගොල්ලෝ ගත්තා අපි. විකටුත් හයක් අරන් තියෙන්නේ.
1: හා හා
0: මැච් එක දිහා බලන් හිටියා නිකන් පොඩ්ඩක් නිකන් උණ ගන්නවා වගේ හැඟීමක් තියෙනවා. අද නිකන් පරදින ලකුණු තමයි පේන්න තියෙන්නේ. උදේම අපි සාමය ගැන කතා කළා.
1: ඔව්.
0: සතුටින් ආවනේ. මේ මූඩ් එක ආයි දකුණු ගිහලා ස්කෝබෝඩ් එක බැලුවට පස්සේ ඒක නැත්තටම නැති වෙලා ගියා. ඔව්. හරි කොමුණත් බලමු අපි මේ ක්‍රිකට් ගැන එහෙම අනාවැකි කියන්න බෑ.
1: බෑනේ වෙනස් වෙන්න පුළුවන්.
0: ඔව් තාම අපි අය බැට් කරන්නේ 115යි විකට් 6යි. හරි. 7යි විනාඩි 18යි වෙලාව. අපි අනුග්‍රහකේ මතක් කරන්න ඕනේ ක්‍රිමිරාජ නිෂ්පාදන ගැන මතක් කරනවා. අපි වට කියලා තියෙන වසර 70කට එහාගේ අතීතයක් මේ නිෂ්පාදන වලට තියෙනවා කියලා. සාමාන්‍යයෙන් කරල් සහ ගුලි, ක්‍රිමිරාජ කරල් සහ ගුලි තමයි ජනප්‍රියම. නමුත් ක්‍රිමිරාජ නිවසින් තව නිෂ්පාදන රසක් තියෙනවා. දන්න අය දන්නවා, ඒගොල්ලෝ දන්නවා ඒවා නියම විදිහේ, අපි කියන්නේ ස්වභාවික
1: ආයුර්වේද ඖෂධ.
0: ඔව් ඔව් ආයුර්වේද ඖෂධ. ඉතින් ඒ නිසා බොහෝ දෙනෙක් මේවා පාවිච්චි කරනවා.
1: දැන් අපි හැමදාම කතා කරන්නේ ක්‍රිමිරාජ කරල් ගුලි ගැන. එතනින් එහාට ගිහිල්ලා ඔබ දන්නවා වැල්මී පැණිය හදිසියේ කැස්සක් එහෙම හැදුනට පස්සේ ගෙදර තියෙන්න ඕන දෙයක්. ඒ වගේම උණක් හෙම්බිරිස්සාවක් හැදුනට පස්සේ ක්‍රිමිරාජ පේයාවට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. එතනින් එහාට ගියාට පස්සේ දැන් කකුලේ කොන්දේ ඔය කොයි තැනක කැක්කුමක් තිබුණාත් ඔයාලට ඒකටත් බෙහෙත් ක්‍රිමිරාජ වලින් ගන්න පුළුවන්කම තියෙනවා. හඳි තෛලය තියෙනවා. ඉතින් මේ දේවල් විතරක් නෙවෙයි, තව ගොඩාක් නිෂ්පාදන ආයුර්වේද ඖෂධ ගොඩක් තියෙනවා. වට කතා කළ තව දුරටත් විස්තර දැනගන්න පුළුවන් ක්‍රිමිරාජ නමින් වාට මිලදී ගැනීම කරන්න පුළුවන්. 0742 9362 කතා කළ වැඩි විස්තර දැනගන්න.
0: අවුරුදු 70ක් ගිහිල්ලා වුණත් ක්‍රිමිරාජ වලට තාම ආදේශකයක් නැහැ. බඩේ අමාරුවක් හැදුනම ක්‍රිමිරාජ කරල් ගුලි. එතනින් එහාට අපි තව මුකුත් මතක් කරන්නේවත් නැහැ. මතක් කරන්න එකක් නැහැ.
1: ඔව්.
0: ඒ තරමට නේද මේවා අර પરම්පරා ගණනාවක් තිස්සේ ඇවිල්ලා අපේ හදවත්වල පළපදියම් වෙලා
1: තියෙනවා.
0: දැන් බලමු ලංකාවේ ඔය ඉතිහාසයේ ඉඳලා අපි කුළුබඩු වලට තියෙන ඉල්ලුමත් එහෙමයි. ලංකාවේ කුළුබඩු කියලා කිව්වම ලෝකේ ඉතාම ඉහළ පිළිගැනීමක් තියෙනවා.
1: ඔව්.
0: දැන් අපි ඔය වෙන රටවලින් තෙල් එනකම් බලන් ඉන්නවා වගේ.
1: හා
0: අපේ කුළුබඩු ටික නේද
1: එනකම් බලන් ඉන්න ඒගොල්ලෝ.
0: ඔව්. එහෙම රටවල් ලංකාවට සෑහෙන අවධානයක් දීලා හිටියා. දැන් අද වෙනකොට ඒ කාලේ වගේ නෙමේ, කිසි ප්‍රශ්නයක් නැහැ. ලංකාවේ කුළුබඩු ටික විශේෂයෙන්ම ඔය කරදබුංගු, කරාබු නැටි, එනසාල්, ඊට පස්සේ තව මිරිස් කුඩු, කහ කුඩු, ගම්මිරිස් කුඩු ටික සියරසියක් ස්වභාවික රසයෙන් ලෝකයට දෙන්නේ විජය නිෂ්පාදන.
1: වසර දෙකකට යහපත විශ්වාසය දිනාගෙන දෙන විජය නිෂ්පාදන ආදී පලංකම දින කැමටික රස කරගන්න යොදා ගන්න. දැන් අපේ රසේ රටේ සම්මත විතරක් නෙවෙයි ලෝකයේ සම්මතත් විජය නිෂ්පාදන අරගෙන යන්නේ විශ්වාසයත් එක්ක. ඉතින් කුළුබඩු ටිකේ ඉඳන් අවශ්‍ය කරන නිෂ්පාදන හැම එකක්ම ගන්නකොට ඔයාට පුළුවන්කම තියෙනවා විජය කියන නමින්ම මිලදී ගන්න.

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
2: රිය පැතිවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.
3: මනුස්සයෙක් වුණාම ඒ මනුස්සයාගේ ජීවිතයේ කොහේ හරි තැනක මොකක් හරි සැනසීමක් තියෙනවා.
4: ඔව්.
3: එහෙම නැත්තම් අපි මේ ජීවිතය අතාරිනවා.
4: හා?
3: ඒ කියන්නේ මේ සීදී නතා ගන්නවා නෙමෙයි. අපිට මේ ලයිෆ් එක නිකන් එපා වෙනවා. නේ?
4: ඇයි?
3: නෑ ඉතින් අර හැමදාම ප්‍රශ්න ආ. කවදාවත් සැනසීමක් නෑ කියලා හිතනකොට.
4: හා?
3: දැන් බලන්න මේ කවුද අපේ ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්තයාගේ ජීවිතේ දිහා බැලුවම
4: ප්‍රශ්න විතරයි
3: පහුගේ කාලෙම තිබ්බේ.
4: දැන් එහෙම නෑ.
3: දැන් එයා හරි ලස්සන හිනාවක් එක්ක ජීවත් වෙනවා.
4: එයා
3: මාර ලස්සන කතාවක් කිව්වා.
4: මොකද්ද?
3: එයා කිව්වා මෙහෙම එකක්. ලෝකේ නැව් සියල්ලම ඔබේ එන්ජින් පණ ගන්නන්. හරි? ඔව්. තෙල් ගලා යන්න ඉඩ හරින්.
4: හරි.
3: ඩොනල්ඩ් ට්‍රම්ප්. හරි? මුළු ලෝකයේම ආර්ථිකය සහ බලශක්ති ශේෂ්ත්‍රයේ උඩු යටිකුරු කළ හැකි අති දැවන්ත ප්‍රකාශයක් මේ. මේක මේ තව පැය 48න් ගහනවා.
4: ඔව්.
3: වැව්වේ නැත්තම් ගහනවා.
4: හහ.
3: ඇරියේ නැත්තම් ගහනවා. ඒ වගේ යන්නේ නෙමෙයි. හහ. මේකට මුළු ලෝකයක් ආශිර්වාද කරන ප්‍රකාශයක්.
4: ඔව්.
3: හරි. ඇමරිකාව සහ ඉරානය අතර මේ ඓතිහාසික එකඟතාවයත් එක්ක ලෝකයේ ප්‍රධානතම තෙල් ප්‍රවාහන මුහුදු මාර්ගය උදේ කිව්වා වගේ.
4: හහ.
3: හෝමූ සමුද්‍ර සන්ධිය විවෘත කිරීම නිල වශයෙන් ප්‍රකාශ කරපු විදිහ තමයි ඒක.
4: මම
3: ලස්සන අප්‍රෝච් එකක් ගත්තා. මාර ලස්සන.
4: ලස්සනට කියලා තියෙනවා හැබැයි.
3: ලෝකේ නැව් සියල්ලම ඔබේ එන්ජින් පණ ගන්න.
4: හා.
3: වව් වව්. සුපිරි ට්‍රම්ප් යන.
4: හොඳටම කරලා තමයි.
3: ඔව් දැන් බලන්න අද අපි ට්‍රම්ප් මහත්තයාට සුදුහුණු ගන්න.
4: ඔව්.
3: අපි එහෙම තමයි යන්නේ.
4: කලින් බැන්නා.
3: අපි එහෙම තමයි යන්නේ. අපි හැටියනි.
4: එහෙම තමයි වෙන්න ඕනේ.
3: කලකදී මොනවද කලකදී මේ වෙනවා කියලා කියන්නේ නේද?
4: හරි.
3: ඉතින් ලෝකේ නැව් සියල්ල පණ ගන්නලා මේකේ ඉෆෙක්ට් එක ලෝකේ ඛනිජ තෙල් ප්‍රවාහනයේ විශාල ප්‍රතිශතයක් සිද්ධ වෙන්නේ මේ ඔය හෝමූස් හරහා කියන නිසානේ මේක අපිට මෙහෙම දැනෙන. ඉන්ධන මිලට මේක බලපානවා. එතකොට ඉදිරියේදී ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල කොයි විදිහට අඩු වෙයිද?
4: ඔව් වෙනස් වෙයිද?
3: දැන් ලෝක ඔය කියන්නේ බල තුලනේ කියලා වචනයක් තියෙනවා.
4: හහ්.
3: ලෝක බල තුලනේ සම්පූර්ණයෙන් වෙනස් කරන්න පුළුවන් මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ලා වගේ අය කරන මේ වගේ ප්‍රකාශවලින්.
4: ඔව්.
3: ඒ නිසා තමයි අපිට මේක උදේ දැනෙන්නේ.
4: හ්ම්.
3: දැන් වා ෂෙඩ් එකේ 434ට තෙල් ගැහුවට
4: හා
3: අපිට ඉදිරි සතියේදී සමහර විට ඕක රුපියල් 380ට
4: ඔව්
3: මෙන්න පුළුවන්.
4: ඔව් පොඩ්ඩක් අඩු වෙන්න පුළුවන් ඒක.
3: හැබැයි මෙහෙමයි.
4: හා
3: ආයේ මේව හරි ලෝකයේත් එක්ක තීරණය වෙන දේවල්.
4: ඔව්.
3: මේව නිකන් එකපාරට මෙහෙමයි. ඕනම කෙනෙක්ගේ මිනිස්සුන්ගේ හිත වෙනස් වෙනවනේ.
4: හ්ම්.
3: නැද්ද?
4: ඔව්.
3: ගෙදර ඉන්න හස්බන්ඩ් ගේ වයිෆ් ගේ නේද?
4: හිත නැසෙන්නේ නැද්ද?
3: වෙනස් වෙන්නේ නැද්ද? දැන් අපේ හස්බන්ඩ්ලට හවසට හිතෙනවා.
4: හා?
3: අද නම් ඉක්මනට ගෙදර යනවා.
4: වයිෆ් බලන්න ගෙදර යනවා.
3: හ්ම්. අතරමඟදී යාළුවෙක් හම්බ වෙනවා.
4: හරි වැඩ ඉවරයිනේ.
3: වැඩ ඉවරයි.
4: එතනින්ම ඉවරයි.
3: මෙහෙම කරනකොට වෙනස් වෙන මිනිස් සිත කියන එක ගැන
4: අපිට විශ්වාස කරන්න බෑ.
3: විශ්වාස කරන්න බෑ.
4: ඔව්.
3: හැබැයි අපි ප්‍රාර්ථනා කරන්නේ සියලු දෙනාම එකතු වෙලා මේ ගත්ත තීරණේ නම්
4: වෙනස් කරන්න එපා.
3: අනේ දෙයියනේ ඉස්සරහට එන්නේ. ඔව් එල්නිනෝ එහුත් තියෙන.
4: ඔව්.
3: එල්නිනෝයි අරේ බෙබ.
4: එන විතරයි ගැහුවේ නැත්තේ.
3: රයිට් 7 විනාඩි 29 වෙලාව.
4: හ්ම්.
3: මේ ඔයා ලොතරැයි ගන්නවද?
4: ඔව් ගන්නවා.
3: බොරු කියන්නේ.
4: අම්මා ගන්න.
3: හා. ඔය වැඩිහිටි પરම්පරාව තමයි ඔය ලොතරැයි ගන්න ටිකක් වැඩි නැඹුරුවක් තියෙන්නේ.
4: මොකටද අනේ ඕවා?
3: ඔව්. ඒ තරුණ પરම්පරාව ඊට වැඩිය ඔය අපි කියන්නේ සල්ලි නාස්ති කරනවා තීරුමක් නැති දේවල් වලට.
4: හහ.
3: හැබැයි ඔබට පුළුවන් නම් පුරුද්දක් විදිහට විශේෂයෙන්ම අපේ තරුණ પરම්පරාවට.
4: ඔව්.
3: ජාතික ලොතරැයි මණ්ඩලේ අද දවසේ ගත්ත කියලා මහජන සම්පත අද ගන්නවා එකක්. සතියට සමහරට පහක්. සමහරු ඉන්නවා මාසෙකට මෙච්චරයි කියලා ගන්න. ඒ අයට දිනුම් තියෙනවා. නොගන්න කෙනෙකුට ඇදින්නේ නැහැ. ගන්න කෙනෙක් අනිවාර්යෙන්ම ලක්ෂපතියෙක් වෙනවා කියලා නම් 100,000ක් විශ්වාසයි. මහජන සම්පත ඇතුළු විශේෂයෙන්ම ඊයේ දවසේ දිනුම් මැද්ද ටිකට් වල වාසනාවන්ත අංක ටික බලමු.
4: මුලින්ම අපි බලමු ලොතරැයි ලොව රජ කිරුළ මහජන සම්පත 6218 වෙනි මහජන සම්පත දිනුම් වාරය තමයි ඊයේ දවසේ ක්‍රියාත්මක වුණේ. V අක්ෂරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ වෙනකොට ජය අංක අංක 6 අංක 9 අංක බිංදුව අංක 6 නවතත් අංක 9 නැවතත් අංක 9 ගොවිසෙත C අක්ෂරයත් එක්ක අංක 23 අංක 37 අංක 49 සහ අංක 66 මෙගා පව U අක්ෂරයත් එක්ක සුපිරි අංකයේ උනේ අංක 15 අංක 1 අංක 4 අංක 30 සහ අංක 72 ධන නිධානය Q අක්ෂරයත් එක්ක අංක 10 අංක 36 අංක 37 සහ අංක 65 හඳහන බලමු මේෂ ලග්නයේ තමයි ජයග්‍රහී ලග්නයේ උනේ ජය අංක අංක 3 අංක 8 අංක 41 සහ අංක 45 අද සම්පත V අක්ෂරයත් එක්ක අංක බිංදුව අංක 6 අංක 9 සහ නැවතත් අංක 9 NLB ජය බලමු A අක්ෂරයත් එක්ක අංක බිංදුව අංක 4 නැවතත් අංක 4 නැවතත් අංක 4 සුබ දවසක් තුලා ලග්නයත් එක්ක අංක 11 අංක 45 සහ අංක 57 ඔබට වාසනාව ගෙනාවේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන්

0: ලෝකේ සල්ලිකාරම මනුස්සයා.
1: හරි.
0: මයිකේ ඔන් කරගන්න. මයිකේ ඔන් කරගන්න කියලා මෙතන මම කියන්නේ.
1: පොඩකෙති දන්නේ නැද්ද? එහෙම තමයි.
0: තාම මුල් කාලේ
1: නේ. ඒකනේ.
0: හරි. මේ ලෝකේ පළවෙනි ට්‍රිලියන පතියා.
1: හරි.
0: සුප්‍රසිද්ධ ව්‍යාපාරික එලොන් මස්ක්. එයා ජීවත්වන ගෙදර දැන් සාමාන්‍යයෙන් අපි මාසෙට රුපියල් 70,000ක් විතර පඩි ගන්න. තව අමතරව මොන මොන හරි එළියේ වුණ හරි වැඩ කළා
1: වැඩ වැඩි කීයක් හරි හම්බ කරගෙන
0: 120,000ක් 25,000ක් විතර පඩි ගන්නවා කියලා හිතමු.
1: හරි.
0: ඒ වුණාට අපිට තියෙන්න ඕනේ සාමාන්‍ය වර්ගාඩි 1500ක 2000ක ගයක්. අපිට හොඳ ගේට්ටු දාපු හොඳ ආරක්ෂක ක්‍රමවේද සහිත ගයක්.
1: ඔව්.
0: හැමෝටම තියෙනවනේ අර සිහින මාලිගාව.
1: හා හා.
0: නේ.
1: මම මේ විදිහට තමයි කවදා හරි ගේ හදන්නේ.
0: දැන් මා දන්නවද එලොන් මස්ක්ගේ ගෙදර වර්ගාඩි 400යි. හා? වර්ගාඩි 400ක් කිව්වම?
1: ඇයි?
0: කාඩ රිදෙන්න පුළුවන් කොහොමද අනේ මේ පොඩි හුණ්ඩුවක වගේ මේ මනුස්සයා ජීවත් වෙන්නේ? හරි.
1: හා
0: හා. හැබැයි එයාගේ සාමාන්‍ය ජීවිතේ ගත කරන මේ එක ගයක් විතරයි.
1: ඒකනේ
0: මේ වගේ ගෙවල්
1: කීයක් විතර?
0: කියන්නේ විවිධ පහසුකම් සහිත.
1: හා හා.
0: එකකට එකක් වෙනස්.
1: වෙනස්.
0: සමහර ඒවා තියෙනවා ස්විමින් පූල් 4-5ක්.
1: හරි.
0: සමහර ඒවා වාහන නවත්තන්න පුළුවන් පාකින් 6-7ක්. වාහන 300ක් විතර පාක් කරන්න පුළුවන්.
1: ඔව්.
0: දැන් මේ කතා කරන්නේ වර්ගාඩි 400 පොඩි ගිය.
1: හා හා.
0: පොඩි ගයක්.
1: ඒකුත් තියෙනවා.
0: පුංචි පවුලක්.
1: හරි.
0: අර සමහර අයගේ හීන තියෙන. පොඩි කාර් එකක්.
1: හා හා.
0: පොඩි ගයක්.
1: එක කාමරයක් තියෙන කුසියක් තියෙන ගෙයක්.
0: ඔව් අනේ අපිට නම් ඇති. පොඩි ඇනෙක්ස් එකක් වගේ. හරි. කොහොම නමුත් මේ 2026.
1: හහ්.
0: සිද්ධ වෙච්ච ඔය SpaceX සමාගමේ ඓතිහාසික මූලික මහජන කොටස් නිකුතුවෙන්.
1: ඔව්.
0: පස්සේ මෙයා මේ කොච්චර අර ධනවත් භවයේ ඉහළට ගියත් අර දැන් ට්‍රිලියන 3ක සල්ලිකාරයෙක් වුණාම මොකක්ද ධනේ කරන්න බැරි.
1: ඔව්.
0: හා මේක අර මම දැක්ක ආටිකල් එකක තියෙනවා මේක මෙහෙම බෙදලා දෙන්න ගියොත් කාට හරි ලෝකේ ඉන්න ජනතාවට
1: ඒත් වැඩිද
0: නෑ ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒක මිලියන ගාන වියදම් කරත් එයා අවුරුදු 2740ක් වියදම් වෙනවා ඒ කියන්නේ වැය වෙනවා ඒ තරම් සල්ලියක්
1: එතකන් අපි ජීවත් වෙන්නේ නැහැනේ
0: ඔව් මේ මුදල බිලියන 8.1ක් වෙන මුළු ජනගහන අතරේ බෙදුවොත්
1: ඔව්
0: හරි
1: හහ
0: එක්කෙනෙක්ට ලැබෙනවා ඩොලර් 123ක්.
1: ඕකේ.
0: හරි.
1: හරි හරි.
0: එතකොට එයාගේ මුදල ගැන මම මේ කිව්වේ.
1: හා.
0: එයාගේ මේ පුංචි ගේ ගැන හැමෝම කතා කරලා තියෙනවා.
1: ඔව්.
0: පොඩි ශීතකරණයක් තියෙනවා. ඒ ශීතකරණේ අපේ ෆ්‍රිජ් එක වගේ තමයි.
1: හා.
0: කෑම බීම නැහැ.
1: කෑම බීම නැහැ.
0: ඔය තියෙනවා ඉතින් පොඩි ඔය මේ බාගෙට ඉවර වෙච්ච ජෑම් බෝතලයක්.
1: වතුර බෝතලයක්
0: අයිස් කැට ටිකක්
1: අපේ
0: ෆ්‍රිජ් වල තියෙන සොසේජස් පැකට් එක සොසේජස් නෑ පැකට් එක
1: තියෙන්නේ
0: චොක්ලට් වල පොඩි එක කෑල්ලක් දෙකක් සහිත අර කවරේ
1: ඕ එයි අනේ එහෙම කරන්නේ
0: එහෙම තමයි
1: සරල මිනිස්සු
0: සල්ලි දිනුනට සරල දිවිපෙවතක් තියෙන
1: හා
0: හා හරි මෙයාට මේ වගේ සාමාන්‍ය ජීවන රටාවක් තෝරගෙන ඇයි කියලා මුළු ලෝකෙම දැන් කුතුහලයක් නිර්මාණය වෙලා තියෙන
1: ඕ එච්චර දේවල්
0: දැන් සාමාන්‍යයෙන් තියෙන්නේ අපේ ෆ්‍රිජ් වල තියෙන්න ඕනේ කියලා හිතන්නේ අපේ වයිෆ්ල හැමිතන්නේ සතියේටම මාළු මස් ටික තියෙන්න
1: ඕනේ.
0: හා හා. එළවලු ටික දවස් 3කටවත් තියෙන්න
1: ඕනේ. හොය හොය යන්න බෑ ගන්න යන්න
0: බෑ. ඔව් බිත්තර එකපාර 20ක් 25ක් තියෙන්න ඕනේ.
1: හරි.
0: අද කියන්නේ එලොන් මස්ක්ගේ ෆ්‍රිජ් එකේවත් එච්චර දේවල් නැහැ.
1: වතුර බෝතලේ සොසේජ්ජ් පැකට් එකයි විතරයි.
0: ඒ නිසා හරි මේ එක ශීතකරණයක් තියෙනවා පොඩි ටීවී එකක් තියෙනවා ඊට පස්සේ පුටු 6යි මේසෙයි තියෙනවා
1: පොඩි කාමරයක් තියෙනවා
0: වොෂින් මැෂින් එකක් තියෙනවා ඊට පස්සේ ඔය ස්ටෑන්ඩ් ෆෑන් එකක් තියෙනවා මේ ගැන පොඩි ආටිකල් එකක් මම දැක්කා එයාගේ පුංචි ගේ ඇතුලේ එයාගේ සරල ජීවිතේ
1: නිදහසේ ඉන්න
0: එයා එතනදලා තමයි ලොකු කන්සෙප්ට් හිතන්නේ එයා එහෙම හිතපු දේවල් නිසා තමයි යා ලෝකේ නේද ඒ හින්දා ලොකු දේවල් ඕනේ නැහැ.
1: හා
0: ලොකු මිනිසෙක් වෙන්න.
1: තීන පුංචි දෙයින් ඇති.
0: අපේ නම් එහෙම නෙමෙයි අපි හිතන විදිහ.
1: මේක තියෙනවනේ අරක තියෙනවනේ.
0: හැබැයි මේවනේ. ඒකනේ යා ට්‍රිලියන පතියෙක් කියලා අපි.
1: මෙහෙම වෙලා තින්නේ. කෙලින්ම කියමු ඕක.
0: අපිට ඔය යාචකයා කියන එකවත් කියන්න බෑ හොඳේ.
1: හා
0: යාචකියොත් දවසර මන් දන්න ඔය යාචකියෙන්න රුපියල් 15,000ක් විතර හොයනවා.
1: හ්ම් හ්ම්.
0: ගෝල් ෆේස් එකේදී මට හම්බෙලා තියෙනවා.
1: ඔව්.
0: ඒ සමහර යාචකිනෝ දවසේ ආදායම රුපියල් 15000යි. රුපියල් 15000යි?
1: මට
0: හිතුණ මේක දාලා ගිහින් ලේකට.
1: වැඩේ හොඳයි
0: හැබැයි. 7 විනාඩි 40යි වෙලාව. අපි ඉක්මනට මතක් කරන්න ඕනේ පැල්වත්ත නිෂ්පාදන ගැන. ඔයා දන්නවා ලංකාවේ අපිට බොන්න පුළුවන් කිරි වීදුරුවක් තියෙනවා නම් බයක් සැකක් නැතුව. මම එහෙම කියන්න හේතුව මේ ලංකාවේ පැල්වත්ත නිෂ්පාදන ආයතනය කියලා කියන්නේ අපේ රටේ නිෂ්පාදනයක් අපේම කිරි ගොවීන් 30000ක් විතර සම්බන්ධ කරගෙන.
1: ඔව්.
0: ඒ අයට ජීවිතයක් දෙන ගමන්.
1: හහ්.
0: ඒ අයගේ කිරි අස්වැන්නට ලොකු වටිනාකමක් දෙන ගමන්.
1: ඔව්.
0: අන්න එහෙම තමයි මේ පැල්වත්ත නිෂ්පාදන ආයතනය අපිට වගේ කියන නිෂ්පාදනයක් දැන් වෙළඳපළට එවන්නේ.
1: ඉතින් පැල්වත්ත නිෂ්පාදන අපි හැමෝම කතා කරන කිරිපි ආශ්‍රිත නිෂ්පාදන වලින් ප්‍රමුඛය තමයි පැල්වත්ත කියලා කියන්නේ. ආට පුලුවන්කම තියෙනවා පැල්වත්ත කිරිපිටියක මේද සහිත මේද රහිත කියන කාණ්ඩ දෙකෙන්ම ගන්න. ඊට පස්සේ පැල්වත්ත යෝගට් බටර් අයිස්ක්‍රීම් ගිතෙල් මී කිරි. මේකේ හැමදේම ආට පුලුවන් පැල්වත්ත කියන නවින්ම මිලදී ගන්න. එතකොට අපේ රටේම සල්ලි අපේ රටේ ඉතුරු වෙනව විතරක් නෙවෙයි කිරි ගොවීන්ට ඔවුන්ගේ ආර්ථික ශක්තිමත් කරගන්නත් ඒ හරහා අවස්ථාව ලැබෙනවා.
0: 7:41 වෙලාව. අපේ මාධ්‍ය ලෝකයේ දැවැන්ත චරිතයක්.
1: හහා.
0: අපේ කණ්ඩම්බි අයියා.
1: ඔව්.
0: කණ්ඩම්බි අයියායි අපේ නිවුස් එකේ මහින්ද අයියායි.
1: ඔව්.
0: දෙන්නා දුර ගමනක් යන ගමන් අපි ආගෙන යනවා කියලා කිව්වා. ඉතින් ගොඩක් ආදරෙන් මතක් කරනවා මාධ්‍යත් එක්ක බොහොම ළඟ ඇසුරක් තියෙන අපිත් එක්ක බොහොම ළඟතු ඇසුරක් තියෙන එක්කෙනෙක්. ඉතින් එනම් දෙන්නටම පරිස්සමෙන් යන්න කියලා නේද?

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 6767 579.
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB.

0: හතයි විනාඩි 49යි. කාලගුණ විපර්යාස ගැන ලෝකෙම අවධානය තියෙන කාලෙක මිත්‍රෝනි අපි කතා කරමු මේ එල් නිනෝ එක ගැන.
1: ඕ
0: අනේ මේ තමාරු කියන මොනේ එල් නිනෝද?
1: ඕවයිනේ
0: පිස්සු බොරු කතා.
1: ඕ
0: මොනවද සාරු උදේට ගිහින් කියන්නේ එල් නිනෝ ගැන? සුපර් එල් නිනෝලු.
1: ඕ පොඩක් ඉස්සරහට බලන්නකෝ.
0: හරි මේ එල් නිනෝ එකට අපි ලෑස්ති වෙමු. ලෑස්ති වෙලා මේක නාවුත් ප්‍රශ්නයක් නෑ.
1: ඔව්. ඔබට හොඳයි ලෑස්තිය.
0: ඔව්. ලෑස්ති නොවී ඉඳලා ආවොත් ඊට පස්සේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවටයි බලධාරීන්ටයි බැන බැන.
1: ඔව් අපිට කිව්වේ නෑ.
0: ඔව්.
1: එහෙම නෙමෙයි. අපිට කිව්වේ නෑ.
0: අන්තිමට ඒ අර කාගේ හරි පිටින් යවලා
1: අපි අපිට.
0: ශ්‍රී ලංකාවේ විපත් වලින් අතිශය බහුතරයක් සිද්ධ වෙන්නේ කාලගුණ බලපෑමෙන්. මේක එක්සත් ජාතීන්ගේ වාර්තාවක පෙන්නනවා.
1: ඔව්.
0: ජාත්‍යන්තර කාලගුණ අවදානම් දර්ශකය අනුව ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතර හතරවෙනි තැන තියෙන. ආසියානු සංවර්ධන බැංකුව දක්වන විදිහට කාලගුණ විපර්යාස ආසියාවට තියුණු බලපෑමක් කරනවා. නියඟ ඊට පස්සේ වර්ෂාව නිසා කියන්නේ ගම් වතුර වගේ තත්ත්වයන් ඒක බලපානවා කෙලින්ම දලදේශීය නිෂ්පාදනයට. ඒක අඩාල කරනවා. වසර 2050 වෙනකොට කාලගුණයෙන් සිදුවන අවාසි දලදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදිහට ගත්තම 1.8% විතර වෙන්න පුළුවන් කියලා ගණන් හදලා තියෙනවා.
1: හරි.
0: මේක පාලනය කරගන්න බැරි වුණොත් 2100 වෙනකොට ඒ කියන්නේ 2100 කියන වසර වෙනකොට
1: හරි
0: මේ හානිය දලදේශීය නිෂ්පාදිතයෙන්
1: 8.8%
0: දක්වා ඉහළ යන්න පුළුවන් කියලා කියනවා.
1: හරි.
0: දැන් මේ ඔක්කොම කියන්නේ දත්ත මත පදනම්වනේ.
1: ඔව්.
0: ලෝක බැංකුව නිකුත් කරපු වාර්තා අනුව ශ්‍රී ලංකාව 1980 ඉඳලා 2020 දක්වා කාලය තුල වසර 10ක් අඛණ්ඩව එක වසරකදී
1: හරි
0: 10 ලක්ෂයකට වඩා ජන කොටසක් අධික වැසි සහ එයින් ඇතිවන ගම් වතුර හේතුවෙන් පීඩාවට පත් වෙනවා. ආයෙ අහගන්නකෝ ඒක පැහැදිලි මදි වගේ නේද?
1: ඔව් ඒක තමයි.
0: 1980 ඉඳලා
1: හරි
0: 2020 දක්වා කාලය තුල
1: ඕකේ
0: වසර 10ක් අඛණ්ඩව එක වසරකදී
1: ඔව්
0: 10 ලක්ෂයකට වඩා වැඩි කොටසක් තමයි පීඩාවට පත්
1: වෙන්නේ
0: ගම් වතුර නිසා. හරි 2009 2011 2017 2019 විතරක් නියඟය බලපාලා තියෙනවා. ස්වභාවික විපත් අදරත් වඩා හෙට දරුණු බලපෑමක් ඇති කරනවා කියලයි කාලගුණ විද්‍යාව සම්බන්ධ විශේෂඥෝ කියන්නේ. අන්න ඒ නිසා තමයි ඔය විශේෂයෙන්ම අපිට දැන් ආසන්නම සිදුවීම දිට්වා.
1: ඔව්.
0: මේ විනාශය ගැන අපි පුරෝකථන කරා, දැනුවත් කරා,
1: සෑහෙන කතා කරා.
0: කතා කළා. නමුත් ජනතාව විදිහට අපි ඒකට සූදානම් වුණේ නැත්තම් අපිට විඳින්න වෙන ප්‍රතිඵලය නරක ප්‍රතිඵලයක් වෙනවා.
1: ඔව්. දැන් දිට්වවල ඒක වින්දා අපි.
0: ඔව්. දැන් අලුත්ම විපතන එල් නිනෝ කියලා කියන්නේ. එල් නිනෝ කියන්නේ ඔය ගෝලීය උෂ්ණත්වය වැඩි කරන ස්වභාවික පැසිෆික් සාගරයේ කාලගුණ රටාව නිල වශයෙන් ආරම්භ වෙන කාලේ.
1: ඔව්.
0: ඇමරිකානු විද්‍යාඥයින් පහුගිය සතියේදී ප්‍රකාශ කරා මේක සක්‍රිය වෙනවා කියලා. මම ඊයේ දැක්ක තව ආටිකල් එකක්.
1: හා?
0: නෑ එහෙම එකක් එන්නේ නෑ. ඇවිල්ලා ආවත් ලංකාවට ඕකේ බලපෑමක් නෑ කියලා.
1: ඒ ඔය එහෙමනේ අපි ඉස්සරින්දම කතා කරේ නැහැයි කියලා.
0: ඔව් කමක් නෑ. ආවොත් කියලා අපි ලෑස්ති වෙලා ඉමු කියන එකයි මේ කියන්නේ.
1: ඔව්.
0: ඒ නිසා මේ එල් නිනෝ එකක් කියලා කියන්නේ වසර දෙකකට සාමාන්‍යයෙන් යම් යම් මට්ටමේ එල් නිනෝ සාමාන්‍ය වසර දෙකකට වගේ සාමාන්‍යයෙන් ඇති වෙන තත්ත්වයක්.
1: ඔව්.
0: ඒ නිසා තමයි මේ කියන සුපර් එල් නිනෝ එකට අවධානය යන්නේ. මේක අර කලින් ආවට වැඩිය යම් කිසි විදියක වෙන වේට් එකක්, වෙන බරක් නේ, වෙන අවදානමක්
1: තියනවා කියලා.
0: තියනවා කියන එක මතයි මේ ගැන මෙච්චර කතා කරන්නේ.
1: ජලය, විදුලි, කෘෂිකර්මාන්තයට එහෙම බලපෑම් කරනවා කියලා කියනවා මේ එල් නිනෝ තත්ත්වය හින්දානේ.
0: ඒ වෙනුවෙන් තමයි අර පහුගිය දවසක ජනාධිපති තුමන්ගේ ප්‍රධානත්වයෙන් පවා මේ වෙනුවෙන් විශේෂයෙන්ම කණ්ඩායම් රැස් කරලා
1: සාකච්ඡාවක් කරේ.
0: ඔව්, අවශ්‍ය කරන තීන්දුව තීරණ ගන්න මූලික අධිරේ වැඩසටහන ආරම්භ කළා. දැන් ඒක ඉදිරියට කරගෙන යන්නේ.
1: ඔව්.
0: දැන් ආයතනයක් කරන ඔබ වුණත් ඉදිරි කාලයට ලෑස්ති වෙන්න ඕනේ.
1: වෙනවා.
0: ඔබේ ආයතනයක් ඕනේ නැහැ ගෙදර කියලා හිතමු නේද? ගෙදර වාගේ වියදම් ටික පාලනය කරලා ආර්ථිකයට සුවපහසු වටපිටාවක් මීට වැඩි අමාරු කාලයකට යන්නේ නැතුව යම් මට්ටමකට පාලනය කරගන්න නම් ගෙදර හැම දෙයක් ගැනම අවධානය යොමු කරන්න. අන්න එතනදී ගෙදර වියදම පාලනය කරනකොට අපි හැමතිස්සෙම මතක් කරනවා විදුලි බිල සම්බන්ධ විදුලි බිලට විසඳුමක් විදියට අපි කිව්වා ඩීප් ටෙක් සෝලා එකක් ගෙදර සවි කරන්න.
1: ඔව්.
0: ලංකාවේ වැඩිම දෙනෙක් ඩීප් ටෙක් සෝලා ගැන විශ්වාසය දැන් තියලා තියෙනවා.
1: ඔව්.
0: මේ පහුගිය මාස 6ට ලංකාවේ බොහෝ දෙනෙක් තමන්ගේ නිවසට ව්‍යාපාරික ස්ථානයට කර්මාන්ත ශාලාවට ඩීප් ටෙක් සෝලා පද්ධති සවි කරා.
1: ඔව්. ඉතින් ඔයාගේ විදුලි බිලට ඔයාගේ ගෙදර විදුලි බිලට වෙන්න පුළුවන් ඔයාගේ ව්‍යාපාරික ස්ථානයට ඒක යොව විදිහට එහෙම නැත්නම් ඔයාගේ කර්මාන්ත ශාලාවට විදුලි බිලට තිත තියලා ඒ හරහා අමතර ආදායමක් උපයාගන්න පුළුවන් හොඳම සෝලා එක තමයි ඩීප් ටෙක් සෝලා කියලා කියන්නේ. ඉතින් ඒ කිව් විදිහටම ඒ අවශ්‍ය තැන් වලට ඔයාට පුළුවන්කම තියෙනවා. දැන් අහක යන විදුලි බිලකට වැඩි වැඩියෙන් සල්ලි වියදම් කරන්න නැතුව ඔයාට පුළුවන්කම තියෙනවා විදුලි බිලට තිත තියලා ඩීප් ටෙක් සෝලා එකක් අදම සවි කරගන්න. ඒකට හොඳම තැන තමයි ඩීප් ටෙක් කියලා කියන අර කතා කරලා විස්තර දැනගන්න අවස්ථාවක් තියෙනවා. 0.71711711 එක 0.71711 එකට කතා කරන්න.

0: පහන ලංකාවටම මේ ලක්න පෙර නොවරු.
1: Good morning, හුදේ අටයි දැන්.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි තෑග්ගකට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගකට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: අටයි විනාඩි තුනයි ගුඩ් මෝර්නින් සුබෝදෑසනක්.
1: ගුඩ් මෝර්නින් සුබෝදෑසනක්.
0: ලස්සන සින්දුවනේ.
1: හා.
0: සමන් ලෙනින්.
1: ඔව්.
0: තමයි ගීතේ ගායනා කරේ.
1: හා.
0: ඉතින් මේක කාලික ඉඳලා ලංකාවේ ගොඩක් අය ආදරය කරන ගීතයක්. ගීතේ ලිව්වේ ජයන්ත චන්දසිරි මහත්තයා. සංගීතවත් කළේ දර්ශන රුවන් දිසානායක.
1: හරි.
0: හරි. අපි එන්නේ මේ ඔය පෞගිය ඔය මේ මැයි 31 තිබුණානේ මේ දුම්කොළ විරෝධී දිනය. හරි.
1: හරි.
0: දැන් ඒකත් එක්ක අද දවසේ රාජ සමුද්‍ර හෝටලේ තියෙනවා ඒකට අදාළ වැඩසටහන. මම මේ කතා කරන්න හිතුවේ මේක මේ දැන් අපි මේ දවස්වල කතා කරනවා බෝවන රෝග සම්බන්ධව.
1: ඔව්.
0: ඒ කියන්නේ ඩෙන්ගු අවදානමත් එක්ක ලොකුවට. ඒ වගේම මෙනින්ජයිටිස් ගැන කතා කරනවා.
1: ඔව්.
0: මේ ඔක්කොමත් එක්ක අපි හැමදාම පහුගිය කාලෙම මෝර්නින් ෂෝ එකේ කතා කරලා තියෙන එකක් තමයි අපේ කෑම බීම නිසා අපිට ඇති වෙන්න පුළුවන් රෝගී තත්ත්වයන් ගැන.
1: ඔව්.
0: ඒ කියන්නේ මොනවද දැන් කෑම කන්ට්‍රෝල් එකක් නැති වුණාම හැදෙන රෝග මොනවද?
1: මොනවද දැන් සීනි කෑම වැඩියෙන් කවද දිය වැඩි ආව හැදෙනවා.
0: ඔව්.
1: ඒතර තෙල් කෑම කවද කොලෙස්ටරෝල් හැදෙනවා.
0: ඒ වගේ දැන් තරබාරුකම.
1: හරි.
0: වගේ ගොඩක් ඔය වගේ ගොඩක් දේවල් තියෙනවානේ. දැන් ඔය අපි ලෙඩ වෙන්නේ මෙන්න මෙහෙමනේ.
1: හරි.
0: බැක්ටීරියා, විවිධ වෛරස්, දිලීර. හා
1: හා.
0: ඊට පස්සේ මදුරු වාහකයෝ.
1: හරි.
0: මෙන්න මේ අය තමයි අපේ නිරෝගීතාවට චැලෙන්ජ් කරන්නේ. අභියෝග කරන්නේ.
1: ඔව්.
0: ඒතකොට වෛරස මගින් හටගන්නේවට ඒ රෝගවලට ප්‍රතිකාර සාමාන්‍යයෙන් අඩුයි.
1: ඔව්.
0: අනිත් ඒවාට සාපේක්ෂව. හා
1: හා.
0: දැන් විස බීජ කියලා ගත්තම මේවා ව්‍යාප්ත වෙනවා වාතයෙන්, කෙලවලින්. ඊට පස්සේ අපි හිතමු කල්ලිකුත් වෙච්ච ආහාර වලින්.
1: ඔව්.
0: ජලය වෙන්න පුළුවන්. මදුරු වාහකය වෙන්න පුළුවන්.
1: හරි.
0: ඔය වගේ ඔය රෝගකාරක විස බීජ අපිට ඕනම වෙලාවක ශරීරගත වෙන්න පුළුවන් කමක් තියෙනවා. ශරීරයට ආගන්තුක මේ ද්‍රව්‍යට විරුද්ධව අපේ ශරීරයේ සෛල ක්‍රියාත්මක වීම පටන් ගන්නවා. රුධිරයේ තියෙන විවිධ සෛල වර්ග සහ සටන් කරන්න මේ රෝගකාරකයට සිද්ධ වෙනවා. එතකොට ඔය රෝගකාරක විස බීජ ශරීරගත වෙන සංඛ්‍යාව සහ ශරීරයේ සෛලවල පවතින ශක්තිය අනුව තමයි මේ සටනේදී කවුද දිනන්නේ කියන එකත් එක්ක අපි රෝගියෙක් වෙනවද නැත්නම් අපිට ඒ රෝගී ඉක්මනට සුවපත් වෙනවද කියලා තීරණය
1: වෙන්නේ.
0: ඒකනේ අපි කොවිඩ් කාලේ ප්‍රතිශක්තිකරණය. ඒ කොවිඩ් වෛරස් එකත් එක්ක ෆයිට් කරන්න පුළුවන් විදිහට අපේ ඇඟ සූදානම් කරා. කොත්තමල්ලි බිව්වා. විවිධ පැණි බිව්වා. මතකද?
1: ඔව්.
0: පෝලිං වල ඉඳලා පැණි බිව්වා. ඊට පස්සේ අපි කිව්වා ඇන්ටිබයොටික්ස් ගන්න ඕනි කියලා. දැන් අදටත් සාමාන්‍යයෙන් හෙම්බිරිස්සාවක් වගේ එකක් හැදුනම ගිය ගමන් මොන හරි ඇන්ටිබයොටික්ස් එකක් තියෙනවා.
1: ඔව්.
0: වෛද්‍යවරයා නිර්දේශ කරනවා. එහෙම නැත්නම් අපේ ඔළුවෙන් දැන් හැදිලා තියෙනවා ඩොක්ටෝරි නෑ.
1: ගිහිල්ලා ඉල්ලගනවා ෆාමසියේ.
0: ෆාමසිය අයට කිව්වා
1: හෙම්බිරිස්සාව හැදිලා තියෙන්නේ.
0: මට මොන හරි පිටි ටිකක් දෙන්න. ඒක මේ අනුමත කරනවා නෙවෙයි. සාමාන්‍ය අපේ ක්‍රමය ඒක තමයි. නේ? දැන් ගෑස්ට්‍රයිටිස් කියලා කියමු.
1: හරි.
0: ෆාමසිය අයියට කෝල් එකක් ගත්තා. මේ මට ගෑස්ට්‍රයිටිස් වගේ ගෑස්ට්‍රයිටිස් උත් නෙමෙයි ඈ.
1: ඔව්.
0: වගේ.
1: හා.
0: මේ මොනාරි දෙනවද පෙත්තක්?
1: මොනාද තියෙන්නේ?
0: ඉතින් මොනවා හරි දෙයි. ඊට පස්සේ
1: ඔව් හැදලා ඉඳ කියා ගන්න.
0: අන්න ඒකයි. අන්න එහෙමත් ඒවා තියෙනවා.
1: හා.
0: ඔය වෛරස් වලට බේත් නෑ කියලා කිව්වම කාට හරි මේකට අභියෝග කරන්න පුළුවන්.
1: ඔව්.
0: අද ප්‍රජාවෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන මහත්මියගේ මේ ආටිකල් එකක් තියෙනවද පත්තරේ?
1: හා.
0: එතුමිය මේ සම්බන්ධ පැහැදිලි කරලා තිබුණා. මේ වෛරස් රෝග සඳහා ප්‍රතිකාර නැහැ කියලා කියනකොට විශේෂම රෝග ලක්ෂණ සඳහා පමණක් තමයි ප්‍රතිකාර දෙනවා කියලා
1: කියනවා.
0: ඒ කියන්නේ මතුවෙන රෝගී ලක්ෂණ වලට ප්‍රතිකාර දීලා ශරීරයෙන් ප්‍රතිශක්තිය උපදවාගෙන
1: හරි
0: ඒ රෝගකාරකය මර්ධනය කරනවා කියන එකයි කියුව.
1: හහ.
0: ඉතින් ප්‍රතිශක්තිකරණය සඳහා ඉන්නත් දීම සිද්ධ වෙනවා.
1: ඔව්.
0: එහෙම නැත්නම් අපිට අර කිව්වා වගේ කෑම බීම වලින් අර ඒ නිසානේ අපි ගොඩාක් කාලවලට කියන්නේ ওই කොස්පොලොස් මඤ්ඤොක්කා අලබතල වගේ දේවල් නේද?
1: අඩල මුං ඇට.
0: ආ එතකොට ඊට පස්සේ අපි කියන හොඳ අර අපි කියන්නේ තැඹුම් හොත්ත. හා
1: හා.
0: නේද?
1: ඔව්.
0: ඒ වගේ එකට අපිට පුළුවන් කියලා අපේ ඇඟ ඇතුලේ ප්‍රතිශක්තිකරණයේ හදන් සුදු ලුණු වගේ දේවල්.
1: ඔව්.
0: නේ? ඉතින් මේ වගේ කැමක තියෙන වටිනාකම දැනෙන්නේ මෙන්න මේ වගේ දේවල් සම්බන්ධ අපි දැනුවත් භාවයෙන් හිටියොත් විතරයි.
1: ඔව්.
0: එහෙම නැත්නම් අපේ පිඟාන්ට බෙදෙන පොලොස් කෑල්ල අපි ඉතුරු කරගෙන ගිහිල්ලා ඩස්ට්බින් එකට දාලා පිඟාන හොදලා තියෙනවා.
1: හා. අම්මා බෙදනවා ගොඩක්. අපි කන්නේ.
0: හැබැයි අපි වටින දේවල් අතහැරියට
1: හහ
0: අර ජංක් ෆුඩ් කියලා කියන්නේ
1: ඔව්
0: ශරීරයට ඕනේ නැති ෂණික ආහාර, රසකාරක දාලා, තෙල් දාලා, උඩ දාලා, කරකවල අරන් දෙන රයිස් එක කනවා.
1: ඒක රස කර කර කනවා, ඒක රහයි කියලා.
0: අද පාටියක් තියෙනවා මට.
1: හා?
0: අද ප්‍රසන්නගේ බර්ත්ඩේ මගේ යාළුවයි.
1: හරි.
0: අද ඉතින් පාටි පාටි කියලා කියන මම කිව්වා සෞඛ්‍ය සම්පන්න කැම්බේලක් දෙන්න.
1: දෙන්න. නැත්තම් මං එන්නේ.
0: ඔව්. නැත්තම් අර සුපුරුදු පරිදි.
1: හා නොකයිනෝ.
0: ඔව්. මත් පෙන්.
1: හා.
0: එක්ක අර තීර පාටි කියලා කිව්වා මෙහෙමනේ.
1: ඔව්.
0: ඒවත් නම් අපි එන්නේ නැහැ.
1: නැහැ.
0: හරි.
1: අපි ඕවට නැහැ.
0: ඔව්. අටයි විනාඩි වෙලාව.
1: හරි.
0: රස කෑම ටිකක් හදලා ගොඩක් මතක් කරගන්න ඕනේ. විජේ නිෂ්පාදන ජාත්‍යන්තර මට්ටමේ කුළුබඩු නිෂ්පාදකය.
1: අනුකර නිෂ්පාදන වලට රැවටෙන්නේ නැතුව ඔන්නාට පුළුවන්කම තියෙනවා විජය ලාංඡනය තියෙනවද කියලා බලලම නිෂ්පාදන මිලදී ගන්න ඔබ කුළුබඩු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තව විජේ නිවහනේ යන නිෂ්පාදන රසක් තියෙනවා මේ ඕනම දෙයක් කරන්නකට ඔබ මතක තියාගන්න. විජේ කියන නමින්ම ඒ නිෂ්පාදන මිලදී ගන්න.
0: රයිට් එහෙනම් අද බර්ත්ඩේ පාටි එක හැපි බර්ත්ඩේ ප්‍රසන්න. මේ වෙලාවෙත් මං හිතන්නේ යාගේ ව්‍යාපාරික ස්ථානෙට ඇවිල්ලා ඉන්නේ.
1: හහා.
0: එහෙනම් ජය වේවා ලංකාවේ අංක එකේ ව්‍යාපාරිකයෙක් වෙන්න.
1: හරි.
0: කියලා විශ් කරමු. දැන් එතකොට අද දවසේ උපන්දිනය සමරන ලංකාවේ අපි වහගෙන ඉන්න අනිත් අය ඉන්නට අද්දක තියා බලන් ඉන්න.
1: අපිට නෑ.
0: නෑ නෑ නෑ නෑ.
1: හැමෝටම සුභ උපන්දිනයක්.
0: ඔව් අද දවසේ උපන්දිනය සමරන හැමෝටම අපි ප්‍රාර්ථනා කරනවා සුභ උපන්දිනයක් කියලා.

0: දැන් මැච්ච එකක් යනවානේ.
1: හරි.
0: මේ මැච් එක බලන්න උදේ 6ට නැගිට්ටා.
1: ඔව්.
0: සමහරු.
1: හහ්.
0: දැන් ඔෆිස් එකට යන ගමන් සමහර විට මැච් එක බල බල බස් එකේ යනවා.
1: ඔව්.
0: ඒ බස් එකේ යනකොට අපි වැහෙනවා.
1: හරි.
0: අපි වැහෙන එක ඩිස්ටර්බ් කියලා ඉතලා තරහෙන් අපි දිහා නේද?
1: බලාගෙන ඉන්නවා.
0: අපි දිහා කියන්නේ රේඩියෝ එක දිහා බස් කොන්දොස්තර මහත්තයා දිහා ඩ්‍රයිවර් මහත්තයා
1: දිහා. ඔන්න කඩු කරලා දාත.
0: නෝ යම් මමී. හෙඩ්සෙට් ගහගෙන මැච් එක බල බල යනවා. ඒ කොහොමුණත් අම්පේ අපි කොහොම මැච් පැරදුනත් අපේ ක්‍රිකට් වල තියෙන ආශාව නැති වෙන්නේ නැහැ.
1: නෑනේ.
0: ඒ නිසා මේ වෙලාවේ මම මේ බීම් එක කරන්න ගවුනොත් මැච් එක
1: බලනවා.
0: මොකද්ද ඒ කරන්නේ?
1: ඔක පැත්තකට දාන්න.
0: ඔව්. ඔය ෆෝන් එක පාවිච්චි කරන්න බෑ නේද? කියලා හුවොත් මං කියන්නේ මෙහෙමයි.
1: හරි.
0: අපි වහගෙන ඉන්නයි මම ලකුණු කියන්න ඕනේ නේ.
1: ඒක හින්දා මම මේ බලනවා.
0: ලකුණු 18යි 1 විකට් එකයි.
1: හරි.
0: දැන් 6ක් ගැහුවා 24 වුණා.
1: හ්ම්
0: හ්ම්. බටරි රින්දේ කොදේ උකණ්ඩායම් පන්දුර පහර දෙන්නේ.
1: ඔව්.
0: අපි 169ක් ගැහුවා.
1: හ්ම්.
0: 170ක් තමයි ඒගොල්ලෝ ගහන්න ඕනේ. බ්‍රෙන්ඩන් කිං එක හෙඩ්මයර් තමයි විකට් එකේ ඉන්නේ.
1: හ්ම්.
0: ලකුණු 24යි 1 කඩුල්ලයි පන්දු ආර 4ක් අවසන්. හරි.
1: ඔන්න සාරාංශය.
0: ඔව්. මැච් එක ඔය Facebook live වල එහෙම යනවා.
1: හරි.
0: පුළුවන් කෙනෙකුට පොඩ්ඩක් search bar එකේ search කරලා මම page එක කියන්නේ නැහැ.

0: ඉතින් එහෙමත් බලන්න පුළුවන්. ශ්‍රී ලංකා ක්‍රිකට් කිං කියන පේජ් එකේ යනවා. මම පොඩි උදව්වක් කරේ ක්‍රිකට් ෆෑන්ස්ලට.
1: හරි.
0: රයිට්. විජේ නිෂ්පාදනයට මතක් කරනවා කැමරස් ගන්න විජේ නිෂ්පාදන කියලා කිව්වම අපි දැන් කුළුබඩු ගැන හැමදාම කතා කරා.
1: ඔව්.
0: දැන් ඔයාට අද හවස හිතෙනවා ඔයාගේ ගෙදර අම්මඩයි තාත්තරයි.
1: හා.
0: හැමදාම අම්මා උයනවා.
1: ඔව්. මම කනවා.
0: ඔව්. අද යාට පොඩ්ඩක් පොඩි විවේකයක් දීලා.
1: හරි.
0: ඔයා මොකක් හරි අලුත් කෑමක්.
1: අත් හදා බලනවා.
0: ඔව් YouTube එකෙන් බලලා.
1: හරි.
0: ඔයා හිතනවා අලුත් දෙයක් හදන්න.
1: හා.
0: සමහරවිට ඔයාට මොනවද ඒ වගේ කරන්න පුළුවා?
1: මඩ ඕන එකක් හදන්න පුළුවන්.
0: හදන්න පුළුවන් කන්න බෑ.
1: නෑ නෑ කන්නත් පුළුවන් හදන්නත් පුළුවන්.
0: මම ඔයා YouTube එකෙන් බලලා කෑම හදන්නේ නැද්ද?
1: හදලා තියෙනවා ඉතින්.
0: ඒ හදන එකම එනවද?
1: හිමම ඉතින් එන්නේ නැහැ. ඉතින් පළවෙනි වතාවනේ උත්සාහ කිරීම වැදගත් කියලා තමයි මම හදාන්නේ මුලින්ම.
0: හරි. අපි හිතමු අද ඔයා රෑට හැදුවා ස්පෙෂල් නූඩල්ස් එකක්.
1: හරි.
0: ඒක ටිකක් වෙන එකක්. ඔයාගේම ක්‍රමයකට හදන එකක්.
1: හා හා.
0: හා. එහෙමනම්
1: හා
0: ඔයා නූඩල්ස් වර්ග රස හතරකින් තියෙනවා. හරි. ස්පයිසි, වෙජි, මසාලා. එහෙම නැත්නම් ඕනම විදිහින් ගන්න පුළුවන් කියලා හිතමු. විජේවල හතරක් තියෙනවා.
1: හරි.
0: එතකොට අනිත් එක රාමෙන්. එතකොට ඔන්න ඔය කියන හතරෙන් ගත්තම ඔයාට පුළුවන් කමක් තියෙනවා රස හතරකින් නූඩල්ස් හදාගන්න.
1: හදාගන්න.
0: ඔයා කැමති රසය තෝරගන්න අවස්ථාවක් තියෙනවා. ඒ විජේ නූඩල්ස් ගැන මතක් කරේ. විජේ නිවසින් නූඩල්ස් විතරක් නෙමෙයි තවත් නිෂ්පාදන රසක් එනවා.
1: දැන් ඉඳිආප්ප ටිකක් හදාගන්න ඕන කියලා හිතුණොත් ඔන්න පුළුවන් කම තියෙනවා විජේ නිවහනෙන් ඉඳිආප්ප පිටි මිලදී ගන්න. ඒකත් රස දෙකකින් වර්ග දෙකකින් රතු ඉඳිආප්ප තියෙනවා සුදු ඉඳිආප්ප තියෙනවා මේ හැමදේම මිලදී ගන්න පුළුවන්. එතනින් ගියාට පස්සේ කුරක්කම් පිටි, තෝසෙ පිටි, බේකේද හැම දෙයක්ම ඔයාට පුළුවන් කම තියෙනවා. අපේ රසයේ රටේ සම්බර බෙදෙන විජේ නිෂ්පාදන නමින්ම මිලදී ගන්න.
0: 8:19 වෙලාව මාක්ස් පෙන් ගෲප් එකත් එක්ක ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන් කියලා කිව්ව පුහුණු කාර්මික ශිල්පියෙක් විදිහට අලුතෙන් ජොබ් එකක් හොයන ඔබට ඔබ හිතන්න ඔබට මේ සුසුකම තියෙනවා. ඔබට මේ ශේස්ත්‍රයේ යම් කිසි නේද කාර්මික දැනුමක් තියෙනවා.
1: හරි.
0: තාක්ෂණික වශයෙන් යම් ඉගෙනගත් වටපිටාවක් තියෙනවා.
1: එහෙනම්
0: ඔයා මේ මෙන්න මේ කියන නම්බර එකට WhatsApp කරන්න වගේ CV එකක්
1: 0726 423 94 කියන අංකයට ඔයාගේ ඇප්ලිකේෂන් එක අමල්ක මැණික් කඩවර මහතාට යොමු කරන්න.
0: මොකද මාක්ස්මෙන් ගෲප් එක කියලා කියන්නේ පහුගිය කාලේ සෑහෙන පිරිසක් නේද?
1: ඔව්.
0: විවසායකයෝ බවට පත් කළා. ඩෝම මැෂින් එක ඇතුළු යන්ත්‍ර සූත්‍ර ගණනාවක් එක. ඉතින් ලංකාවේ කෘෂිකාර්මික ශාස්ත්‍රයේ සෑහෙන ලොකු වෙනසක් කරපු නමක් තමයි මාක්ස්මෙන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ.
1: 8:20

මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374 ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ ලක්හඬ රේඩියෝ ITN

0: අටා මාරය වෙලාව ඔවිස්සකට ඇවිල්ලා දන්නේ
1: අපි ඇවිල්ලා
0: අපි වනේ මංහානදකු තාම අටට එන්න ඕන ඇත්තාම තාම නෑ තමාර අටට පටන්ගන්න ඔෆිස්තීන අට පහ
1: අටා මාරත්තියනලනේ
0: අපි අටයිතිය හතරයිතිය අපි රජයායතන හෙම එසාමනහෙම අටාමාර හතරාමාර
1: හරි
0: එවනට අටාමාට අයිල තුනාමාරිදන් හතරාමාරග යන්න ලෙස්ති ගොඩක් ආයතනවල බොහෝ පිරිසක් සීමිත පිරිසක් ඉන්නවා හවස්සනකුණුත් ඉඳලා සේවා මුරේම් පිට ඉඳලා වැඩිපුරත් වැඩ කරලා අවංකව සේවය කරලා යන අය ඉන්නවා
1: මට සතුටුයි මං ගැන කියන එක
0: ඔයා එහෙමද තව සමහරු ඉන්නවා සේවා මුරේන් එහාටත් ගිහිල්ලා වැඩ කරලා අවංක නැතුව වැඩ කරලා හොරට ඉඳලා ඕටිත් දාන අය ඔබ කොයි පන්තියේ කොයි වර්ගයේ කෙනෙක්ද කියලා පොඩ්ඩක් මතක් කරලා බලන්න මේ ඊයේ උදේ ඇක්සිඩන්ට් එකක් වුණා මේ ඇක්සිඩන්ට් එක වෙන්නේ බ්‍රසීලේ ඊයේ 14නේ බ්‍රසීලේ රියෝ ද ජනෛරෝ නුවර ප්‍රදේශයේ මේ දරුණු අනතුර සිද්ධ වෙන්නේ හෙලිකොප්ටර් අනතුර හෙලිකොප්ටර් දෙකක් හයි ස්පීඩ් ඇවිල්ලා මූණට මූණ හැප්පුණා මොකද්ද සාමාන්‍ය අපි දන්නේ වාහන හැප්පෙනවා කියලා මෙතනදී ඔලිවර් ට්‍රී සහ ඔය යූටියුබ් තරුවක් තුළු හයක් ජීවිතක්ෂයට පත් වුණා
1: පොප් ගායකයෙක් ඔලිවර් ට්‍රී කියන්නේ
0: එතකොට මේක වැටුනේ BYD මෝටරත අලිවි සැලකට හරි එහෙම ඒකට වැටුනේ ඉතින් අර ගැස්පි කියන YouTube social media content creator මේ ඇක්සිඩන්ට් එකෙන් නැති වුණා ඔලිවර් ට්‍රී නැති වුණා ඉතින් 6 දෙනෙක් නැති වෙලා තියෙනවා මේ යානයේ කඩා වැටීමත් එක්ක මෙතන නවතලා තිබ්බ වාහන 20කට ආසන්න ප්‍රමාණයක් ගිනි ගත්තා ඉතින් ඊට පස්සේ ගිනිනිවන බලකාය ආවා ඉතින් කොහොම වුණත් මේ ගුවන් යානා දෙකේම හිටපු සියලු දෙනාම මිය ගිහිලා තියෙනවා හෙලිකොප්ටර් දෙක අවුරුදු 32 ඔලිවර් ට්‍රීට මැරෙනකොට ලයිෆ් ගෝස් ඔන් කියන සින්දුව ඊට පස්සේ මිස් යූ කියන්නේ තියා. ඒ වගේ ජනප්‍රිය ගීත ගණනාවක් ගායනා කරපු කෙනා. ඉතින් ඔලිවර් ට්‍රී එයාට අපිට කියන්න තියෙන්නේ මිස් යූ කියලා තමයි. නේ? සෑහෙන මිලියන ගානක ප්‍රේක්ෂකයෝ ඉන්න ගායකයෙක්. එයාගේ අලුත්ම ඇල්බම් එක
1: රිලීස් කරන්න තමයි ගිහිල්ලා තියෙන මොකක් හරි ඒ වගේ සංචාරයකට.
0: බ්‍රසීලියට ඇවිල්ලා මෙතෙන්දි තමයි මෙයා මරණයට පත් වුනේ. ඉතින් බලන්න එයා හොඳ වැඩකට ආවේ. නමුත් අවාසනාවන්ත විදිහට අධික වේගය නිසා මේ රීදුරු මහත්තයාගේ.
1: හරි.
0: එහෙමනේ කියන්නේ තමයි. හැබැයි මේක හෙලිකොප්ටරය.
1: හෙලිකොප්ටර දෙකක් එකට ගැටිලා.
0: මේ හෙලිකොප්ටරේ නියමුවන්ගේ වරදක්ද කාර්මික දෝෂයක්ද? ඔය කියන ඔක්කොම ගැන හිතන්න දැන් මේ පරීක්ෂණ පැවැත්වෙනවා. නමුත් ඉතින් අවසානයේ අපි කොහොම වුණත් අර ඩ්‍රයිවර් මහත්තයාගේ පිටින් යවන්නේ. ගොඩාක් ඒවා. නේද? ඒ නිසාම නේ පුරුද්දර වගේ කියවුනේ. දැන් අපේ රටෙත් අපි හැමදාම කතා කරනවා මාර්ග අනතුරු ගැන. මාර්ග අනතුරු ගැන කතා කරනවා හැමදාම දවසට මෙච්චරයි මාසෙට මෙච්චරයි අවුරුද්දට මෙච්චරයි.
1: අද වෙනකොට මෙච්චරයි.
0: මියගිය ගාන මෙච්චරයි ආබාධිතය මෙහෙමයි. වෙච්ච දේපල හානි මෙහෙමයි. අපේ රටේ ආර්ථිකයෙන් සෑහෙන මුදල් ප්‍රමාණයක් අනුපාතයක් විදිහට ගත්තොත් සෞඛ්‍යට නේද නැත්නම් අධ්‍යාපනයට වියදම් කරනවා හා සමාන හෝ ඊට වැඩි මුදලක් ඔන්න ඔය කියන මාර්ග අනතුරු සම්බන්ධ වලක්ව ගන්න එහෙම නැත්නම් ඒවැ වන්දි ගහන්න රෝගීන්ට බෙහෙත් දාන්න ඔයගේ ගොඩාක් දේවල් වලට වියදම් කරනවා ඒ නිසා මේක අවම කර ගැනීම 2030 වෙනකොට අපිට තියෙනවා ලොකු චැලෙන්ජ් එකක් ඒ වෙනුවෙන් තමයි ටේක් කෙයා වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ හරි මේ දවස්වල ටේක් කෙයා වැඩසටහන ක්‍රියාත්මකයි ඉතින් අපි ඒ ගැන විටින් විට ඔබව දැනුවත් කරනවා මාර්ග අනතුරු සම්බන්ධව නිරන්තර අවධානයෙන් ඉන්න ඔබ රියදුරු මහත්තයෙක් වුණත් ඔබ පදිකයෙක් වුණත් ඔබට තියෙනවා වගකීමක් මාර්ගයේදී ඔබේ ආරක්ෂාව සහ අන් අයගේ ආරක්ෂාව වෙනුවෙන් ඔබේ පරිස්සම තියාගන්න.
1: දැන් ටේක් කෙයා වැඩසටහනත් එක්ක දැන් අපි පහුගිය දවස්වල පාසල් රැසකට ගියාද ඒ වැඩසටහන ක්‍රියාත්මක කරන්න දරුවෝ දැනුවත් කරන්න මේ දේවල් වලට
0: දැන් සංජුයි කිතුලයි අපි වහගෙන යනවා කියලා කිව්වා. සංජුද ඩ්‍රයිව් කරන්නේ. හිමින් පරිස්සමෙන් දෙන්නේ. අපි මේ අපි වහගෙන යන දෙන්නේ. ඉතින් අදත් මැසේජ් එකක් දාලා තිබ්බා.
1: අහගෙන යනවා කියලා.
0: ඔව්. වෙලා බලලා සින්දුවක් අහමු. 8 විනාඩි 33යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

නොතරයියේ පෙරලිකරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දාන සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබ අදම මිලදී ගන්න.
3: අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්ව බල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළොවට මහ බලයක්.
4: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
5: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011767479 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
6: ඇල්ලුවා. හරි
7: බෝලේ බෝලේ
6: කැච් එක අල්ල ගත්තා.
7: අම්මෝ
6: හා නැත්තම් මේ මිනිස්සයා තනියෙන් මැච් එක ගගා හිටි.
7: හා
6: හෙට්මර් ලකුණු 32කට දැවිගියා.
7: හරි.
6: චමීර ඉතාලම දක්ෂ උඩ පන්දුවක් ගත්තා හසරංගගේ බෝලේ.
7: හහ.
6: ලකුණු 32 ගැහුවේ බෝල 19ට. ඔව්. ඔය ටිකක් වේගෙන් ගහගෙන යනකොට තමයි 53 විකට් 4 මේ වෙනකොට.
7: හරි.
6: බඩරින්දේ කොදෙව් කණ්ඩායම ලකුණු 53 කටළු 4 9 පන්දුවරේ දාන්නේ. රදර්ෆර්ඩ් සහ පවෙල් තමයි විකට් එකේ ඉන්නේ. මේ තරගේ අපි දැන් පොඩි පාලනයකට අරගෙන තියෙන්නේ.
7: හරි.
6: බලමු 170 අර ගොල්ලන්ට ගහන්න දෙයිද කියලා.
7: ඈ 8 විනාඩි 40යි.
8: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3-wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
6: එකපාරට මයික් එක ඔන් කරලා ඇල්ලුවා කියලා ගෑ ගැහුවම
7: මම බැලුව මොකද්ද කියලා.
6: මන් දන්නවා බය වෙන්නේ. ඔය ක්‍රිකට් හොඳටම ඇඟේ තියෙන අය හිටපු ගමන් ඉන්න තැන අමතක වෙනවනේ.
7: කෑ ගහන එක.

0: අටයි විනාඩි 48යි වෙලාව.
1: හරි.
0: දැන් බලමු මැචේ ලකුණු පොඩක් බලන් යන්ද?
1: හා.
0: 57.4 ඈ.
1: හරි.
0: දැන් 10 වෙනි ඕවරිය දාන්නේ.
1: හහ්.
0: පොඩ්ඩක් කන්ට්‍රෝල් කරලා තියෙන මැච් එක.
1: ඔව්.
0: අර අනිත් පැත්තේ ටීම් එක.
1: හහ්.
0: පොඩි හයියෙන් අර ගහගෙන ආවනි.
1: ඔව්.
0: දැන් මේ යන්නේ පොඩි සාමකාමී වටපිටාව.
1: හහ්.
0: හරි. රයිඩ් එකකට මතක් කරලා ඉන්න මහජන සම්පත ගැන ඔයාව දිනවන ඔයාට වාසනාව ගේන ඔයාගේ කෝටිපති සිහිනය ලස්සන ගෙයක් වාහනයක් හොඳ වෙඩින් එකක් ඒ මොනවා නැති වුණත් ඉතින් බැංකු account එකේ හොඳට නේද සල්ලි ටිකක් එහෙම තියෙනවා කියලා කියනවාට මූල්‍ය නිදහස මානසික වශයෙන් මේ මූල්‍ය නිදහස ලැබෙනවා එමනම් ඔයා try කරලා බලන්න රුපියල් 40යි
1: ඉතින් මහජන සම්පත ලොතරැය ගැන කතා කරනකොට ලොතරැයි ලොව රජකිරුල තමයි මහජන සම්පත කියලා කියන්නේ. ඉතින් ඒක හැමෝම දන්නා. මහජන සම්පත ලොතරැය ඔයාව ජයග්‍රහකෙක් කරන විතරක් නෙවෙයි රජයේ සංවර්ධනය එතකොට සෞඛ්‍ය අධ්‍යාපනය රාජ්‍ය සේවය වගේම 2025 වර්ෂයේ රජයේ ඒකාබද්ධ අරමුදලට රුපියල් කෝටි 220කට අධික මුදලක් දායක කරනවා. මේ හැමදේමත් කරන ගමන් තමයි ඔබව ලක්ෂපතියෙක් ඔබව කෝටිපතියෙක් මහජන සම්පත ලොතරැය කරන්නේ. සුපුරුදු විදිහට මාට අවස්ථාව තියෙනවා මේ හැම තෑගයක්ම දිනාගන්න. එකට කරන්න තියෙන්නේ පුංචි රුපියල් 40ක් වියදම් කරන අපි ඔයිට වඩා දේවල් දවස ගන්න වියදම් කරන. ඉතින් ඔයාලට පුළුවන් පුංචි රුපියල් 40ක් වියදම් කරොත් ඔයාගේ හිණ හැබෑ කරගන්න.
0: ඒ ජාතික ලොතරැයි මණ්ඩලය ගැන මතක් කරේ ඒක ආයෝජනයක් වගේම තමයි අපි ඔයාලට මතක් කරා හැමතිස්සෙම ඩීප් ටෙක් සෝලා එකක් කියලා කියන්නේ ඔයාලට ආයි අවුරුදු ගානකට ඔයා කරන හොඳම ආයෝජනය. සමහර ලාවට ඔයා විවිධ දේවල් වලට වියදම් කරනවා ඇති. ඒවා මෙහෙම කරනකොට මේ වියදම් කරා මේ ප්‍රතිලාභ භුක්ති විඳා ඉවරයි. හැබැයි සෝලා එකක් කියලා කියන්නේ තව අවුරුදු 15ක් 20ක් සමහර විට ඊට එහා ගිය නේද වටිනා කියන ආයෝජනයක්.
1: ඉතින් දැන් ඩීප් ටෙක් සෝලා එකක් ඔයාගේ ගෙදරට එහෙම නැත්නම් ව්‍යාපාරික ස්ථානයට එහෙම නැත්නම් කර්මාන්ත ශාලාවට සවි කරගන්න උනාට අවස්ථාව තියෙනවා. ඒකට හොඳම තැන ගැන අපි ඔබට කියලා තියෙනවා ඒ තමයි ඩීප් ටෙක් සෝලා කියලා කියන්නේ සම්බන්ධ කරගන්නට අවස්ථාව තියෙනවා. 0711711711 කතා කරලා වැඩි විස්තරාට දැනගන්න පුළුවන්. තියෙනවා මොකද ඔයාගේ විදුලි බිලට තිත තියලා අමතර ආදායමක් ඒ හරහා උපය ගන්නවා නම් හරිම තැන තමයි ඩීප් ටෙක් සෝලා කියලා කියන්නේ.
0: ඒ වගේම පැල්ලත්ත නිෂ්පාදනය ගැන මතක් කරන්නම්. පැල්ලත්ත කියලා කිව්වම ඉතින් ලංකාවේ අපේ කිරි නිෂ්පාදන යෝගට් එකක් ගන්න කියත් ඔයාට ඒ ආඩම්බරය දැනෙන්න ඕනේ. මොකද අපේ කිරි ගොවීන් ඔයා දන්නවා ලංකාවේ කිරි කර්මාන්තය කියලා කිව්වම සෑහෙන ප්‍රශ්න ගොඩක තිබ්බේ.
1: හරි.
0: ඒ ඇයිට මේ දවසේ කිරි ටිකවත් විකුණගෙන ආදායමක් ගන්න බැරි මට්ටමක් තිබුණානේ. මේක ගැන හොඳ අවබෝධයක් තිබුණා පැල්ලත්ත නිෂ්පාදන ආයතනයේ.
1: ඔව්.
0: ඒ නිසා ඒගොල්ලෝ ඉක්මනට ඒ ඇයත් එක්ක සම්බන්ධ වුණා.
1: හා.
0: කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන ආරම්භ කළා.
1: මේ
0: කැකිරාවේ තියෙන මේ අවුට්ලට් එක වගේ. ඊට පස්සේ එතනින් පස්සේ ලංකාව පුරාම පොඩි පොඩි අවුට්ලට් ටිකක් දැම්මා. සුපර් මාකට් ටිකට යව්වා. දැන් ගිය ළඟ කඩේට යව්වා. ඉතින් බලන්න ලංකාවේ කිරි කර්මාන්තයේ ක්‍රමයෙන් දිනුනු වෙච්ච හැටි. පැලත් නිෂ්පාදනය ඇතිරිගෙන මතක් කරේ 8:51.

Lakhanda Radio ITN Motorcycle ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තින් නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100 අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත ලකාණ්ඩ රේඩියෝ ITN

මේ 58යි වෙලාව මේ වෙලාවේ ආට මතක් කරනෝනේ විජය නිෂ්පාදන ගැන. කැමටික රසට ගුණට ප්‍රමිතියට හදා ගන්නව නම් මතක තියාගන්න අවශ්‍ය කරන නිෂ්පාදන ටික විජය කියන නමින්ම මිලදී ගන්න.

0: ලකන්න රේඩියෝ ITN
1: වෙලාව පෙරවරු 9යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක්

0: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයිනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: විශේෂ ඩෙංගු මර්ධන සතිය අදින් ආරම්භ වෙනවා. දැඩි අවධානම් තත්ත්වයකට පත්ව ඇති ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ. ඒ අනුව වැඩබිම්, රාජ්‍ය ආයතන, පාසල්, නිවාස ඇතුළු සියලු පරිසර පිරිසිදු කිරීම සහ මාජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම කටයුතු අධීක්ෂණය කිරීම මෙම සතිය තුළ සිදුවනවා. මදුරුවන් බෝවන පරිදි පරිසරයේ පවත්වාගෙන පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසන්නේ. ඉරානය සමග ඇතිකරගත් සටන් විරාම ගිවිසුම සම්පූර්ණයෙන් සාර්ථක වී ඇති බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඒසිය ට්‍රුත්ගිනුමේ සටහනක් තබමින් ගිවිසුමට එළඹීමත් සමග හෝමුස් සමුද්‍ර සන්ධියද යළි විවෘත කළ බවත් ඉරානය පනවා තිබූ නාවික අවහිරතා ඉවත් කිරීමට පියවරගත් බවයි ඇමරිකා ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙන්නේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ දෙපාර්ශ්වය අතර මෙම සාම එකඟතාවයත් සමග මැදපෙරදිග කලාපයේ පැවති දැඩි යුදමය ආතතිය නිමාවට පත්ව ඇති බවයි. මෙලඟ ලක්ඛණ්ඩ ප්‍රවෘත්ති පෙරවරු 10ට
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තනක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ඔද නවයි විනාඩි හතයි වෙලාව අපි අලුත් පෑකට ඇවිල්ලා තියෙන්නේ. කීපදෙනෙක් කතා කරලා කාව්‍ය වැහුවා. ඉතින් මං උදේ කිව්වා. ඉතින් ඒක තමයි කියන්න තියෙන ආයයි. හරි. රයිට් මැච් එකේ ස්කෝබෝඩේ පොඩ බලමුද?
1: හා.
0: ඔය මැච් බලනවාද ඉන්ට්‍රස්ට් වාරේ?
1: දැන් ටික ටික ඉන්ට්‍රස්ට් වෙන ගමන්
0: තියෙනවා. දැන් තමයි ට්‍රැක් එකට වැටෙමින්
1: දීන. ඔව්.
0: මේ වෙනකොට තරංගය ගැන කිව්වොත් මේනකොට ලකුණු 96යි විකට් 4යි 14 වෙනි පන්දු වාරයේ දාන්නේ.
1: හරි හරි.
0: දුනිත් වෙල්ලාලගේට පොඩ්ඩක් ප්‍රහාරයක් එල්ල වුණා. තව පන්දු 36ක් තුල ලකුණු 74ක් අවශ්‍යයි තරගයේ ජයග්‍රහණය කරන්න. පන්දු 36යි ලකුණු 76යි අවශ්‍ය කරන ලකුණු ප්‍රමාණය.
1: ඔව්.
0: මේ වෙනකොට අර කිව්වාගේ කඩලු 4ක් දවිගොස් අවසන්. හරි. රයිට් ඒ වගේ මික්මන්ට මතක් කරලා ඉන්නම් මම දැන් අපේ මේ පැයට එනකොටත් අපේ අනුග්‍රහකයා අතර ඉන්න ක්‍රිමිරාජ නිෂ්පාදන. ක්‍රිමිරාජ කියලා කියන්නේ වාදන්නෝ ලංකාවේ අවුරුදු 70කට වැඩි කාලයක් තිස්සේ අපි දන්න කාලේ ඉඳන් ඒ වගේම අපේ අම්මලා දන්න කාලේ ඉඳන් අපේ ආච්චිලා වුණත් නේද ඉස්සර අපි පොඩි කාලේ පොඩ්ඩක් අපි කිව්වොත් එහෙම බඩ පොඩ්ඩක් හරිනෑ වගේ හරි
1: හා
0: එන්න කියලා ඔය දෙහි අඹුල් ටිකක් දාලා ක්‍රිමරාජ කරල් දෙකක් දාලා පොඩ්ඩක් මෙහෙම මෙහෙම කළා මෙහෙම මෙහෙම කළා කිව්ව පොඩ්ඩක් හැන්ද කිව්ව කළා
1: කූරු ගාලා
0: ඔව් ඊට පස්සේ කියනවා මෙන්න මේක බොනෝ
1: එතකොට හරියයි
0: ඕක සුටුස් කාලේ ඉවරයි
1: හරි ඉතින් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ ගැන කතා කරනකොට දැන් ක්‍රිමිරාජ වැල්මි පැණිය එතකොට ක්‍රිමිරාජ පේයාව මේ ආයුර්වේද ඖෂධ ගැන අපි ඔබට නිරන්තරයෙන් මතක් කරලා තියෙනවා. ඉතින් එතනින් එහාට ගියාට පස්සේ මේ අතරින් තියෙන මුහුණේ කුරුලෑ වගේ තත්වයන් ඇති වෙලා තියෙනවා නම් ඔයාට ඒකටත් ඖෂධ ක්‍රිමිරාජ කියන නමින් ඔබට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඒ තමයි කුරුලෑ සුවය. ඉතින් මේ දේවල් වගේම තවත් ආයුර්වේද ඖෂධ රසක් ක්‍රිමිරාජ නමින් ඔබට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. මේ ගැන වැඩි විස්තර දැනගන්න ඔබට පුළුවන් කතා කරන්න ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ ගැන විස්තර දැනගන්න කතා කරන්න 0112 753 889 0112 753 889
0: උදේ 9:00 විනාඩි 9:00 වෙලාවට

0: නවයයි විනාඩි 16යි.
1: හරි.
0: සල්ලි වැඩි වුණාම මිනිස්සුන්ට මොකද වෙන්නේ?
1: පිස්සු හැදෙනවා.
0: හා. ඒ කියන්නේ මොනවද කරන්නේ කියලා
1: හිතාගන්න බෑ.
0: අවබෝධයක් නැහැ.
1: හා.
0: ඒගොල්ලෝ ඊට පස්සේ ඒගොල්ලන්ගේ බල පුළුවන්කාරකම් පෙන්නනවා.
1: ඕ මට මෙච්චරක් තියෙනවා කියලා කියනවා.
0: සල්ලි වලට කරන්න බැරි දෙයක් නැහැ කියලා එකක් ඔළුවට එනවා.
1: හා හා.
0: ඒක ඇවිල්ලා ඔය ඔළුව ඇතුලේ මොළේ ඇතුලේ සිද්ධ වෙන යම් ක්‍රියාවලියක
1: ප්‍රතිඵලයක්.
0: සල්ලි නැති කෙනාට ඔය ප්‍රශ්න මුකුත් නෑ.
1: ඔව්.
0: සල්ලි වැඩි වුණාම ඒකත් රටකට ප්‍රශ්නයක් සාපයක් වෙනවා කියලා කිව්වොත් ඔයා ඒක කොහොමද වෙන්නේ කියලා.
1: ඔව්.
0: ඒක වෙන්න පුළුවන්.
1: හා.
0: කැනේඩියානු ආන නේද? හා.
1: අයිකිය.
0: මිද්දනේ. ඕන්නේ.
1: ඕනේද?
0: ඔය එක්තරා කලාපික රටවල්. හරි.
1: හා හා.
0: ස්කැන්ඩිනේවියානු රටවල්.
1: හරි ඔය කිව්වේ.
0: ඒක තමයි විද්‍යාව.
1: පොඩක් වෙලා යනවා ඒකට.
0: මේ ඒ කලාපයේ තිබ්බ දුප්පත් රටක් තමයි නෝවේ කියලා කියන්නේ.
1: හා
0: හා. අද ලෝකේ පෝසත්ම රට.
1: හරි.
0: එකපාරටම මේ රටට පොඩි මැජික් එකක් වුණා.
1: මොකද?
0: ඒ තරම් සල්ලි ඇවිල්ලා දැන් යාළට ඒ සල්ලි මදයක් කළා තියෙනවා.
1: ඔව්.
0: අපි කතා කරමු නෝවේ රටේ හැංගුණු ආර්ථික සහ ආර්ථික රහස.
1: හ්ම් හ්ම්. අපි දැන් දැනගන්න එපේ මොකද්ද කියලා.
0: හැබැයි දැන් සල්ලි වැඩි වුණාම ප්‍රශ්නයක් කියලා කියන්නේ අනාගතයට මේක අභියෝගයක්.
1: හ්ම්.
0: හරි.
1: හ්ම්.
0: නෝවේ කියන්නේ ඔය අර කලින් කිව්වාගේ ස්කැන්ඩිනේවියානු රටවල් අතර දුප්පත්ම රට.
1: දුප්පත්ම රට.
0: නෝවේ කියන්නේ මිලියන

0: දශම දෙකක් වගේ පොඩි ජනගහනයක් ඉන්න රටක්. භූමි ප්‍රමාණය ලොකුයි, හැබැයි මිනිස්සු
1: අඩුයි.
0: මේ රටේ භූමියෙන් ගොවිතැන් කරන්න යොදාගන්නවා 2.2% වගේ පොඩි ප්‍රමාණයක්. අනිත් ඔක්කොම තනිකර කඳු, ගල් සහ හිම. ඉතින් ඉස්සර කාලේ මේ රටේ මිනිස්සුන්ට කන්න බොන්න පවා ලොකු අමාරුවක් තිබුණා. හැබැයි යාලට සබාධාමෙන් ලැබුණු එක සුපිරි වාසියක් තිබුණා.
1: මොකද්ද?
0: ඒ තමයි ඔය ෆියෝඩ්ස් කියලා හඳුන්වන විශේෂ මූදු බොක්කවල් තියෙනවා. මේ නිසා නෝර්වේ රටට ලෝකයේ දෙවැනියට දිගම වෙරළ තීරය හිමි වෙලා තියෙනවා.
1: දිගම වෙරළ තීරය.
0: ඔව්. එතකොට ගොඩ බිමින් යන්න අමාරු නිසා නෝර්වේ මිනිස්සු පුරුදු වුණා නැව් සහ බෝට්ටු වලින් ගමන් කරන්න. එතකොට අර මරිටයිම් කියන ඒ කල්චර් එක නිසා එයාලා නැව් හදන්න වගේම මුහුදු වෙළඳාම සම්බන්ධ ගොඩක් දක්ෂය බවට පත් වුණා. ඒ වගේම රටේ තිබුණ ලී සහ මාළු පිටරට යවලා එයාලා තමන්ගේ ආර්ථිකය ටිකෙන් ටික හැදුවා. තෙල් හොයාගන්න ගොඩාක් කලින් 1900 වගේ ගණන්වලදී නෝර්වේ රටවලට ලැබුණු ලොකුම වාසිය තමයි ජල විදුලිය. කඳු මුදුන්වල ඉඳන් කඩාගෙන වැටෙන දිය ඇලි, ගංගා, ඒව පාවිච්චි කළ ඒගොල්ලෝ විදුලිය නිෂ්පාදනය පටන් ගත්. හරි,
1: දේවල් ගොඩක් පටන් අරගෙන තිනවා.
0: ඔව්. අදටත් නෝර්වේ රටේ විදුලියෙන් 95% හයිඩ්‍රෝ පවර්. හා. එතකොට විදේශීය සමාගම් ලැබිලා මේ බලාගාර හැදුවත් නෝර්වේ රජය එදා මාර බුද්ධිමත් නීතියක් ගෙනාවා. ඒ තමයි අවුරුදු 60ක් 80ක් ගියාට පස්සේ මේ හැම බලාගාරයක්ම කිසිම වන්දි ගෙවීමක් නැතුව නෝර්වේ රජයට අයිති වෙන්න ඕනි. මේහි නදවෙදි නෝර්වේ රටේ ජල විදුලියෙන් 90%කට වඩා අයිතිය රජයට තියෙනවා. මේ ලාභ නිසා ඇලුමිනියම් නිපදවීම වගේ කර්මාන්තවලින් යාලා ලොකු දියුණුවක් ලැබුවා.
1: හරි.
0: 1950 කියන්නේ නෝර්වේ ආණ්ඩුවත් විද්‍යාඥයෝ තිතාගෙන හිටියා නෝර්වේ මුහුදු තීරයේ කිසිම තෙල් හෝ ගෑස් හිම නැහැ කියලා. නමුත් අපිත් ඔයම කාලයක් හිතන් හිටි. දැන් අපිත් දැන් කියනවනේ අපේ තියනවා කියලා. තෙල් සහ ගෑස් තියනවා කියලා.
1: තියනවනේ.
0: තෙල් කෙසේවත් ගෑස් තියනවා කියලා කියනවා. අන්න ඒ වගේ. ඉතින් අර ඊට පස්සේ පිල්ප්ස් පෙට්‍රෝලියම් සමාගමත් එක්ක තෙල් හෙව්වා. ලින් 200කට වඩා හැරුවත් මුකුත් හම්බුනේ නැහැ.
1: මොකක්වත් නැහැ.
0: වැඩේ අතහැරලා දැම්ම.
1: හරි.
0: රජේ කිව්වා ගිවිසුමේ හැටියට තව එක ලිඳක් කාරන්නම් ඕන නම්. නැත්තම් දඩ ගෙවන්න වෙනවා කියලා.
1: හැරුවද?
0: ආයි හැරුවා.
1: හා.
0: 1969 ඔක්තෝබර් 25 වෙනිදා අන්තිම ලිඳ හැරුවා.
1: හම්බුණාද?
0: එදා තමයි දවස.
1: හා.
0: ලෝකයම වෙනස් වුණා.
1: හරි.
0: භූවිද්‍යාඥ මැක්ස් මෙල්ලි. ඒ ගල්වල අමුතුම රන්වන් පාටක් දැක්කා. ඒකෙන් හම්බුනේ නිකම්ම නිකන් තෙල් නෙවෙයි.
1: හරි.
0: උතුරු මුහුදේ හොයාගත්ත ලොකුම තෙල් නිධිය වන එකෝෆික්ස් ෆීල්ඩ් කියන එක.
1: හරි.
0: මේකේ තෙල් බැරල් බිලියන 3.3ක් විතර තිබුණා.
1: හම්බේ.
0: ඊට පස්සේ යෝධ තෙල් සහ ගෑස් නිධි පිට හොයාගත්තා. නෝර්වේ කියන්නේ ජනගහනයෙන් පොඩි රටක්.
1: ඔව්.
0: හැබැයි ඒක පුද්ගල තෙල් සහ ගෑස් අපනයනේ අතින් ලෝකේ දෙවනියා. ඉතින් දැන් සල්ලි තියෙනවා. මිනිස්සුන්ට ඒ සල්ලි වලින් කරන්න දෙයක්
1: නැහැ.
0: අන්න ලෝකේ කියන අර අපි කලින් කිව්ව අර අමාරු කාලි දැන් නෝර්වේ මාර ගේම් එකක් ගන්න රටක්. රට ඇතුලේ පාවිච්චි කරන අලුත් වාහන වලින් 88%ක් ඉලෙක්ට්‍රික් වෙහිකල්.
1: හරි.
0: රටේ විදුලිය 100%ක්ම වගේ හදන්නේ හයිඩ්‍රෝ පවර්. එහෙම නැත්නම් වින්ඩෝ පවර්.
1: හරි.
0: හරි. එතකොට දැන් පාවිච්චියට තෙල් ඕනේ නැහැ. ඉතින් ඒගොල්ලෝ හාරලා ගන්න තෙල් සහ ගෑස් ඔක්කොම යුරෝපයට විකුණනවා. දැන් සල්ලි හම්බෙනවා මිනිස්සුන්ට ඒවා පරිභෝජනය කරන්න. ඔව්, සල්ලි කියන්නේ සල්ලි වැඩි.
1: ඔව්.
0: ඉතින් මේක තමයි මම මේ කිව්වේ. කවදා හරි දවසක නෝර්වේ ගැන ඔබට හොයන්න අවස්ථාවක් ලැබුණොත් හරිද? ලෝකේ ඔය නෝර්වේ කියන රට වාසනාවටත් වඩා තමන්ගේ මොලේ පාවිච්චි කළ ලෝකෙම අල්ලපු රටක්. හැබැයි ඇල්ලුවට දැන් මේක මෙතනින් එහාට මේ නෝර්වේ මිනිස්සු හරි කම්මැලි.
1: හරි.
0: අධික සල්ලි සහ සැප පහසුකම් නිසා
1: කම්මැලි වෙන්න බෑ.
0: කම්මැලි. දැන් අතපය කොල්ල වැඩක් කරන්නේ.
1: හා හා, ඔක්කොම තියෙනවානේ.
0: ඔව්, දැන් තියෙන ප්‍රශ්නේ ඉස්සරහට මේ නිසා නෝර්වේට මොකද්ද වෙන්නේ කියන එක. නෝර්වේ කියපු ගමන් අපිට මතක් වෙනවා එක්තරා රිදියකින් සාමය සඳහා වූ නේද? නෝර්වේ ඇයියනේ, ඔයාලට මතක නැහැ?
1: පාගමන.
0: අයි ඇයියනේ, ලංකාවේ යුදමේ තත්ත්වයන් තියෙන කාලේ එහෙම නෝර්වෙන් එහෙම ආවේ කි?
1: හා
0: හා. ඔය ඒ කාලේ ඉපදිලා නැද්ද?
1: මම 2005 නේ.
0: ආ.
1: ඔනොයි කියලා දැම්මයිති
0: මට වැරදුනා. මම මේ දුවත් එක්කනේ ප්‍රෝග්‍රෑම් එක
1: කරන්නේ. පොඩ හිතන්න තිබ්බනේ.
0: මම 2005ද?
1: නැතුව.
0: ඉපදුනේ?
1: ඔව් අපි හරි චූටි ළමයි මල් වගේ ළමයි.
0: මම 2005 එළියට ගියා.
1: ඒකිනි කියන්නේ.
0: තාත්තයි දුවයි කියලා ෂෝ එක නම වෙනස් කරමු.
1: වෙනස් කරමු. පොඩි මෝර්නින් ෂෝ වි තාත්තයි දුවයි.
0: උදේ 9:24යි.

0: නියවයි නියවයි
1: වැඩේ නියමට යනවා වගේ.
0: ඔව් මේ බෝල 11ට ලකුණු 28ක් ගහන්න ඕනි.
1: හහා
0: විකට් 5 143යි කොදෙව් කණ්ඩායම චමීර බෝල් කරන්නේ 19 වෙනි පන්දුවේ දාන්නේ. හරි.
1: හරි.
0: ඉක්මනට මතක් කරලා ඉන්නම් අපි වාට මහජන සම්පත ගැන.
1: 800 වසරකට වඩා වැඩි කාලයක් රටටම වාසනාව කියා දුන් ලොතරැයියේ ප්‍රමුඛයා වගේම ලොතරැයි ලොව රජ කිරලා තමයි ඉතින් මහජන සම්පත ලොතරැයිය කියලා කියන්නේ. ඉතින් රටේ සංවර්ධනය, සෞඛ්‍ය, අධ්‍යාපනයට වගේම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට මේ වගේ ශ්‍රේෂ්ඨයන් ගණනාවකට දායක වන ගමන් තමයි ඔන ඔබවත් ලක්ෂපතියෙක් ඔබවත් කෝටිපති මහජන සම්පත ලොතරැයිය කරන්නේ. ඉතින් සුපුරුදු විදිහට ඔබට පුළුවන්කම තියෙනවා කෝටි 2 සුපුරු තෑග්ග, 125 ප්‍රථම තෑග්ග වගේම ලක්ෂයේ තෑග්ග වැඩි වැඩියෙන් දිනා ගන්න. ඒකට කරන්න තියෙන්නේ වැඩි වැඩියෙන් මහජන සම්පත ලොතරැයිය මිලදී ගන්න එක.
0: ඒ වගේ මතක් කරනවා පැල්ලත නිෂ්පාදන ගැන, කිරි ආශ්‍රිත නිෂ්පාදන ගැන කොට පැල්ලත කියන නමින් ගන්න ඕනේ. පැල්ලත යෝගට්, බටර්, අයිස්ක්‍රීම්, අයිස්ක්‍රීම් ගන්න කොට වර්ග 4කින් ගන්න පුළුවන්.
1: ඔව්. වැනිලා චොක්ලට්, එතකොට ස්ට්‍රෝබෙරි, බටර් ස්කොච් මේ හැම ෆ්ලේව එකක්ම අර පුළුවන් පැල්වත්ත කියන නමින් ගන්න.
0: දැන් බලමු එහෙනම් ලොතරැයි ප්‍රතිඵල ටික.
1: මුලින්ම බලන්න යන්නේ මහජන සම්පත 6218 වෙනි දිනුම් වාරයේ තමයි ය දවසේ ක්‍රියාත්මක වුණේ. ජයග්‍රහි ඉංග්‍රීසි අක්ෂරයේ V අක්ෂරය වෙනකොට ජය අංක, අංක 6, අංක 9, අංක බිංදුව, අංක 6, අංක 9, නැවතත් අංක 9. ගොවිසෙත C අක්ෂරයත් එක්ක අංක 23, අංක 37, අංක 49 සහ අංක 66. මෙගා පව U අක්ෂරයත් එක්ක සුපිරි අංකය වුණේ අංක 15. ජය අංක, අංක 1, අංක 4, අංක 30 සහ අංක 72. ධන නිධානය කිව් අක්ෂරයත් එක්ක ජය අංක උනේ අංක 10, අංක 36, අංක 37 සහ අංක 65. හඳහන මේෂ ලග්නයත් එක්ක අංක 3, අංක 8, අංක 41 සහ අංක 45. අද සම්පත බලමු වී අක්ෂරයත් එක්ක අංක බිංදුව, අංක 6, අංක 9 සහ නැවතත් අංක 9. NLB ජය ඒ අක්ෂරයත් එක්ක අංක බිංදුව, අංක 4, නැවතත් අංක 4, නැවතත් අංක 4. සුබ දවසක් තුලා ලග්නයත් එක්ක අංක 11, අංක 47 සහ අංක 57යි ඔබට වාසනාව ගෙනාවේ. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන්.
0: රයිට්. එහෙමනම් අපි සින්දුවක් අහලා එනවාද, බ්‍රේක් එකක් ගන්නවද?
1: බ්‍රේක් එකක් අරගෙන සින්දුවක් අහලා දෙකම කරගෙන එමු.
0: හරි. වෙලාව 9:33.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත. දැන් සතියේ දින 7 මහජන සම්පත, රටටම සම්පත.
3: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නවා නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයේට මතක තබා ගන්න.

0: උදේ 9:38.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: ඊට වැඩිය හොඳයි මඩකරියල්ලුව නම් ගිහිල්ලා.
1: ඕවා හොම තමයි.
0: කැද් දෙකක් අතෑරියා. එකක් දසුන් ශානක.
1: හා.
0: ඉෂාන් මාලිංග අනිත් කැච්චේ.
1: ඔව්.
0: අයියෝ. අතේ තිබ්බ මැච් එක පෙරදුයි.
1: කරන්න දෙයක් නැහැ ඉතින් දැන්.
0: අපි මැච් එක පෙරදුනා. රදර්ෆර්ඩ් ඔව් රදර්ෆර්ඩ්ගේ කැච් දෙකක්. අවස්ථා දෙකකදී ශ්‍රී ලංකාවේ අති ප්‍රබල දක්ෂ සුපිරි උඩපන්දු රකින්නන් දෙදෙනෙක් අතින්
1: හරි
0: ගිලිහුණා. අත්තට දුන්න කැච් එක. මේ මැච් එක අපි දිනු ඒ කැච් දෙක ඇල්ලුවා.
1: ඔව්.
0: ඔయిత වැඩිය හොඳයි ඇත්තටම අර මඩකරිය අල්ලන්න ගියා නම් කියලා අපේ ගම්මෝල ක්‍රිකට් ගහනකොට කැච් එකක් එහෙම අතෑරුනම අපිට කියනවා.
1: අපි ඉතින් පටන් ගද්දිම කිව්වනේ.
0: හා පරාජය ඉතින් අපිට මේ නුහුරු
1: මිද දරා ගන්න දෙයක් නේ අපි හැමදාම.
0: මේ ඊට අමතරව දුස්මන්ත සමීර.
1: හා.
0: එයා ඉතින් අර කාටද මේ අර කාක්කන්ට අප්ප විදි කරනවා වගේ අන්තිම දාන මෙනියෝරේ දැම්මා. ලකුණු 23යි. බෝල 12ට 29 ගහන්න තිබ්බේ. අර ඕවරේ දීලා දැම්මා. වැඩක් නැහැ කතා කරලා.
1: නිවෙන්න සැනහෙන්න.
0: නෑ නිවෙන්න දෙයක් නෑ. ආ ඉතින් මේ පරාජයට වගකීතු ක්‍රීඩකයන් කීප දෙනෙක් ඉන්නවා. ඉෂාන් මාලිංග, දසුන් ශානක සහ දුස්මන්ත තමීර. හරිනේ. රයිට්. මේ අපි යමු වෙන කතාවකට. අපි කතා කරමු කැරපොත්තු ගැන.
1: කැරපොත්තු?
0: කැරපොත්තු කියලා කිව්වම ටිකක් අප්‍රසන්න හැඟීමක් එන්නේ.
1: ඒකනේ.
0: ලෝකේ කාන්තාවන් බයම සත්වයා. කැරපොත්තන්ට කිරි තියනවා කියලා කිව්වොත් ඔයා පිළිගන්නවද?
1: කැරපොතු කිරි.
0: කැරපොතු කිරි.
1: හා හා.
0: විද්‍යාඥෝ විසින් සිදු කරන ලද පර්යේෂණයකින් හෙළිවලා තියෙනවා.
1: හරි.
0: මේ කැරපොතු විශේෂයක් ඉන්නවා අන්නේ කියන පොන්කා ටාටා වගේ නමක් තියෙන්නේ. මේ කියන්නේ කැරපොත්තන්ගෙනුත් විශේෂ වර්ගයක්.
1: හරි.
0: ඒගොල්ලන් තමන්ගේ පැටවුන්ට පෝෂණය සඳහා ශරීරය තුල කිරිවැනි ද්‍රව්‍යයක් ශ්‍රාවය කරනවා කියලා.
1: හරි.
0: එතකොට මේ කිරිවල පෝෂණ ගුණය එළකිරිවලට වඩා 4 ගුණයකින් වැඩි කියලා
1: කියනවා.
0: ඈ? ඔව්. හරි. විද්‍යාඥින් මේ කිරි කැරපොත්තන්ගේ කෙලින්ම දොවල ගන්න සැලසුම් කරන්නේ. ඒ වෙනුවට බලාපොරොත්තු වෙන්නේ ජෛව තාක්ෂණය හරහා හා ටෙක්නොලොජි එක පාවිච්චි කරලා රසායනාගාරවලදී ඊස්ට් වගේ දේවල් උපයෝගී කරගෙන මේ පෝෂ්‍යදායී ප්‍රෝටීනය කෘතිමව නිපදවන්න. මේ අදහස තාම මූලික පර්යේෂණ මට්ටමේ තියෙනවා කියලා කියනවා.
1: හහ්.
0: ඒ නිසා මේක ඉක්මනට අපේ කෑම මේසෙට එන දවසක් තියෙනවා.
1: වැඩි ඈතක නෑ වගේ.
0: අපි සුපර් මාකට් එකට ගිහිල්ලා කැරපොතු කිරියක ගේන දවස වැඩි ඈතක නෙවෙයි.
1: කෙඩියම කිව්වොත්.
0: මේ?
1: ඈ?
0: හවසට එනකොට කැරපොතු කිරි පැට්ටක් අරන් එනවා.
1: ඒක අහගන්න වෙයි වගේ.
0: බලන්න සබාදාම කොච්චර අපූර්ව දේවල් හදනවද කියලා.
1: අපි මේ හිතන්නේත් නෑ.
0: නෝ. ඉතින් මේ අර 4 ගුණයකින් පෝෂණය වැඩි කියලා කිව්වම
1: ඔව්
0: මේක ගැන තියෙන අවධානය ටිකක් වැඩි වෙනවා.
1: හා.
0: හරි. රයිට්. 9 විනාඩි 45යි වෙලාව. තව සින්දුවකට යමු. මේ ඔය කොහොම මොනවා කිව්වත් අපි හැමදාම කතා කරලා තියෙනවා පෝෂණය නේද?
1: ඔව්.
0: පෝෂණය කියන එක අපේ ජීවිතවලට ඕනේ. හා. දවස පටන් ගන්නකොටම අපි කිරි වීදුරුවකින් පටන් ගන්නෙ.
1: ඔව්.
0: එළකිරි 100%ක් එළකිරි.
1: හ්ම්
0: හ්ම්. ඒ කියන්නේ ස්වභාවික එළකිරි.
1: ඔව්.
0: මේවට එක එක දේවල් එකතු කරලා වතුර කලවම් කරලා ක්වොලිටි එක අඩු කරලා.
1: ඔව්.
0: එහෙම නැත්නම් ඒවැය තියෙන සැබෑ පෝෂණ කොටස් අයින් කරලා ඩස්ට් එක විතරක් කිරිවිටි පැකට් එකක් බවට පත් කරලා නෙවෙයි පැල්වත්ත නිෂ්පාදන ආයතනය ඔබ අතට පැල්වත්ත කිරිවිටි පැකට් එක පත් කරන්නේ.
1: ඉතින් පැල්වත්ත කියලා කියන්නේ ලංකාවේ කිරිපිටි නිෂ්පාදකයන් අතර අංක 1. ඒ නිසා කිරිපිටි පැකට් එකක් ගන්න ගියත් ඔයා යෝගට්, බටර්, අයිස්ක්‍රීම්, අතොර ගිතෙල් මේ කිරි මේ කියන ඕනම දෙයක් ගන්නකොට මතක තියාගන්න පැල්වත්ත කියන නමින්ම මිලදී ගන්න.

0: නවය විනාඩි 52 එහෙනම් අපි
1: යන්නයි හදන්නේ.
0: මේ ඔය රතවාහන දඩ වැඩිවීමක් ගැන එහෙම සමාජ මාධ්‍ය පෞගේ දවස්වල ගියානේ ප්‍රවෘත්තිය.
1: ඔව්.
0: ඒක බොරු ඈ. හා. අද දිවයින පත්‍රයේ තිබ්බා වට මතකයි උදේ පත්‍රයේ කියනකොට කිව්වා සමාජ මාධ්‍ය පුවත් බොරු රතවාහන දඩ වැඩි කර නැහැ.
1: හා.
0: ඒ නිසා වැඩිපුර ගණන් ගෙවන්න.
1: ඔව්.
0: ගාන ගෙවන්න ඕනේ නැණි වැරදින කර හිටියන නේද?
1: කිසිම ගානක් ගෙවන්න ඕනේ නැහැ.
0: ඒකනේ ඉරිකා පාන්න නැතුව වැරදි විදියට ඕටේක් කරන්න නැතුව.
1: හහ්.
0: වේග සීමාවල රථය පදවනවා නම්, හෙල්මට් එක දානවා නම්, වළංගු බලපත්‍ර ටික තියනවා නම්
1: ප්‍රශ්නයක් නැහැ.
0: ඔව්. වාහනීය ධාවනයේට සුදුසුයි නම්
1: හහ්.
0: ප්‍රශ්නයක් නැහැ. ඔයත් පරිස්සම්, පාරේ යනයත් පරිස්සම්. හරි. ටේක් කෙයා. පියන්දේ නේද?
1: එනයා.
0: විජය නිෂ්පාදනයන මතක් කරන්න නම් අන්තිමටම ඔය අද දවල්ට වෙනකොටත් ලංකාව විතරක් නෙමෙයි ලෝකෙම පිළිගත් රසම රස විජය නිෂ්පාදන පාවිච්චි කරන්න ප්‍රමිතියෙන් ප්‍රමිති අපි කියන්නේ ප්‍රමිති සහතික කියලා. මේ සියල්ල විජය නිෂ්පාදන වලට තියෙනවා.
1: ඉතින් අනුකරණ නිෂ්පාදන වලට රැවටෙන්නේ නැතුව ඉතින් වාගේ කොළුබඩු ටිකේ ඉඳන් අවශ්‍ය කරන නිෂ්පාදන ගන්නකොට අපේ රසය රටේ සමට බෙදෙන විජය නවින්ම මිලදී ගන්න අමතක කරන්න එපා.
0: හරි. එහෙමනම් අපි ආයේ හම්බෙනවා
1: හෙට උදේ 7ට.
0: ගින්නන් හાર્ට් බීට් අහන්න ලස්සන සින්දු ටිකක් එක්ක. අර ලස්සන සින්දු කියන්න කැමති අයත් පොඩක් අර WhatsApp එකට
1: ලකඩ ස්ටාප්.
0: ඔව්.
1: ආට පුළුවන්කම තියෙනවා දැන් ලස්සනට සින්දු කියනවා නම් ඔයා. ඔන්න ආට පුළුවන්කම තියෙනවා ඔයා සින්දුවක් කියලා අපිට එවන්න 1.7.6.366.166ට.
0: ඔයාගේ වොයිස් එක ඇහුවා මට හිතෙනවා ඔයාගේ පුදුම ලස්සන මේ කටහඬක් ඇති කියලා සින්දු කියනකොට.
1: ආ එහෙමද? එහෙනම් කියලා බලමු.
0: ගින්නන් හෙට හම්බෙමු.
1: සුබ දවසක්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රිය වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: අඩසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711
3: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
4: तुम किसी और की नहीं हो सकती कभी नहीं हो सकती क्योंकि अगर ऐसा हुआ ना तो कोई

වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්බිමේ සාරකුණේ රැගත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකියි.

0: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: ප්‍රදේශ කිහිපයක අදත් වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ අනුව බස්නාහිර, සබරගමු සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරළිය දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවීමේ හැකියාව පවතින බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. ඌව සහ නැගෙනහිර පළාත්වලත්, මුලතිව් දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයකද පස්සරු දෙකෙන් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරනවා. ඊට අමතරව මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු මැද පළාත්වලත්, හම්බන්තොට මෙන්න ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර 40ක පමණ තරමක තද සුළං නැතිවීමේ හැකියාව පවතිනවා. ගෙගුරුම් සහිත වැස්සමග ඇතිවී හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ. අමරිකාව සහ ඉරානය අතර සාමග විසුම නිල වශයෙන් අත්සන් කිරීමේ උත්සවය ලබන සිකුරාදා ස්විස්ටර්ලන්තයේදී පැවැත්වෙන බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. දෙපාර්ශ්වය අතර සාම එකඟතාවයේ මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කළ පාකිස්තානයේ මෙහෙවර සාර්ථක වී ඇති බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ. සාම එකඟතාවන් සමග අමරිකාව සහ ඉරානයේ සියලුම සටන් පෙරමුණුවල ක්‍රියාත්මක වන හමුදා මෙහෙයුම් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථිර වශයෙන් අවසන් කිරීමට දෙපාර්ශ්වයම කැමැත්ත පළ කර තිබෙනවා. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පෙරවරු 11ට.
2: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: RTN රටට වග කියන රේඩියෝ.
1: ඔලේ 10යි වෙනදි 4යි දැන්.

0: I beat if it a mix winner heartbeat සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනවද කරන්න බැරි? මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා. සුපර් ටැග් තුනක්. ප්‍රථම ටැග් ලක්ෂ 20ක්. ලක්ෂ දෙකේ ටැග් සමග සුපර් අංකයට ටැග් ගා. මෙගා පවර්.
2: සෝ දවසක් ආදරණීය ජයග්‍රහී දවසක් වේවා. උදේ 10 වෙනාඩි 8යි දන් වලාව. ජූනි මාස 15 වෙනිදා මේ වෙනකොට පැය ගානක් ගත වෙලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් අද සඳුදා කියන්නේ සාමාන්‍යයෙන් එච්චරම කැමති දවසක් නෙවෙයි අපි. මම හරිනේනේ. ඒ කියන්නේ අපි ඕනම කෙනෙක් ගොඩක් බිසි වෙන්න වැඩින් වැඩ කරන්න චුට්ටක් ඉතින් අකමැති. ඒක තමයි හැටි. හැබැයි ඉතින් සාපේක්ෂව බැලුවොතින් ලෝකයේ අනිත් රටවල්, ඒ කියන්නේ ඒ රටවල් වලට අධික ශීත කාලයක් එනවා, හිම කුණාට සහිත කාලයක් එනවා, අධික උණුසුම් කාලයක් එනවා. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ තමන්ට වැඩ කරන්න පුළුවන් කාල සීමාවෙදී අසීමිතව වැඩ කරනවා. සමහර වෙලාවට එක රැකියාවක් නෙවෙයි, රැකියාවන් දෙකක් තුනක් කරනවා. අපිට නම් ඉතින් පාර්ට් ටයිම් කරනවා කියන එක නිකන් මැජික් එකක් වගේ. එච්චරටම අපි පාර්ට් ටයිම් කරන්නේත් නැහැනේ. හැබැයි ඒ රටවල් වල ඒක අනිවාර්යංගයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඊට පස්සේ තමයි ඒගොල්ලෝ මේ අපේ වගේ රටවල් වල සංචාරය කරන්න එන්නේ. අර අධික උණුසුම් කාලයේදී, අධික ශීතල කාලයේදී. ඉතින් එහෙම තමයි මිනිස්සු වැඩ කරනවා, මහන්සි වෙනවා. එනිසා ඒගොල්ලන්ට පුළුවන් වෙලා තියෙනවා ලෝකේ දියුණු රටවල් කියලා ඒගොල්ලන්ගේ රටවල් වල ඉස්සරහින් ලේබල් එකක් ගහගන්න. ඉතින් මං හිතන්නේ අපි පරම්පරා ගණනාවක් ගත වෙලා ගිහිලත් තාමත් සංවර්ධනය වෙමින් පවතින රටක් වෙලා ඉන්න ඔය අපි පිළිගන්න අකමැති වුණත්, චුට්ට චුට්ට පිළිගත්තත් අපි ටිකක් වැඩ කරන්න අකමැති කියන ඇත්ත පිළිගන්න වෙනවා. සමහරවිට මෙහෙමයි. ඉතින් අපි සමකාසන රටක්, එතකොට අපිට දැනෙන උෂ්ණත්වය වැඩි, අපිට දාඩිය දානවා වැඩි, දුහුවිල්ල වැඩි. ඉතින් මේ වගේ දේවලුත් හේතු වෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඉතින් ශ්‍රී ලාංකිකයෝ කියලා කියන්නේ හරිම ජව සම්පන්න ජාතියක් කියන එක සමහර තැන්වලදී අපි ඔප්පු කරනවා. සමහර ක්‍රීඩාවලදී, සමහර අවස්ථාවලදී නේද? ඒ නිසා ඉතින් අපිටත් බැරි වෙන්නේ නැහැ අල්ලගෙන යන්න කොහමාරි. ඉතින් අද සඳුදා හොඳ දවසක් කියලා අපි පටන් ගමු වැඩ කරන්න. මං කියන්නේ මේ දැන් වැඩ කරන්න පටන් ගන්න. ඊට මොකද ගොඩක් අය මේ වෙනකොට වැඩ කරන්න පටන් අරන් තියෙන්නේ. ඔබ පරක්කුණම් ඔබට සිද්ධ වෙනවා රේස් එක අල්ලන්න, වේගෙන් දුවගෙන යන්න. ඉතින් මහන්සි නොබලා දුවගෙන ගියොතින් බොහොම සතුටින් ගිමන් නිවා ගන්න, ගිමන් අරින්න තැනක් හම්බ වෙනවාමයි. සින්දු අහන්නයි මේ පැත්තට ඇවිල්ලා තියෙන්නේ. දවල් එක වෙනකල් මං ඉන්නවා 107.3 93.5.

තියෙනවා යානයන මගතට වෙන්න පුළුවන්. ඔය හැම දෙයක් මාතරේ මේ පතරන්න පලන් බෙන්ඩ හතයි බෙඳ ඇත්වනයි අනතුරයි පහැනතුර හත තමයි මැසේජ් කරන්න ඕනේ නම්බ එක. කොටියා කුමරේ නිල්මිනි කුමාරී ඔයාගේ මැසේජ් එක හම්බ වුණා. ඉතින් උපන්දින සුබ පැතුම් දෙකක්ම තියෙනවා. උදේම සුබම සුබ උපන්දිනයක් වේවා කියලා ඔන්න අපි ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. එක වසරේ ඉඳන් එකට සිටි යාළුවා චම්පාගේ උපන්දිනෙත් අද. ඒ වගේම හැමදාමත්ම මට සමීපව සිටින ගිමානි පීරිසක්කගේ උපන්දිනයටත් සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කියලා තමයි කොටියා කුඹුරේ නිල්මිනි කුමාරි කියන්නේ. මහතේ ජයරා දුව පියුමි සෙව්වන්දි පුතාලා කංචන සහ ආසංක චූටි දඟයා ආකේ නාදේවත් ආදරෙන් එකතු කරගන්න කියලා තියෙනවා. ඉතින් විශ් කරන්න ඊට පස්සේ අපි යනවා සද්දටම ලක්කඩහගෙන ඉන්නවා කියලා තියෙනවා. අම්බලංගොඩ චතුමි අංජනා, ඒ වගේම ප්‍රමිත ශාන්ති, පර්ල් ශාන්ති, ප්‍රියන්ත විජේසිංහ අතුරු කට්ටිය එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ආදරෙන් එකතු කරගන්නවා. සරච් චන්දඩයස් ගලේ කඩේ රයිගමී දාන්න යාළු හැමෝමත් එක් කරගෙන අපිව අහනවා කියලා තියෙනවා. ඔයවත් වන ආදරෙන් එකතු කරගන්නවා. බරුදල්පල එස්එල් ප්‍රනාන්දු සිින්දුවක් අහන එකතු වෙනවා කියලා තියෙනවා. ගෙදර කටි හැමෝම ආදරෙන් එකතු කරගන්න කියලා තියෙනවා. ගල්පාතින්දන් මාෂ දිල්හානි, කමල් දිශාන්ත, ධම්මිකා, විනිතා, චන්ද්‍රලතා, ශ්‍රියානි, රේණුකා, ඉරංගි, චාන්දනි, ගායනි, කාන්ති කට්ටියෝම එකතු කරගෙන ලස්සන සිින්දුවක් අහමු කියලා තියෙනවා. ඉතින් මේ කට්ටියෝම ආදරෙන් එකතු කරගෙන අපි යනවා හන්තානේ කඳු මුතුනට.

0: ඔද දහය වලට වැසතුනාය.
1: අටසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දාන සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබ අදම මිලදී ගන්න.
0: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න එපා.

0: ගන්න බැරි. ආදරේ බෙදා ගන්න ඕනෙම නම් සතිය දිනකල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වනයක වින්දනය සමඟ ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: 105 FM 93.7 Lakhana Radio ITN
1: ඔබ දහයයි වලට දෙහයයි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතික විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: නතර වෙන්න දෙන්න එපා
2: හાર્ට් බීට්
1: හાર્ට්බීට් අහගෙන ඉන්න ගමන් පල්ලත්ත නිෂ්පාදන ආයතනය ගැන ඔබ ගොඩක් දේවල් දන්නවා. හැබැයි තව දෙයක් මතක් කරන්න හිතුණා. දැන් සාමාන්‍යයෙන් කිරිපිටි මිලදී ගන්න කියහම අපි ඉස්සර වගේ නෙවෙයි ගොඩක් දේවල් ගැන හිතනවා. ගොඩක් කලාවට නිර්දේශ වෙනවා නොන් ෆැට් එකක් ගන්න කියලා. අපි කිරි පාවිච්චි කරනවා නම් කිරිපිටි බොනවා නම් නොන් ෆැට් කිරි එකක් බොන්න කියලා කියනවනේ. ඉතින් ඒකට පැල්වත්ත කිරිවල මේක කොහොමද? ඔව් තියෙනවා. මේද රහිත කිරි එකත් ඔබට මෙද සහිත කිරි එකත් අවශ්‍යතාවය පරිදි මෙලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ළඟම තියෙන පැලත් අලවිසලට අවුට්ලට් එකට යන්න පුළුවන්. නැත්නම් සුපර් මාකට් ඕනම එකක තියෙනවා. ළඟම තියෙන සිලර් බඩු කඩේ වුණත් ගන්න තියෙනවා. නුගේගොඩ ස්ටෑන්ඩ් තිලක රතමාවත, එතකොට ගාලුපාර කොළුපිටිය, අරංගල් හන්දිය මාළඹේ, ඒ වගේම බත්රමුල පැලවත්ත, අනුරාධපුර මර්දන් කඩවල මෙන්න මේ කියන තැන්වල තමයි පැල්වත්ත අවුට්ලට්ස් තියෙන්නේ. මේ වෙනුත් ඔබට මිලදී ගැනීම කරන්න පුළුවන්කම තියෙනවා. ඔය 10 විනාඩි 31යි සිනවා කහන්න කැමති කියලා කිව්ව කට්ටියක් ඉන්න එකතු කරගමු. අවිසාවේලේ දාන්න අපි වහගෙන ඉන්නවා චාමිනි. අදරෙන් මහත්තයව එකතු කරගන්න කියලා තියෙනවා ලලිත්. ඒ වගේම සිසි පුතාව චතුදෝනිව අදරෙන් එකතු කරගන්න කියලා තියෙනවා. අපිටත් ලස්සන සෙන්දුවක් දෙන්න වැඩ කරන ගමන් අහන් ඉන්නේ දේවිකා ලතා හෙට්ටිපොලින් තමයි මෙසේජ් එකේවලා තියෙන්නේ. ඉතින් ඔයාලවත් අදරෙන් එකතු කරගන්නවා. ලකඩ සුබ දවසක් වේවා. ආදරෙන් අහගෙන ඉන්නවා අලව්වෙන් ලක්ෂ්මන් ජයරත්න. ගීතයකට එකතු කරගන්න නියමයි කියලා තියෙන ගොඩක් ස්තුතියි. ඉතින් චතුරිකා දේශානි නිර්මලා පැතුම් මාධව කසුන් බමුණා කොටු වෙදන් අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් එවලා තියෙනවා. එත් එක්කම සිඳුකට ඉරේකා බණ්ඩාර මහත්තය, අලසන්ත සංජීව, ලක්මින්, සස්මින්, ගෙත්මින්, ජනුකී පෝගොඩ ඉඳලා අපි වහගෙන ඉන්නවා කියලා තියෙන්නේ. ඉතින් ගොඩක් ස්තුතියි. ගොඩක් ලස්සන අදහසකුත් එවලා තියෙනවා. ගොඩක් ස්තුතියි. ආයෙත් හොඳේ. නරම්මල ඉඳන් අපි වහගෙන ඉන්නවා ධම්මික, සරත්, සුනිල් අයියා, ජාන්ත අයියා, ඒ වගේම ආයතන සිලු දෙනාම වගේම මේ වෙලාවේ ලක්නහන හැමෝමත් ආදරෙන් එකතු කරගන්න ලස්සන සින්දුවකට කියලා තමයි කියලා තියෙන්නේ. යටියන්තොට ඉඳන් අපි වහගෙන ඉන්නවා හොරන්දල යටියන්තොට ඉඳන් ලක්ෂාන්, රුක්ෂාන්, පුබුදු කුමාර, මල්ලි ජයම්පති, සෙල්වම් හොඳ සින්දුවක් දෙන්න කියලා තියෙනවා. එත් එක්කම අම්පාරට ගිහම ගොනාගොල්ලේ ඉඳන් අපි වහගෙන ඉන්නවා විචිතා. ගෙදර කටි හැමෝම ආදරෙන් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න කැමති කියලා තමයි කියලා තිබුණේ. ලස්සන සින්දුවකට, හොඳ සින්දුවකට එකතු වෙන්න කැමති කියලා තිබ්බේ. අහන්න ලස්සනයිද කියලා, අහන්න හොඳයිද කියලා අහලා බලන්න බෑනේ. අහලා කියන්න මැසේජ් එකක් එවන්න 0703 935 937 දවල් එකට කලින්. දැන් 10:33

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව.
1: නොතරයේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි රිමෝට් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
2: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011 6 7 6 7 9 5 7 9.
3: ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනය අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.
4: ඒකියා සුරකින් මගතොට දෙන්නේ මාරාන්තිකයි.
5: පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ඩෙංගු රෝගීන් වාර්තාවේම 50%ක පමණ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි. පවතින අවදානම් තත්ත්වය සලකා ජුනි 10 වෙනිදා දක්වා විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. ඔබත් ඩෙංගු මර්ධනයට ක්‍රියාකාරීව සහයෝගය දක්වන්න.
4: ඩෙංගු මාරාන්තිකයි.
5: උද 10:46.
6: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
7: තුම් කිසි اور کے نہیں ہو سکتی کبھی نہیں ہو سکتی کیونکہ اگر ایسا ہوا نا تو

වෙනවා. මේකෙලාදී තුවනාරී චිත්‍රපටයෙන් අපි අහුවේ සින්දුව. ඔදු 10 වෙනිදා 48යි ලකදාගෙන හොට් බීට් එක ඉන්නේ. ඉන්න ගමන් ලක්ෂපති කෝටිපතියෙක් වෙන්නේ කොහොමද කියලා තමයි මේ කියන්නේ. රුපියල් කෝටි 47ක එතකොට රුපියල් කෝටි 23ක මතක ලංකාවේ දවන්තම සුපරිතයකි දෙකකින් රුපියල් කෝටි 70ක්ම දෙන අඳුන ලංකාවේ එකම ලොතරැයි මොකද්ද? ඒ තමයි NLB මේකා පව. ඉතින් ආයතතාවක් මේ වාර්තාවලුත් කරමින් දැන් ලංකාවේ ලොතරැයිකින් දෙනා ගන්න පුළුවන් දවන්ත මෙගා සුපරිතයකට අමතරව රුපියල් කෝටියක පව සුපරිතයක සහ ග්‍රෑන්ඩ් සුපරිතයකට සුපරි මූට් රටයක් ඔබට දෙනා ගන්න පුළුවන්කම තියෙනවා. පොඩි දෙයක් කරන්න තියෙන රුපියල් 40ක් වියදම් කරලා සුපරිතයක තුනක් දෙන ලංකාවේ එකම ලොතරැයි NLB මේකා පව ඔබත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. පළවත නිෂ්පාදන ආයතනය ගැන මතක් කළා. පළවත නිෂ්පාදන අතරේ කිරිපිටි විතරක්ම නෙවෙයිනේ තියෙන්නේ, තව ගොඩක් දේවල් තියෙනවා. මේද සහිත මේද රහිත කිරිපිටි, යෝගට්, බටර්, අයිස්ක්‍රීම්, ඒ වගේම ගිතෙල්, මී කිරි, මේ හැම දෙයක්මත් ඔබට මෙලදී ගන්න පුළුවන්කම තියෙනවා. පළවත නිෂ්පාදන ඔබට විශ්වාසයෙන් දැන් මෙලදී ගන්න පුළුවන්කම තියෙන නිසාම උදේ 10 විනාඩි 49ක් වෙනකොට සඳවකහනත් කටි එකතු කරගන්න ඕනේ. පාත තුඹර ඉඳන් අපි වහගෙන ඉන්නවා කියලා සඳ සී මෙසේජ් එකක් දාලා තිනවා. අම්මා තාත්තාතුළු පවුලු සිරද නම ආදරෙන් එකතු කරගන්න කියලා තිනවා. මේ වෙලාවේ රිකිලගස්කඩ පොරමඩුල්ලෙන් අපි වහගෙන ඉන්නවා පියල්, බවන්ත, මදු, දිලක්ෂි, දිනේෂ් සහ ආන්ටිව එකතු කරගන්න කියලා තිනවා ලස්සන සින්දුවකට. ලක්කඳ අපේ මිතුරා කියලා තිනවා. සුබෝදෑසනක් වේවා. අද ගිහන් පොතා ගිහිල්ලානේ, ඉතින් ඇවිදින්න. ඒකනි මේ මෙහෙම වෙලා තියෙන්නේ. හරි, ජය මාමා තමයි මෙසේජ් කරලා තියෙන්නේ. කොට්ටාවෙ ඉඳන් කටියෝම එකතු කරගන්න කියලා තිනවා. බොස්ලා දෙන්නෙක් ඉන්නෝනේ, ලොකු බොස් උපුල්, පොඩි බොස් වරුණ, ලක්ෂ්මි මිස්, දිස්නා මිස්, ඒතකම මදුශංක සහ ජගත් විජේ ඇතුළු කටියව. ඊට පස්සේ ලස්සන සින්දුවක් අහන්න කැමති හැමදාමත් ලක්කඳ අහගෙන ඉන්නවා කියලා මෙසේජ් එකක් කියවලා තියෙනවා. ක්‍රිෂාන්ත ආදරෙන් එකතු කරගන්නවා ඔයාවත්. සුදු දෝනිව, ඒ වගේම බිරිඳ තක්ෂලාව ආදරෙන් එකතු කරගන්න කියලා තේ කියමයි කියලා තියෙන්නේ. To all ex කාට කාටද මන් දන්නේ නැහැ මේ කියන්නේ. ග්වෙන් ඩේවිස්, සුරංග, ජින්ගල්, රුක්මල්, ඩේමියන්, නුවන්, නිරෝ, ක්ලේමන්ට්, රවි, ඉසුරු, ඇන්න, ප්‍රියන්ත, උදේ කුමාර කියලා තියෙනවා. කවුද මේ මෙසේජ් කෙවලා තියෙන්නේ? ගොඩක් ස්තුතියි ඒ කට්ටිය එකතු කරගත්තට. සාමාන්‍ය ඉතින් එක්ස්ලා එකතු කරගන්න යන්නේ නේද? අලව උද්‍යංගනීත් අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා. හැමදාමත් ලකන අහගෙන ඉන්නවා. ලස්සන සින්දුවකට අපුවත් එකතු කරගන්න පුළුවන්ද කියලා තියෙනවා. පුළුවන් පුළුවන් ලස්සන සින්දුවක් දෙන්න. නාමලී තමයි මෙසේජ් කෙවලා තියෙන්නේ. ඒ වගේම සුජානි වගේ මැසේජ් එකක් හම්බ වුණා. හැමදාමත් වගේ අදත් අහගෙන ඉන්නවා අපි ලක්හඬ. ගල්පාත ඉඳන් අපි වහගෙන ඉන්නවා පාරමී, රේණුකා ආදරෙන් එකතු කරගන්නවා ඔයාවත්. ඊට පස්සේ චින්තක වගේ මැසේජ් එකක් හම්බ වුණා. ලස්සන සින්දුවක් අහන්න කැමතියි කියලා තියෙනවා. කටියෝ මෙහෙනම් එකතු කරගන්නවා. එකතු කරගෙන අපි යනවා මේ සින්දුව අහන්න. 07.03 93.5 93.7ට මැසේජ් එකක් එවන්න පුළුවන්. අන්න කැමතිම සින්දුව ගැන කියලා කැමතිම කට්ටිය එකතු කරගෙන.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: උණුසුම සනසුම හදවතේ රැලි විජයතේ
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
4: ලකාණ්ඩ රේඩියෝ ITN Heart.

0: 93.5 93.7 Lakhanda Radio ITN Sabah Sri Lankaya Handa
1: Velava Peravaru 11 වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් තවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
2: අධ්‍යන පොදුසාතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගේ ප්‍රතිඵල මේ සති අවසානයේදී නිකුත් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා. පෙළතුරු පත්‍ර ඇගේ මේ කටයුතු මේ වන විට අවසන්. ඒ අනුව ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු මෙම දිනවල සිදු කරමින් පවතින බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. 2025 සාමාන්‍ය පෙළ විභාගය පසුගිය පෙබරවාරි මාස 17 වනදා ආරම්භ වූ අතර ඒ අවසන් වූයේ පෙබරවාරි මාස 26 වනදා. මධ්‍යස්ථාන 3545කදී පැවති මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 451,463 දෙනෙකු පෙනී සිටියා. බ්‍රසීලයේ හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටී සිදු අනතුරකින් පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ රියෝ ද ජනෛරෝ නගරයට ඉහළ අහසේදී යානා දෙක ගැටී ඇති බවයි. එක් හෙලිකොප්ටර් යානයක ගුවන් මගින් 5 දෙනෙකු සිට ඇති අතර අනෙක් යානය නියමුවා පමණක් ගමන් කර ඇති බවයි සඳහන් වන්නේ. අනතුරින් මියගිය පිරිස අතරට ඇමරිකාවේ ජනප්‍රිය ගායන ශිල්පියෙකු වන ඔලිවර් ට්‍රී සහ තවත් ජනප්‍රිය YouTube නිර්මාණකරුවෙකුද ඇතුළත්. ඔවුන් ප්‍රසංගයක් සඳහා බ්‍රසීලියට පැමිණ සිටි අතරතුර අනතුර සිදුව තිබෙනවා. හෙලිකොප්ටර් යානා දෙක ඉහළ අහසේදී ගැටීමෙන් පසු රියෝ ද ජනෛරෝ නගරයේ මෝටර රථ අලෙවිසලකට කඩා වැටී ඇති අතර එහි තිබූ වාහන 20ක්ද ගිනිගෙන ඇති බවයි බ්‍රසීල මාධ්‍ය වාර්තා කරයි. ලක්කන්ද ප්‍රධාන ප්‍රවෘත්ති මධ්‍යහන 12ට
3: 24 පෑම සිරුවෙන් ලක්කන්ද ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

එකලහයි පනාතිී දොළහයි වෙලාව ලකන හැගෙනන්නේ හාඩවීට එක්ක සඳකහන්න මේ පැත්තටාව කට්ටියව එකතු කරගන්න ඉලාස්ට වෙන්නේ අපි දෙවිට පැයට පැම්විල්ලයින්නේ කාලෙ බොහොම මේ වේගෙන් ඉක්මනින් ගත වෙලා යමින් පවතිනෝ. ඉතින් අපිට මේ කාලත්ත කෙසරහට යන්න වෙනවා. සිින්දෝ කහන්න ආදරය එකතු කරගන්න මගේ සුදු මාමා සුපුන්ව ඒ වගේම සුද්දු නැන්දා කාංචනාව. එතකොට අද අපේ ලොකු අයියාගේ උපන්දනය දල තියෙනවා කියලා තියෙනවා. ජොයනාත් අදරණී ලොකු අයියා යට සුබ උපන්දනයක් වේවා කියලා සුපදුම එකතු කරන්න කියලා තියෙනවා. ක්‍රිෂ්ණි තමයි මෙසේජ් එකේ වල තියෙන්නේ. ඊට පස්සේ ලස්සන සින්දුවක් අහන්න අපිවත් එකතු කරගන්න කියලා තියෙනවා. කෑගල්ල ඉඹුල් ගස්තෙනිය ඉඳන් උදේශිකා නිරූපමාලා ආදරණීය දවසක් වේවාටත් ගොඩක් ස්තුතියි. ඉතින් හැමදාමත් ලක්කඩ තමයි අහගෙන ඉන්නේ අපි. අපිවත් සින්දුවකට එකතු කරගන්න. නිමන්ත තමයි මැසේජ් එක ඇවිල්ලා තියෙන්නේ ආදරෙන් පූජා වෙක්තු කරගන්න කියලා තියෙනවා. මහරගමින් අපි වහගෙන ඉන්නවා මෙන්න මේ කට්ටිය. ඩිලංක නාදීෂාන් තමයි මැනේජර් මහත්තයා. එතනේ රසික චනිතු පසිදු චමෝත් ගාන් සිරිවංශ ගාමිනී ලසත චුට්ටි අනුර කුමාරී ශාන්ති නිරෝෂා හර්ෂණී සුභා දිනෝෂා කමනි චන්ද්‍රානි රේෂා නයනි දෙල්ප චිත්‍ර එකතු කරගන්න කියලා තියෙනවා. ගමත් එක්කම නමද නැත්නම් ආදරේට කියන නමක්ද නැත්නම් විහිළුවට කියන නමක්ද දන්නේ නැහැ. බුලත් කොහො පිටිය ජයම්පති මටයි මගේ සුදුටයි හොඳ සින්දුවක් දෙන්න කියලා තියෙනවා. හරි, ඊට පස්සේ තේජා ඔයාගේ මැසේජ් එකත් හම්බ වුණා. ඕමාර ගොල්ලේ ඉඳන් අපි වහගෙන ඉන්නවා කියලා තියෙන්නේ. ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. ඔයාවත් එකතු කරගන්නවා. අකිලගේ මැසේජ් එකත් හම්බ වුණා. හැමදාමත් හඩ්බීට් අහනවා කියලා තියෙනවා. ලකන පොලිස් රුද්‍රාම ආදරණ එකතු කරගන්න කියලා තියෙනවා.

0: Radio ITN. දශකහතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවය, වැල්මිපැණිය, හන්දි තෛලය, මොක සෝදනය, ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්.
1: දෙයියන්ගේම පිහිටයි ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්.
2: කට්ටි පිටිපසට එන්නකෝ.
3: මෑණියෝ.
2: සෙව්වන්දි මෑණියෝ.
3: සෙව්වන්දි මෑණියෝ. අපි දන්නවා මේ රතේ ඔබතුමේක කියලා. ඒත් අපිට කාරණාවකට මේ රතේ සර්ච් කරන්න සිද්ධ වෙනවා.
2: නුඹය හදන්නේ කළු ගලේ ඔළුව ගහගන්න.
1: දෙයියන්ගේම පිහිටයි.
4: අයියෝ.
3: පොඩි අවුල කටුසෙක් ඉන්න පාට මාරු කරන්න.
4: රයිට් රයිට් කරමු කරමු. මොකද්ද පල්ස් එකක්ද, ඩිස්ක් එකක්ද, එම නැත්තම් ට්‍රකක්ද, රේලක්ද, මොකද්ද කන්දි?
3: ට්‍රකක් බන් ට්‍රකක්.
4: රෑඩ කරමු, රෑඩ කරමු.
1: දෙයියන්ගේම පිහිටයි සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න.
5: ලුකයා මාර වෙඩනේ ඌනේ ඩොක්කි කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
6: මෙමරි ලොස් කවුද ඩොක්ටර්? යාරු සුන්නද?

0: මම කිරිකෙ බුන්නේ අයියා සීනි වෙලනේ මුකු තතපයි වැඩ කරන්නේ අයියා මට
1: සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ
2: හිනා වෙවි සින්දු අහන්න FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දි ටියුන් කරලා තියාගන්න
3: Evening Drive with Chamit and Charu.

0: මම අනුග්‍රහය
1: රසයෙනුත් ඉහළ ගුණයෙනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
2: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට

11 වෙනිදා වෙසෙ දෙකයි ඊළඟ පරපුරේ කටහඬේ හිමිකාරයා හිමිකාරිය වෙන්න පුළුවන් අතර ඉන්න කෙනෙක් ඉතින් ලස්සන සින්දු කියන්න පුළුවන් නම් ඔබේ කටහඬ ගැන විශ්වාසයක් තියෙනවා නම් පැහැදිලිව ගීත කඳයක් අපිට පටිගත කරලා එවන්න ඕනේ ඉතින් බලමු වාසනාවන්තයින් කවුද කියලා දක්ෂයින් කවුද කියලා යතරින් ඔබට ඉස්සරහට යන පුරාණකම ලැබෙයි දිගටම අපිත් එක්ක ඉන්න ඉතින් මේ වෙලාවේ අපි වහගෙන ඉන්න ආදරණීය ඔබට මේ වෙලාවේ කෑම හදමින් ඉන්න ඔබට වැඩ කරමින් මහන්සි වෙලා ඉන්න ඔබට මොකද හිතන්නේ අයිස්ක්‍රීම් එකක් එහෙම කෑවොත් යෝගට් එකක් අයිස්ක්‍රීම් එකක් සාමාන්‍යයෙන් ඉතින් අපි හරි කැමති දේවල් ඉතින් අයිස්ක්‍රීම් කිව්වට ඉතින් හැම වෙලේම කන චොක්ලට් රහයි ස්ට්‍රෝබෙරි රහයි වැනිලා රහයිමත් නෙවෙයි තව තව ෆ්ලේවර්ස් ගොඩාක් තියෙනවා ඉතින් පැල්වත් අයිස්ක්‍රීම් ඔබට දැන් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා හොඳ කිරි රහට හරිම රහයි කියලා රසම රසයි කියලා කන්න පුළුවන්කම තියෙනවා පැල්වත් අයිස්ක්‍රීම් එතකොට ඒ වගේම තමයි ඔය අතරතුරදී මේ අපි චාන්ස් එකක් આવොත් අපිට කෝටිපතියෙක් වෙන්න හිණයක් තියෙනවා නම් ඒක හැබෑ කරගන්න තියෙනවා නම් කියලා කිව්වොත් ඒක වැරදි මොකද ඕනම කෙනෙකුට තියෙනවා හීන ඒ අතරේ ඉතින් කාටවත් කරදරයක් වෙන්නේ නැතුව කැමති කැමති දේවල් මෙලදී ගන්න කැමති විදිහට අඳින්න බලඳින්න නේද කැමති කැමති තැන්වල යන්න එන්න මේ දේවල් වලට අපිට සල්ලි ඕන වෙනවා ඉතින් ඒ වෙනුවෙන්නේ ගොඩක් මහන්සිලා වැඩ කරානේ අතරතුරේදී ඔබේ වාසනාව උරගා බලන්න පුළුවන්කම තියෙන රුපියල් 40ක් වේදම් කරලා NLP මෙගා පවර් ලොතරැයියක් මෙලදී ගත්තෝ තින් මොකද රුපියල් කෝටි 47ක ඒ වගේම රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දවන්තම සුපර් ත්‍යාගයේ දෙකකින් රුපියල් කෝටි 70ක් දිනා දුන්න ලංකාවේ එකම ලොතරැයිය තමයි NLB මෙගා පවර් කියලා තියෙන්නේ. ඉතින් රුපියල් කෝටියක පවර් සුපර් ත්‍යාග සහ ග්‍රෑන්ඩ් සුපර් ත්‍යාගයට සුපරිමෝට් රාතයක් දැන් ඔබට දිනා ගන්න පුළුවන්කම තියෙනවා NLB මෙගා පවර් එක. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය.

එකලහයි වනාට වෙසේ හතයි සිදුක් අහන්න කටයව එකතු කරගෙන ලස්සන සිදුකට යන්න හදන්නේ. ගුඩ් මෝනින් කියලා තිනවා. තුෂාරි දමුණු පොළේ ඉඳන් අපි වහගෙන ඉන්නවා. අක්කේ ලස්සන සිදුවක් ඕනේ. බත්‍ර මුල්ලේ ඉඳන් සිසිල කුමාර කටි ඔක්කොම එකතු කරගන්න කියලා තියෙනවා. CEMP කියලා තියෙනවා. CCMP ද දන්නේ නැහැ. කටියෝ මාදරණ එකතු කරගන්නවා. තමර කුමාරි ඔයගෙ මැසේජ් එකත් හම්බ වුණා. අනේ ජීවිතේ හැටි එහෙම තමයි නේද තමරා. මේක අපි හැමෝම දරාගන්න ඕන දේවල්. ඉතින් මේ දේවල් ඔයාගේ හිත ශක්තිමත් වේවා කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. මම ඔයා ඉල්ලලා තියෙන සින්දුව දෙන්න උත්සාහ කරන්නම්. හොඳේ එරත්නේ වාරියගම තමරා කුමාරි තමයි ලකනහගෙන ඉන්නවා කියලා තියෙන්නේ. ජෝනි 15 වෙනිදා කියන්නේ ආගේ ආදරණීය මහත්තයා මලවින් සමුගත දවස කියලා තමයි කියන්නේ. තෙන්න නිර්වාණ සෝය ප්‍රාර්ථනා කරනවා කියලා තියෙනවා. ආදරය කරපු අයට වෙනවලා ගියා මේ දැනෙන වේදනාව හරි වැඩි. හැබැයි තින් වෙන්වීම හමුවීම තමයි මේ ජීවිතේ එකම උරුමය කියලා අපිට හිත හදාගන්න වෙනවා. ඉතින් තමරා ස්තුතියි මැසේජ් එකට. නෝරින් සංජීව අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා. සර්වාවිල කේඩීඒ සමරසිංහ යාලු ඔක්කොම එකතු කරගන්න කැමතියි කියලා තියෙනවා සින්දුවක් අහන්න. ලස්සන සින්දුවකට කට්ටියෝ එකතු කරගන්න කියලා තියෙනවා. චමිලා මැණික් දිවෙල ඉඳන් අපි වහගෙන ඉන්නවා කියලා තියෙන්නේ. ඔයාමත් එකතු කරගන්නවා. ඒ වගේම කසුන් ඔයාගේ මැසේජ් එකත් හම්බ වුණා. හැමදාමත් අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා. මාෂි උකුවෙල ඉඳන් අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා. ඔයාමත් එකතු කරගත්තා වුණා මේ සින්දුවට.

0: ලකන්ඩ රඩියෝ ITN
1: එකල් හයි විනාඩි තිස් දෙකයි
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතිය දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: किसी और की नहीं हो सकती कभी नहीं हो सकती क्योंकि अगर ऐसा हुआ ना तो

0: Lakana Radio ITN
1: 11:41
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මොටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව විසින් අඩුම වියදම් සහිත TVS XL 100 මොටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි
3: සක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
4: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
5: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
4: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
3: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ.
4: අගසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
5: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
0: ලඛන මොමදී නිවුස්

නතර වෙන්න දෙන්න එපා. ඉතින් කල්පනාවෙන් ඉන්න වෙනවා. මොකද මේ නතර වුණා කියන්නේ ඉතින් හાર્ට් බීට් එක ඔක්කොම ඉවරයිනේ. අය ඇහෙන්නෙත් නැ, පේන්නෙත් නැ, කතා කරන්නත් බෑ, කයිකට අඬ කරන්නත් බෑ, බනින්නත් බෑ. කාලයක් තියෙනවා ඉතින් අපිට යන්නම වෙන. ඒ කාලේ එනකල් කොහොම හරි අල්ලගෙන ඉන්න නම් ගොඩක් දේවල් ගැන හිතන්න වෙනවා. කන බොන අඳින පළඳින අවදි වෙන නිදා ගන්න සෙල්ලම් කරන වැඩ කරන කතා බහ කරන දේ ගැන පවා මේ හැම දෙයක් ගැනම හොඳට හිතුවොත් ආව වගේම හොඳින් යන්න පුළුවන්. නැත්නම් ඉතින් කරදර බාධක එක්ක අපිට ඉන්න වෙනවා. ඒගෙන හිතන්න වෙනවා ලස්සන ජීවිතයක් ගත කරන්න නම් සැලකිල්ල හරි වටිනවා අපි කරන කියන දේවල් ගැන. ඔය ආවට ගියාට අතට හොවන දෙයක් කටට දාගෙන හපලා ගිලින්නේ නැතුව හොඳ කෑම වේලක්. මේකට ගොඩාක් සල්ලි අවශ්‍ය වෙන එකක් නැහැ. මොකද අපේ රටේ කියලා කියන්නේ සාමාන්‍යයෙන් හොඳ දේවල් වැඩියෙන් අවටින් හොයාගන්න පුළුවන් රටක්. හැබැයි නාගරිකව මේ තත්ත්වය ටිකක් වෙනස්. නමුත් දැන් නාගරිකව ඉන්න ජනගහනය ගත්තම ටිකක් අඩුයිනේ නේද? ඉතින් සල්ලිත් හොයන්න වෙනවා. ගොඩක් ප්‍රශ්න තියෙනවා. ලස්සනට ඉන්න, හොඳට ඉන්න, නිරෝගීව ඉන්නත් අපිට කැපකිරීමක් කරන්න වෙනවා. ඉතින් අපි සිංදු අහන ගමන් ප්‍රවෘත්ති අහන්න යන්නත් තියෙනවා. ඊට කලින් කෝටිපති හීනය හැබෑ කරගන්න විදිහක් ගැනත් කියන්න ඕනේ. රුපියල් කෝටි 70ක්, ඒ කියන්නේ රුපියල් කෝටි 47ක සුපිරි තෑග්ගක් දුන්න එක වතාවක්, ඊට පස්සේ රුපියල් කෝටි 23ක සුපිරි තෑග්ගක් දුන්නා. මේ විදිහට ලොකුම වටිනාකමක් තියෙන ලංකාවේ දවන්තම සුපිරි තෑග්ගෙ දෙකකින් ඔබට දිනා ගන්න අවස්ථාව ලබා දුන්න ලංකාවේ කමලෝතරයි එන්එල්බී මේගා පවර්. අයිතතාවක් මේ වරත්තාව අලුත් කරමින් දැන් ලංකාවේ ලොතරැයිකින් දෙනා ගන්න පුළුවන් දෙවන්ත මෙකා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටි එක පවර් සුපිරි තෑග්ග, ඒ වගේම ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් ආතයක් ඔබට දිනා ගන්න පුළුවන්. රුපියල් 40ක් වැය කරලා ඔබට පුළුවන් ලංකාවේ එන්එල්බී මෙගා පවර් ලොතරැයියක් මිලදීගෙන මේ සිහින හැබෑ කරගන්න මිලඟ වාසනාවන්ත බවට පත් වෙන්න. පළවත නිෂ්පාදන ගැන මතක් කරනකොට පළවත අවුට්ලට්ස් ගැනත් මතක් කරන්න ඕනේ. නුගේගොඩ ස්ටැන්ලි තිරකරත්න මාවත, ගාලුපාර කොල්ලුපිටිය, අරංගල හන්දිය මානබේ, බතරමුල්ල පළවත්ත, මරදන් කඩවල අනුරාධපුරය, එන්න මේ තැන්වල පළවත අවුට්ලට්ස් තියෙනමු. ඉතින් පළවත නිෂ්පාදන ඔබට මිලදී ගන්න පුළුවන් මේ තැන්වලින්. ඒ වගේම තමයි ඉතින් ඔබට අවශ්‍ය කරන නිෂ්පාදන ගන්න එහෙම ගොඩාක් දුර ඈත යන්න ඕනෙත් නැහැ. ළඟම තියෙන සුපිරි වෙළඳ සැලේ නත්නම් ඔබේ ආසන්නයේම තියෙන සිලර බඩු කඩේ මේ දේවල් ගන්න තියෙනවා. 11යි විනාඩි 50යි දැන්.

ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්නේ

0: වෙලාව මධ්‍යහන 12යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
1: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර්, දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක්. NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: на столе.
1: ඩෙංගු අවධානම ඉහළට මර්ධන සතිය අතින් නැරඹෙයි. එල්නිනෝවෙන් ලංකාවට දැඩි බලපෑමක් නැහැ කාලගුණය කියයි. ඇල්ලනායා මධ්‍ය අවධානම් ප්‍රදේශයේ ජනතාවට අලුතින් ඉඩම්. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මෙම සතිය අවසානයේ. අමරිකා ඉරාන සාම ගිවිසුම අත්සන් කිරීම සිකුරාදා. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණය මනෝජ් ගොඩවිතාරණ. විශේෂ ඩෙංගු මර්ධන සතිය අද සිට ක්‍රියාත්මක වනවා. දැඩි අවධානම් තත්ත්වයකට පත්ව ඇති ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ. ඒ අනුව වැඩබිම්, රාජ්‍ය ආයතන, පාසල්, නිවාස ඇතුළු සියලු පරිශ්‍ර පිරිසිදු කිරීම හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් එම කටයුතු අධීක්ෂණය කිරීම මෙම සතිය තුළ සිදුවනවා. එහිදී අද හෙට සහ අනිද්දා නගර සහ ප්‍රදේශ අවහිර වූ කානු පද්ධති, වෙළඳ සංකීර්ණ, ආගමික ස්ථාන සහ බස් නැවතුම් පොළ ඇතුළු සියලු පොදු ස්ථාන පිරිසිදු කිරීමට නියමිතයි. බ්‍රහස්පතින්දා දිනේදී පාසල්, පෙරපාසල් සහ පෞද්ගලික උපකාරක පන්ති ඇතුළු සියලුම අධ්‍යාපන ආයතන පිරිසිදු කිරීම සිදුවනවා. සියලු රාජ්‍ය සහ පෞද්ගලික ආයතන මෙන්ම කර්මාන්ත ශාලා පිරිසිදු කිරීම සිදුවන්නේ සිකුරාදා දිනයේදී. ලබන සෙනසුරාදා නිවාස සහ එයවට පරිශ්‍ර පිරිසිදු කරන ලෙසයි දැනුම් දී තිබෙන්නේ. ඩෙංගු මර්ධන වැඩපිළිවෙල පිළිබඳ අමාත්‍ය මහාචාර්ය චන්ද්‍රාභිරත්න මහතා අදහස් පළ කළා.
2: ඩෙංගු අධි වසංගත තත්ත්වයක් රටේ නිර්මාණය වෙලා තියෙනවා. සෞඛ්‍ය පද්ධතියට දරා ගැනීමට අපහසු තරම් සංඛ්‍යාවක් මේ වෙනකොට රෝගීන් වාර්තා වෙමින් තියෙනවා. මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා අපි රජයේ ආයතන, විශේෂයෙන් පළාත් පාලන ආයතන මේ සියල්ලම සම්බන්ධ කරගෙන කටයුතු කළත් මේ ව්‍යසනය උළුමනින්ම තුරන් කරගන්න නැත්තම් පවතින තත්ත්වය අවම කරගන්න පුළුවන් වෙන්නේ මහජනතාවගේ සහයෝගය ලැබුණොත් තමයි. ඒ නිසා අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේක සතියකට සීමා කරන්නේ නැහැ. අපි උනත් ඔබත් තමන් ජීවත්වන වටපිටාව, පරිසරය පිරිසිදුව තබා ගැනීම සඳහා උපරිම දායකත්වය ලබා දෙන්න.
1: ඊයේ වන විට ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 40,000 ඉක්මවා යාමත් සමග රෝහල් ධාරිතාවටද දැඩි බලපෑම් එල්ලව තිබෙනවා. මෙම තත්ත්වයේ හමුවේ ඩෙංගු පාලනය සඳහා ජනතාව වඩා සක්‍රියව කටයුතු කළ යුතු බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය කපිල කන්නංගර මහතා පෙන්වා දෙන්නේ.
3: ඊයේ දවස වෙන විට රෝගීන් 41,925ක් වාර්තා වෙලා තිබෙනවා. ඉතින් මේක ඉතාමත් බැරෑරුම් තත්ත්වයක්. ගිය අවුරුද්දත් එක්ක සංසන්දනය කරපුවම සාමාන්‍ය රෝගීන් 11,000ක් පමණ වැඩියක් පෙන්වුම් කරනවා. ඉතින් මේන් වැඩිපුරම වාර්තා වෙලා තිබෙන්නේ බස්නාහිර පළාතේ, කොළඹ, ගම්පහ, නගර සභා සීමාව, කළුතර යන දිස්ත්‍රික්කවල. ඊට අමතරව දකුණු පළාතේ ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත්, සබරගම් පළාතේ රත්නපුර කෑගල් දිස්ත්‍රික්කවලත්, උතුරු වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයත්, ඒකම අනිත් තැන්වලත් යම් යම් වැඩිවීම් පෙන්නුම් කරන. නමුත් මේ සඳහන් කරේ සීග්‍රයෙන්ම වැඩි වෙච්ච දිස්ත්‍රික්ක. එතකොට මේ වන විට මරණ 24ක් සිද්ධ වෙලා තිබෙනවා. අපි මේ ඩෙංගු රෝගය ලංකාවේ තියෙන තත්ත්වයෙන් අවම කර ගැනීමට දායක වෙන්න කියලා ඉල්ලා හිටනවා.
1: ප්‍රදේශ කීපයක අදත් වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවීමේ හැකියාව පවතින බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයෙන් ස්ථාන ස්වල්පයකද පසුරු දෙකෙන් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බවයි කාර්ය නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් මහතා ප්‍රකාශ කළේ.
4: අද දිනේදී දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇතිවීමේ හැකියාව පවතිනවා. එවැගේම ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක පසුරු දෙකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු මැද පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කවලත් පිටින් විට හමන පැයට කිලෝමීටර් 30 සිට 40 දක්වා පමණ වන තරමක තද සුළං අද දිනේදීත් බලාපොරොත්තු විය හැකි. ඉගරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පීවර ගන්නා ලෙස ජනතාවට මතක් කර සිටිනවා.
1: බ්ලූමෙන්ඩල් සංක සහ මෝදර චතුර සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සහ කොළඹ උතුර අපරාධ විමර්ශන කොට්ටාශය වැඩිදුර විමර්ශන සිදු කරනවා. පොලිසිය පවසන්නේ ඔවුන්ට එරෙහිව චෝදනා රැසක් පවතින බවයි. මනුෂ්‍ය ඝාතන සිදුවීම් සම්බන්ධ චෝදනාමෙන්ම මද්‍රව්‍ය චාවාරම් පිළිබඳ චෝදනාද ඒ අතර වනවා. ඔවුන් දෙදෙනා එක්සත් අරාබි එමිරාජයේදී අත්අඩංගුවටගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව ඊයේ දිවයිනට පැමිණියා. අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ සතිය අවසානයේදී නිකුත් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා. පිළිතුරු පත්‍ර ඇගේ මේ කටයුතු මෙවන විට අවසන්. ඒ අනුව ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු මේ දිනවල සිදු කරමින් පවතින බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. 2025 සාමාන්‍ය පෙළ විභාගයේ පසුගිය පෙබරවාරි මාස 17 වනදා ආරම්භ වූ අතර එය අවසන් වූයේ පෙබරවාරි මාස 26 වනදා. මධ්‍යස්ථාන 3545කදී පැවති මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 451,463 දෙනෙකු පෙනී සිටියා. රුපියල් මිලියන 5001කට වැඩි මුදලක් වැය කරමින් නව්‍යකරණය කළ ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා මධ්‍යස්ථානයේ රාජකාරී හෙට ආරම්භ කරනවා. මේ අතර රුපියල් මිලියන 228ක් වැය කරමින් පලා ජෛව වෛද්‍ය ඉංජිනේරු සේවා ඒකක උපකරණ බෙදා දීමද හෙට සිදුවීමට නියමිතයි. යාමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ කොරියා තානාපතිනි මියොන් ලී මහත්මියද ඊට එක්වනවා. කොරියා ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා පදනමේද සහයෝගයෙන් නවීකරණය කළ මෙම මධ්‍යස්ථාන මගින් මෙරට ජනතාවට ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා ලබා දීමේ කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව ඉහළ නැන්වීමට හැකියාව ලැබෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. නැවතී තිබූ කඩුවෙල ග්‍රාමීය මාර්ග 3ක ලංගම් බස් රථ ධාවනය අද සිට යළි ආරම්භ කෙරුණා. නියෝජ්‍ය අමාත්‍ය කෞශල්‍ය ආරිරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ යන මහජන නියෝජිතයන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය කාලයේ පුරා පැවති බස් රථ ඇණිවල ගැටලු සහ සේවක පුරපාඩු ගැටලු හේතුවෙන් බොහෝ ග්‍රාමීය මාර්ගවල ලංගම බස් රථ ධාවනය නතර වී තිබුණා. කෙසේ වෙතත් අද සිට අංක 344 මාලබේ සිට අතුරුගිරිය මාර්ගයේ අංක 374 බතරමුල්ල සිට පැලවත්ත මාර්ගයේ 171 එක ආසිරිපෙදෙස් සිට පිටකොටු යන මාර්ගයන්හි මෙසේ ලංගම් බස් රථ ධාවනය ආරම්භ කෙරුණා. ඒ පිළිබඳව නියෝජ්‍ය අමාත්‍ය කෞශල්‍ය ආරිරත්න මහත්මිය අදහස් පළ කළා.
0: පහුගිය අවුරුදු කීපය ගත්තොත් ජනතාවට හොඳටම තේරෙනවා හොඳටම කළේ කවුද කියලානේ. අපි තමයි හොඳටම කරන්නේ කියලා ආපු කට්ටිය මිනිස්සු මහපාරේ පෝලිං වල තිබ්බා. මිනිස්සු පෝලිං වල පපු අමාරු හැදිලා මැරුණා. කිරිපිටි ටික ගෑස් ටික ගන්න නැතුව මිනිස්සු ජීවිතේ ගැට ගහ ගන්න නැතුව රස්සාවල් නැතුව මිනිස්සු ණය ගෙවා ගන්න බැරුව ලෝකෙට හිඟන රටක් බවට පත් කරා. එහෙම කණ්ඩායමක් නැවත ඇවිල්ලා අපිට තමයි හොඳටම කරන්න පුළුවන් කියලා කියනකොට මං හිතන්නේ ඒවා අපි බොහොම අර සලකන්න ඕන උපහාස මං හිතන්නේ ඒවට අපි කාලය වැය කරන්නත් අවශ්‍ය නැහැ. අපි අපේ වැඩේ හරියට කරගෙන යනවා. මොන මඩ ප්‍රහාර උපහාස අපහාසාවත් අපේ බිමේ ජනතාව දන්නවා. අපි මහන්සි වෙලා මේ වෙනුවෙන් වැඩ කරනවා. ඒ වගේම අපි පොරොන්දු රාශියක් දුන්නා. අපි ඒව එකින් එක ඉෂ්ට කරමින් යනවා. වංචා දූෂණ වලට වග කිවන්න ඕන අය දැන් එක්කෙනා එක්කෙනා හිරේට යනවා. විශේෂයෙන් අධිකරණය, පොලිස් දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අල්ලස් කොමිසම ස්වාධීනව වැඩ කරගෙන යනවා. ශක්තිමත් වැඩ කරගෙන යනවා. ඒකට අපි අවශ්‍ය පහසුකම් රජයක් හැටියට දීලා තියෙනවා. නිසා ඉතින් බොහොම දුක් ගැනවිලි, කෙඳිරිලි, අපහාස උපහාස චෝදනා ඉස්සරහට. නමුත් අපි රජයක් ලෙස ඒව ගණන් ගන්නෑ. අපේ වැඩේ කරගෙන යන එක තමයි අපේ ප්‍රමුඛතාවය.
1: පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා සඳහන් කළේ තලංගම ඩිපෝව මෙට්‍රෝ බස් ඩිපෝව බවට සංවර්ධනය කිරීමට රුපියල් 111,100 මුදලක් වෙන් කර ඇති බවයි.
5: මේ තලංගම ඩිපෝ එකට 112,50 මුදලක් වෙන් කළා. මුළු මාර්ග පද්ධතියම, අභ්‍යන්තර මාර්ග පද්ධතියම, ඒ පරිශ්‍රයම අපි කාපට් අතුරන්න කටයුතු කළා මීට මාස කීපයකට කලින්. ඒ නිසා අද මඩ වෙන්න නැතුව, ඒ වගේම ආකර්ෂණීය තැනක් විදිහට සේවකයන් වැඩ කරන්න පුළුවන් භූමියක් බවට මේ තලංගම ඩිපෝවේ පත් කරලා තිබෙනවා. මේ තලංගම ඩිපෝවේ පදනම් කරගෙන මෙට්‍රෝ බස් ස්ටෑන්ඩ් එකක් බවට මේක ගොඩනගන ඩිපෝ එකක් බවට හදන්න අවශ්‍ය අරමුදල් අපි වෙන් කළා තිබෙනවා. මේ වෙනකොට 111,100 මුදලක් මුදල් වෙන් කළා තිබෙනවා. තලංගම ඩිපෝවේ ශ්‍රී ලංකාවේ ඉන්න සේවකයන්ට අපි මිලියන 11ක් වෙන් කරලා තිබෙනවා. ඔවුන්ට අවශ්‍ය කරන සනීප ආරක්ෂක පහසුකම් ඇති කරන්න, ඒ වගේම විවේකකාරයක් හදන්න. ඒ නිසා තලංගම ඩිපෝ මීට වසර කීපයකට කලින් තිබ්බට වඩා වෙනස් තත්වයක් තවත් මාස කීපයකදී අපිට දැක ගන්න පුළුවන්කම තියෙනවා.
1: ඇල්ල ප්‍රදේශයේ නායාමයේ අධිවදානම් කලාපවල වතු ජනතාව යලි පදිංචි කරවීම සඳහා ඉඩම් ලබා දීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව උන්ට සංචාරක ආකර්ෂණයද සහිත ඇල්ල උඩුවර වත්තේ පර්චස් 10 බැගින් ලබා දීමටයි කටයුතු කෙරුණේ. එක් ඉඩම් කැබැල්ලක වටිනාකම රුපියල් ලක්ෂ 60කට ආසන්නයි. නියෝජ්‍ය මාත්‍ය ටීබී සරත් මහතා ඉඩම් ලබා දීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් අදහස් පළ කළා.
6: අඩුම ගානේ වැලිකන්ද ප්‍රදේශයේ තියෙන පාරවල් 80%ක්වත් කාපට් කරලා අවසන් කරන අපි අපේ අවුරුදු 5 ඇතුළත. අවුරුදු 5 ඇතුළත අපි අලි ප්‍රශ්නේ විසඳන්න සාර්ථක විදුලි වැට ගහලා ඒක ආරක්ෂා කරන මිනිස් බලයනියක් අපි ඒ සඳහා යොදවුවා. ක්‍රමානුකූලව ගෙනියනවා. ගොවීන්ගේ ප්‍රශ්නේ අනිවාර්යෙන් විසඳන. අනිවාර්යෙන් ඒ වෙනුවෙන් අපි මැදිහත් වෙනවා. මහන්සි වෙනවා. විනාශයක් වුණාම මැදිහත් වෙනවා. ගෙවල් ටික හදලා දෙනවා. ලක්ෂමණක් දීලා ඉතිහාසයේ කවදාවත් ගයක් වෙන්නේ හදනවනේ දැන්. වර්තමාන ආණ්ඩුව ඕගොල්ලන්ගේ ආණ්ඩුව අපේ නෙවෙයි. ඕගොල්ලන්ගේ ආණ්ඩුව.
1: 60 නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල පතන වංශන්දි ආසන්න ප්‍රදේශයේදී රථවාහන ගමනාගමනේ එක් මන්තිරුවකට සීමා කර තිබෙනවා. ඒ කොටගල පතන වංශන්දියේ මීට පෙර නායගොස් තිබූ ස්ථානයට ඉහෙලින් නැති ගස් කිහිපයක් ප්‍රධාන මාර්ගයට කඩා වැටීමේ අවධානම හේතුවෙන්. ගස් කිහිපයක මුල් පෑදී ඇති බැවින් ප්‍රදේශයට මේ දිනවල පවතින දැඩි සුළං සහ අයහපත් කාලගුණය හමුවේ ඒවා ප්‍රධාන මාර්ගයට ගැලවීමේ අවධානම පවතින බවයි මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ. ප්‍රදේශවාසී ජනතාව පවසන්නේ අවධානම් සහිත ගස් කඩිනමින් කපා ඉවත් කරන ලෙසට ආපදා කළමනාකරණ ඒකකයට දැනුම් දී ඇති බවයි. ඉරානය සමග ඇතිකරගත් සටන් විරාම ගිවිසුම සම්පූර්ණයෙන් සාර්ථක වී ඇති බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඒසිය ට්‍රුත් ගිණුමේ සටහනක් තබමින් ගිවිසුමට ලැබීමත් සමග හෝමුස් සමුද්‍ර සන්ධියද යළි විවෘත කළ බවත් ඉරානයට පනවා තිබූ නාවික අවහිරතා ඉවත් කිරීමට පියවරගත් බව ඇමරිකා ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. වෙදෙස් මාධ්‍ය වාර්තා කළේ දෙපාර්ශ්වය අතර මෙම සාම එකඟතාවයත් සමග මැදපෙරදිග කලාපයේ පැවති දැඩි යුදමය ආතතිය නෙමාවට පත්ව ඇති බවයි. ඇමරිකාව සහ ඉරානය අතර සාම ගිවිසුම නිල වශයෙන් අත්සන් කිරීමේ උත්සවය ලබන සිකුරාදා ස්විස්තරලන්තයේදී පැවැත්වෙන බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරිෆ් නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. දෙපාර්ශ්වය අතර සාම එකඟතාවයේ මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කළ පාකිස්තානයේ මෙහෙවර සාර්ථක වී ඇති බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ. සාම එකඟතාව සමග ඇමරිකාව සහ ඉරානයේ සියලුම සටන් පෙරමුණුවල ක්‍රියාත්මක වන හමුදා මෙහෙයුම් වහම ක්‍රියාත්මක වන පරිදි ස්ථිර වශයෙන් අවසන් කිරීමට දෙපාර්ශ්වයම කැමැත්ත පළ කර තිබෙනවා. මේ අතර ඇමරිකාව සමග ඇතිකරගත් ඓතිහාසික සාම එකඟතාවය පිළිබඳව ඉරාන පාර්ශ්වයෙන්ද නිල ප්‍රකාශයක් ඉදිරිපත් කළා. ඉරාන උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සලයේ මහ ලේකම් කාර්යාලයයි ඒ ඉදිරිපත් කර තිබෙන්නේ. ඊට අනුව ලෙබනනයේ ඇතුළු සියලුම සටන් පෙරමුණුවල ක්‍රියාත්මක වන හමුදාමය මෙහෙයුම් වහම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීම ඇතුළු කරුණු සාම එකඟතාවයන්ට ඇතුළත් බවයි සඳහන් වන්නේ. දෙදහස් 26 ෆිෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ නිදලාන්තය සහ ජපානය අතර තරගයේ ජයපැරදුමකින් තොරව අවසන් වුණා. ඒ තරගයේ අවසන් වන විට කණ්ඩායම් දෙකම ගෝල 2-2 ලබා සිටීම හේතුවෙන් පළමු අර්ධයේදී කණ්ඩායම් දෙකටම කිසිදු ගෝලයක් ලබා ගැනීමට හැකි වූයේ නැහැ. කෙසේ වෙතත් දෙවන අර්ධයේ 59 මිනිත්තුවේදී නිදලාන්ත කණ්ඩායම පළමු ගෝලය වාර්තා කරමින් තම කණ්ඩායම පෙරමුණට

0: මින් 2-2 ලෙස සමතත්ත්වයේ රැගෙනීමට කටයුතු කළා. ඒ අනුවයි තරගයේ ජයපරදුමකින් තොරව අවසන් වුනේ.
1: ලක්කන්ද ප්‍රවෘත්ති යලි සිරස්තල.
0: ඩෙන්ගු අවධානම ඉයලට. මර්ධන සතියාදී නැරඹි. එලිනෝවෙන් ලංකාවට දැඩි බලපෑමක් නැහැ කාලගුණය කියයි. ඇල්ලේ නායා මධ්‍ය අවධානම් ප්‍රදේශයේ ජනතාවට අලුතින් නිදම්. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මෙම සතිය අවසානයේ. ඇමරිකා ඉරාන සාමග විසුම අත්සන් කිරීම සිකුරාදා. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පසුරුවකට. දැන් සංචාරයේ විශේෂාංගය.

පවතුණු තැන. සංචාරේ. ලෝකාන්තයේ කියු සැනින් බොහෝ දෙනෙකුගේ සිහියට නැගෙන්නේ නුවරඑළිය හෝටන් තැන්නේ පිහිටි ලෝකාන්තය. කිලෝමීටර ගණනක දීර්ඝ ගමනකින් පසුව ලෝකාන්තයට පැමිණෙන බොහෝ දෙනෙකුට එහි සැබෑ අසිරිය දැකගන්නට ලැබෙන්නේ නම් ඒ බොහෝ කලාතුරකින්. ඊට හේතුව නිතැතින්ම එය වසාගෙන පවතින මීදුම් පටලය නිසා. ඒ වුණාට අද අපි සංචාරයෙන් ඔබව රැගෙන යන්නේ වසරේ ඕනෑම කාලයක ඉතා පැහැදිලිව නැරඹිය හැකි එවැනිම සුන්දර වටපිටාවකින් මෙන්ම අනන්තේතෙක් විහිදුණු දර්ශන තලයකින් සමන්විත මඩොල්සිම පිටමාරුව පුංචි ලෝකාන්තයට. මෙරට තේවගාව ප්‍රචලිත කළ සමයේ පුංචි නුවරඑළිය ලෙස හඳුන්වනු ලැබූ රොබේරුවේ ප්‍රදේශයට කිලෝමීටර කිහිපයක් මඩොල්සිම දෙසට වන්නට පිහිටි මේ පුංචි ලෝකාන්තයේ නැරඹීමට මෙන්ම කූඩාරම් අටවගෙන එහි රැය ගත කිරීමට දෙස් විදෙස් සංචාරකයන් නිතතින්ම මෙහි පැමිණෙනවා. ඒ නිසාම මේ වන විට මේ පුංචි ලෝකාන්තයට ඇත්තේ හෝටන් තැන්නේ පිහිටි ලෝකාන්තයට නොදෙවෙනි ප්‍රසිද්ධියක්, ඉල්ලුමක්, ආකර්ෂණයක්. බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල නගරයේ සිට කිලෝමීටර 60ක් පමණ දුරින් පිටමාරුව එලිවත්ත ප්‍රදේශයේ රොබේරි වතුයායේ කෙළවරකට වන්නට මේ අපූරු භූ විෂමතාවන්ගෙන් නිර්මිත වූ පුංචි ලෝකාන්තය පිහිටලා තියෙනවා. බොහෝ දෙනෙකු මෙය මඩොල්සුම කුඩා ලෝකාන්තය ලෙසයි හඳුන්වන්නේ. එහි සත්‍ය නාමය පිටමාරුව එලිවත්ත පුංචි ලෝකාන්තය. මාර්ග කිහිපයක් ඔස්සේ මඩොල්සිම වෙත පැමිණෙන්න පුළුවන්. බොහෝ දෙනෙකු පැමිණෙන ප්‍රසිද්ධ මාර්ගය වන්නේ බදුල්ල පස්සර මඩොල්සිම හරහා ලෝකාන්තයේතෙක් වැටි ඇති මාර්ගය. බදුල්ල නගරයේ ඉඳලා පස්සර හරහා ලෝකාන්තය දක්වා මාර්ගයේ දුර කිලෝමීටර 60කට ආසන්නයි. බදුල්ල නගරෙන් හෝ පස්සර නගරෙන් පිටමාරුව බලා පිටත් වෙන බස් රථයකට ගොඩ වෙලා පෑය දෙකක පමණ ගමනකින් මේ පුංචි ලෝකාන්තයේ වෙත ළඟා වෙන්න පුළුවන්. පස්සරේ ඉඳලා මඩොල්සිම නගරයේ හරහා ලෝකාන්තයේ දක්වා වැටි ඇති මාර්ගය ඉතා පටු වුණත් බොහෝ සුන්දර තේවතු කිහිපයක් අතරින් වැටි ඇති මාර්ගය තරමක් දුෂ්කර වුණත් ගත දැවටෙන මදනලත් නෙතට සොඳුරු දසුන් පෙළත් මලින් පිරීගිය තුරුලතාවන් සහ කුඩා දිය ඇලි හා දොළපහරවල් නිසාත් දළු නෙලන ලඳුන්ගේ අව්‍යාජ සිනහවත් හේතුවෙන් කිසිදු විඩහාවක් නොමැතිවම ඔබට ගමනාන්තයේ වෙත ළඟා වෙන්න පුළුවන්. සංචාරේ. මේ පුංචි ලෝකාන්තයේ ඉඳලා බලනකොට එක දර්ශන පතයක් අම්පාර මඩකලපුව නැගෙනහිර වෙරළ තීරයේ දක්වා විහිදිලා යනවා. අනෙක් පස පොළොන්නරුවතෙක් විහිදී යනවා. ඒ වගේමයි මෙහි ඇති සෞම්‍ය දේශගුණය සැබවින්ම ආශ්වාද ජනකයි. මෙහි ඇති ගහකොළ මත නිදහසේ සැරිසරන කුරුල්ලන් විශේෂ රසක්ද ඔබට නරඹන්න වාසනාව තියෙන. ඒ වගේමයි විවිධ වර්ගයේ ශාක, ඔසු පැලෑටි ආදී පිළිබඳ හදාරන්නටත් ඔබට මේක කදිම තෝතැන්නක්. උදැසන හිරු පායා එන විට මේ අවට ඇත්තේ සිත් ඇදබැඳ ගන්නා සුළු දර්ශනයක්. කඳු මුදුන්වලට පහළ කඳු පන්තිවල ඇති මීදුම් සහ වලාකුළු තැන තැන වැසී යන දර්ශන අපූරුයි. බොහෝ විට එම දර්ශනත් සමග අපට හැඟෙන්නේ අපි වලාකුළුවලටත් වඩා ඉහළින් ඉන්නවා වගේ. නිහඬවම පරිසරයේ චමත්කාරයත්, සෞම්‍ය දේශගුණයත්, නේක තුරුලතාවන්ගෙන් පිරිච්ච පරිසරයත් විඳගෙන මේ චමත්කාරය විඳගන්න බොහෝ දෙස් විදෙස් සංචාර

0: දෙකින් මේ පුංචි ලෝකාන්තයට පැමිණෙනවා. ඒ නිසා මේ පුංචි ලෝකාන්තය මතුවටත් ආරක්ෂා කිරීම අපි හැමෝගේම වගකීමක්. හිත නැවතුණු තැන සංචාරේ. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
1: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: කරන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: දවල් 12:00 වනාඩි 21යි.

0: නතර වෙන්න දෙන්න එපා. හાર્ට් බීට්.
1: දැන් දෙලහයි වැඩට සහතයි. හાર્ට් බීට් එක අන්තිම පය භාගේ තමයි මේ යන්නේ අපි. සෙන්දෝකට එකතු වෙන කැමති කියලා කොරියාවේ වැඩ කරන ගමන් තමයි චින්තක ඉන්නේ. අදරෙන් එකතු කරගන්න කියලා තියෙනවා යාගේ වයිෆ් අචිනි, දුව කුසින්දි, ලොකු පුතා මින්දද, පොඩි පුතා ගගුල් ඇතුළු කට්ටියව. පානතුල ඉඳන් අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. සීතාන්ටිගේ බර්ත්ඩේ එක තියෙනවා කියලත් කියලා තියෙනවා. ඉතින් එහෙනම් සීතාන්ටට සුබම සුබ පන්දිනයක් වේවා කියලා අපි ආදරෙන් විශ් කරනවා. නිලුමිස්, සමිතා, ඉෂංකා, ශිරෝමි, ශාන්ති, නිරෝෂා, ශ්‍යාමා, දෙස්නා, තිලිනි ඇතුළු හැමෝම එකතු වෙනවා ඔන්න විශ් කරන්නත්. කටියෝ එකතු කරගෙන අපි සින්දුවට යමු. සුබ දවසක්. හැමදාමත් අපි ලකඳහගෙන ඉන්නේ නාලිකා සජීවණී මැසේජ් එක වල තියෙන අපිට. ගල්පොත්ත හන්දියේ ඉඳන් හොරණ බැල්ල පිටියෙන් මනෝරි, එතකොට ලොකු පුතා ඉසුරු සහ පොඩි පුතා සුහා සාදරණ එකතු කරගන්න කියලා මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. ලස්සන සෙන්දෝකට අපිවත් එකතු කරගන්න. චෝටිතුව මදෝෂි, වයිෆ් ඉන්දිකා, වසන්ත, ලියන් ගහ මුල කොටියක් උඹරේදන් තමයි මැසේජ් එක ඇවිල්ලා තියෙන්නේ. පානදරච්චිනි වගේ මැසේජ් එකත් හම්බ වුණා. ආදරෙන් එකතු කරගන්නවා සෙන්දෝක් අහන්න. කලවානේ ඉඳන් තාරකා අපි වහගෙන ඉන්නවා කියලා තේනවා. අපත් ආදරණ එකතු කරගන්නවා සින්දුවකට. ඒ වගේම පොතු පිටිය වාද්දුව ඉඳන් සමන්ත ලකන හැමදාම අහන අපි ආලුවෙක් කැටි ඔබ එකතු කරගන්න ආදරණ මෙ සින්දුවට.

යානුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරගකාරී වටේක රින්දනය සමඟ ගමට රටට නොවට ඇහෙන්න ගයන්න 0.76

0: නේද? ආතරේ බෙදා ගන්න ඕනෙම නම් සතියේ දිනවල දවල් 1 ඉඳන් 4 වෙනකම්
1: Overtime Beats with Jam Jam.

0: වෙන්නේ මාරාන්තිකයි.
1: පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ඩෙංගු රෝගීන් වාර්තාවේම 50%ක පමණ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි. පවතින අවදානම් තත්ත්වය සලකා ජුනි 10 වෙනිදා දක්වා විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. ඔබත් ඩෙංගු මර්ධනයට ක්‍රියාකාරීව සහයෝගය දක්වන්න.
0: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු. FM 93.5, FM 93.7, Lakhanda, Radio ITN, Heart.

0: beat එකට mix වෙන heartbeat සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනවාද කරන්න බැරි?
2: මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා.
1: සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැග් 120. ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග්.
2: මෙගා පවර්.

0: 93.5 93.7 Lakhanda Radio ITN Sabah Sri Lankia Handa
1: Velao Passo Rekai
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් තවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TBS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TBS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
2: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ තදසුරන් සාරාලු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවධානය යොමු කරමින් හෙට පෙරවරු 10:30 දක්වා බලාත්මක වන පරිදි නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වන්නේ ගාල්ල සිට හම්බන්තොට හරහා පොත්විල් දක්වා වන වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යා හැකි බවයි. මුහුදද විටින් විට රළු විය හැකි අතර කල්පිටියේ සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොත්විල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2-2.5 අතර ප්‍රමාණයකින් ඉහළ යාමේ හැකියාවක්ද පවතිනවා. ඒ හේතුවෙන් ධීවර සහ නාවික ප්‍රජාව අවධානයෙන් කටයුතු කළ යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. අමරිකාවේ ගුවන් අනතුරකින් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුර සිදුවුණේ මිසුරි ප්‍රාන්තයේදී. බට්ල මෙමෝරියල් ගුවන්තොටුපළ ආසන්නයේදී මෙසේ අනතුරට ලක්ව ඇත්තේ ක්‍රීඩකයින් පිරිසක් රැගෙන පියසර කරමින් තිබූ යානයක්. විදේශ මාධ්‍ය වාර්තා කළේ මියගිය අයගේ අනන්‍යතාවය පිළිබඳව මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති බවයි. මෙලඟ ලක්හඬ ප්‍රවෘත්ති පස්වරු දෙකට.
3: 24 පෑම සිරුවෙන් ලක්හඬ ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

මේ ගහන මත්දහනේ ද හිත නිවන හැන්දෑව වෙනකන් චෙල්ලකේ ලස්සන සින්දු පිරුණු පෑ තුනක්.

දවල් එක පහු වෙලා විනාඩි 8යි වෙලාව. අයිබෝවන් සුබදාවලක්. අද ජුනි මාසයේ 15 වෙනිදා අලුත් සතියක ආරම්භයත් එක්ක අපේ සඳ දවසේ දෙමුණ ගැහෙන්නේ. ඉතින් කොහොමද දවස් එක කොහොමද? සතියන්තය ගැන දහන්න කියලා හිතනවා නේද? ඔව් ඔව් ඒ සතියන්ත ගැන තමයි ඇහුවේ. සිකුරාදා වුණා ඊට පස්සේ සමුද වුණා ඉච්චරයි. කරපු ගියපු දෙයක් මතක නැහැ. දවස් එක ගෙවිලා ගියා හුඟක් අය කියන්නේ ඕක නේද? කොහොමරි කමන්නේ මේ සතියත් ඔහොම ගෙවිලා යයිනේ. ඒ ගෙවි යන සතියේ Tamanta වැඩ ඇති දෙයක් කරගන්න පොඩ්ඩක් මහන්සි වුමු අපි. හරිද? මම දැන් ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න වෙලාව කියන්නේ ඉතහාගෙන ආ ඔයාලට. ක්‍රැප් මෙන්ටලිටි එක ගැන. ඒ කියන්නේ අපි අතර ඉන්නවා කපුලුවන්ගේ මානසිකත්වයේ තියෙන මිනිස්සු. එයාව කොහොමද හඳුනගන්නේ කියලා පොඩ්ඩක් කියලා දෙන්නද? ඒක වටිනවා. ඒ කියන්නේ වාගේ ජීවිතේ ඉස්සරහට යන්න හදනකොට කකුලෙන් අදින්න ඔයව වටන්න හදන අය ඉන්නවා නම් ඒ අය ගැන පුදුම වෙන්න එපා. මොකෝ දන්නවද එහෙම කියන්නේ? අර එක මුට්ටියක ඉන්න කකුලුව එකෙක් උඩට යන්න හදද්දි මොකද කරන්නේ? අනිතුන් ඔක්කොම එකතු වෙලා එයාව ඇදලා පල්ලෙහාට දාන එකනේ කරන්නේ. අපි සමාජයේ ඇතුළේ තමන්ට දියුණු වෙන්න බැරි සමහර මිනිස්සු කරන්නේ ඉස්සරහට යන කෙනෙක්ව දකින්නකොට උපහාස කරලා අපහාස කරලා ඒ කෙනාව මානසික වටන්න උත්සාහ කරනවා. හැමෝමනේ මේකේ පොදුනක් ඉන්නවා හැබැයි. මේ වගේ විශේෂයිත් අපි කියන ටොක්සික් මිනිස්සු හඳුනගත්ත ගමක් ඒගොල්ලන්ගේ ජීවිතෙන් අයින් කරලා දාන්න. හැබැයි මේගොල්ලන් ඉස්සෙල් අඳුනගන්න එපැයි. කොහොමද ඒගොල්ලෝ අඳුනගන්නේ? ඒගොල්ලන්ට තියෙනවා ඔයාව දිනනවා දකින්න බැරි අකමැත්ත. හරිද? ඒක හොයාගන්න. ඊට පස්සේ ඒගොල්ලන්ට හැමතිස්සෙම අනාරක්ෂිත බවක් දැනෙනවා. ඒ කියන්නේ තමන්ගේ අසාර්ථකත්වය වහගන්න යාලා කරන්නේ වාගේ ගමට බාධා කරන්නක වෙන්න පුළුවන්. නිතරම වාගේ වැරදි හොය හොය ඔයාව පසුගාමී කරන්න යාලා උත්සාහ කරනවා. ඒක නිසා කෙනෙක් වාගේ කකුලෙන් අදිනවා කියලා ඔයාට හිතෙනවා නම් ඒක ඔයාගේ ජයග්‍රහණය ගැන කියාපාන එක අදහසක් කියලා ගන්නත් පුළුවන්. ඒ කියන්නේ කෙනාට වඩා ඔයා කොහොමද දැනටමත් ඉන්නේ ඉස්සරහින්. ඒක නිසා ඒ වගේ නරක වටපිටාවකින් සහ විෂ සහිත මිනිස්සු ළඟ ඉන්නවා කියලා හිතනවා නම් ඒ අයව ඈත් කරලා තියාගන්න. එයාගේ කුහක හැසිරීම වලට ඔයාගේ දියුණුව පාලනය කරන්න ඉඩ දෙන්න එපා කියලා මට කියන්න ඕන ඕනේ. හරිද? ඒක නිසා ක්‍රැප් මෙන්ටලිටි තියෙන අයව ඔයාගේ ජීවිතෙන් ඈතින් තියාගන්න අද හිතට ගන්න. අද තේනම් හවස 4 වෙනකන් අපි ලස්සන සින්දු ටිකක් අහගෙන සනසීමෙන් මේ පැය ටික ගෙවාගෙන ඉමු. ඔල් ටයිම් බෙඩ්ස් ඉට් චෝමි පටන් ගත්ත 1:11යි තප්පර 11යි.

0: ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
1: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
0: දවල් 1යි වෙනාඩි 17යි වෙලාව 0.7 0.3 93.5 93.7ට මැසේජ් එකක් එවන්න පුළුවන්. ඒ වගේම ලක්හඬ Facebook page එකට ගියාම all time bits it charmy අපේ post එකක් තියෙනවා. ඒකට like එකක් දාලා comment එකක් දාලා share කරන්නත් පුළුවන්. මේ සෙන්ටෙන් පස්සේ අපි messages ටික බලන්න එනවා.

0: ITN පසරු එකයි වනාට 21යි
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි තෑග්ගකට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගකට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
0: නොසලකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසිහියෙන් රියදාවනය කිරීමෙන් වලකින්න.
2: අයියයි මේ ඔයා කියන විදිහට මේක ධර්මයෙන් විසඳන්න බෑ. එහෙම කරොත් එහෙම තව එකෙක් මේ වගේ කරන්න පුළුවන්. එතකොට අයියගේ බිස්නස් මගේ දේවාලේ. එතකොට අපෙන් ජීවත් වෙන ඇලන් වගේ මිනිස්සුන්ට මොකද වෙන්නේ?
3: මම ඔයාට කියන්නේ ප්‍රශ්න උසලකා අරින්න කියලා. මං කිව්වේ ඒකට උත්තරේ හොයනකොට සංගමයෙන් උත්තරේ හොයන්න කියලා.
0: ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්.
4: අන්න ඔයාගේ වැඩේ කරලා තියෙන ගානට කෙලින්ම කටුස්සගේ ටැංකිය ගැලෙව්වා. අලුතෙන් ටැංකියයි තඩු දෙකයි හයි කරලා දිනවා. දැන් වැඩේ දිනුවා නිකන් කිරි කොයියා වගේ. කියලා
0: දෙයියන්ගේම පිහිටයි සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න.

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහර සඳදිය දහර
2: FM 93.5 FM 93.7 ලක්කන Radio ITN
3: සතියේ දවස් වල හරියටම දවල් එක වෙනකොට
4: හරිය වදින්න ඔය හිතට මන්දා දන්න මට ආලේ ඔබේ කාලයට පිරෙන්න
3: කාන්සියටයි මහන්සියටයි ප්‍රත්‍යක්ෂ ඖෂධේ
2: ඕල් ටයි බීට්ස් විත් චාම්
3: හැම කාලෙටම ගැළපෙන හැම තාලෙකම සින්දු මගේ හැරගන්න එපා.

පසළ එකය වෙන අටවසේ හතරයි වෙලාව. බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනු තුනයි පහ අනු තුනයි හතට හවස හතර වෙන්න කලින් ඔට මට මැසැජ් එකක් එවන්න පුළුවන්කමක් තියෙනවා. සුබ දහවලක්ෂා, මේ සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා අද පළවෙනියටම මැසේජ් එකවලා තියෙන එස්එල් ප්‍රනාන්දු, ලහරු ශහනේ, නතාලේ, ෂනාරා, දුමින්ද, සයිරේෂ්, ෂනාල්, මෙරෝන් හැමෝම එකතු කරගන්නවා බරුදැල් පොලින්. ස්තුතියි මැසේජ් එකක් එව්වට. ඊට පස්සේ BF ජනපදය පොස්සල්ලාවට මං යනවා. එජේ අනුරවේ පැත්තෙන් එකතු කරගෙන මාපලගමට ගියාම පියල්ජේ එන්නු. ගුඩ් ආෆ්ටර්නූන් චා, මේ දින දෙකක් නිවාඩු ගත්තනේ ශ්‍රාවක, අපිට මොනවද අරගෙන ආවේ කියලා තියෙනවා. ලස්සන සින්දු ගොඩාක් අරගෙන ආවේ. අපි ලස්සන සිද්ධ දෙකක් අහමු. මැසේජ් එක බොය ගොඩ සුමන මහත්මිය ඔයාගේ. සුසන්ත, ලසන්ත, ටෙමිස්ලා, රුවන්ශී, සොජා, ජගත් එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ තෙරුණි, හයි කොහොමද, මාතලෙන් ඔයාවත් එකතු කරගන්න. අපි ලස්සන සින්දුවක් ළඟට අහන ලෑස්ති. අයිබෝන් ලක්කද ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්නවද? වසන්ත කොටියක් කුඹුරෙන්, චුටි දුව මදෝෂින්න, වයිෆ් ඉන්දිකාවත් ආදරෙන් මතක් කරන්න කියලා මැසේජ් එකේ තියෙනවා. කොතලාවල සුමගී කුෂන් වර්ක්ස් එකෙන් කපිල, ධර්මන්, බොස් සුරේෂ් සින්දුවකට එකතු කරගන්න කියලත් මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවානේ. ඒ හැමෝම එකතු කරගෙන තව සින්දුවක් අහන්න දෙන්න. 0.7 0.3 0.93 0.93 7ට ඔයා තාම මැසේජ් එකක් එවන් නැතුව මාව අහගෙන විතරක් නම් ඉන්නේ FM 93.5 93.7. ප්‍රමාද වෙන්නේ නැතුව මැසේජ් එකක් එවලා තියන්න. දවල් 1:26

යානුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වටයක වින්දනය සමඟ ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිඳුවයි හත්සිය හයයි තුන්සිය හැට හයයි එකසිය හැට හය අංකයට

0: පසරු එකයි වෙනාඩි 31යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.

Lakhanda Radio ITN. All time needs with Chami. Daval X.

0: 95 FM 93.7 La Khanna Radio ITN
1: සතේ දවස් වල හරියටම දවල් එක වෙනකොට
2: හරිය වදින්න ඔය හිතට මන්දා දන්න මට ආලේ ඔබේ කාලයට පිරෙන්න
1: කාන්සියටයි මහන්සියටයි ප්‍රත්‍යක්ෂ ඖෂධේ
0: ඕල්ඩයි බීට්ස් විත් චාම්
1: හැම කාලෙටම ගැළපෙන හැම තාලෙකම සින්දු මගේ අරගන්න එපා.

පසරු එකයි වෙනාටේත සටයි වෙලාව දැන් ඔන්න කාමරට වෙලා බාතරුම් එකට වෙලා සිින්දු කේකය හිටිය ඇති ඔබේ හැගිච දක්ෂතාවෙන් මුළු රටක් කොල්ලන්න පුළුවන්කමක් තියෙනු. ඔය වයස අවුරුදු 20ත් 50ත් අතර නම් ඔය ආසම සිින්දුවක කැමැතිම කොටස රෙකෝඩ් කරලා 07.6 376.176ට දැන්ම වට්ස්ඇප් එකක් එවන්න. දැන් ඔයාට තරුවක් වෙන්න තියෙන මේ චාන්ස් එක මිස් කරගන්න එපා. අපිට ඉතින් චාන්ස් ලැබෙන්නේ නැහැ නේ කීකී දුක් වෙන්නත් එපා. වදකයිද වට්ස්ඇප් නම්බර් එක 07.6 376.176. ජීවිත පොහොසත් වෙන්න හිතනවට වඩා හොඳ මනුස්සයෙක් වෙන්න හිතන්න. මේ මැසේජ් එක හංගවල දෙලා නිරෝෂයාගේ. කවුරුත් ඔයා ළඟ නැති වෙලාවක් ආවොත් මේ අම්මා කියපු හරි මග අමතක කරන්න එපා කියලා ඒ පෝස්ට් එකේ වෙලා තියෙන්නේ. ඒක හරි ලස්සන අදහසක්. ස්තුතියි අපිත් එක්ක ෂෙයා කරගත්තට. බුලත් කෝපිටේ පැත්තට තියන්න. ලාවල ජම්පති මටයි සුදුටයි ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. සුදුගේ නම එවන්නකෝ අපි කියන්නම්කෝ. හයි අකි මාත් ඉන්නවා කියලා තියෙනවා චානු රත්තටින්. ආ සින්දුවක් කියලා තියෙන අපි බලමු අහන්න. ඊට පස්සේ මැසේජ් එක කාගෙන්ද? වදුවෙන්. වදුවේ යමි ප්‍රොඩක්ට්ස් සමන්ත ආගේ මැසේජ් එක. අපි ලස්සන සින්දුවක් අහමු ඊළඟට. මේ කවුද මේ සපුන්? ඔයා කොහෙන්ද කියලා නැහැ උනාට. මොකද මේ කියන්නේ? ඕනි නුඹමයි ඔන්න කියලා තමයි ටයිටල් එක තියෙන්නේ. හරි, කවි වුණත් ලියවෙන්නේ කවියාගේ හිතගත්ත එකම එක කෙනෙක්ටයි. දන්නවද මගේ සොදුර, තම ජීවිතය ගැනවත්ම නොහිතලා පෙම දෙන්න හැමෝටම බෑ. එහෙම නැහෙන්නට එක හිතට ඇවිලෙන්න සනසෙන්න බැරි වුණොත් වැළලෙන්න වෙන හිතක් ඕන නෑ. ඕනි නුඹමයි ඔන්න කියලා තියෙනවා. මේක කා විසින් කාහට කියන ලද්දක්ද කියලා ප්‍රශ්නයක් එනවා. සුපුන් තමයි කියන ලද්දේ කාහටද කියලා තමයි ප්‍රශ්නේ. අපි එකතු කරගන්නවා ළම. ලස්සන සින්දුවකට අපි තින්නවා. ප්‍රියන්ත කුවේට් වලින් වයිෆ් කාන්තිවත් එකතු කරගන්නවා. Thank you. කොම්බරි වැඩ අතරේ වෙලාව හොයාගෙන මට මැසේජ් එකක් එවුවට. Hi. Ciao මරණියද වගේ මැසේජ් එක. මොකද මේ කියන්නේ? නිරෝගීමත් සුබ සතියක් ඔයාට. අපි ලස්සන සින්දුවක් අහමු. තනුවත් මං ආදරෙන් මතක් කරනවා. මේ සින්දුවට අපි ඉස්සර කොච්චර කැමතිද? දැන් මේක පොඩක් මොඩ් වෙලා. හැබැයි සින්දුවේ රහයමම තියනවා.

0: පැකිටියේ කඩි මොඩි ගිනි මද්දානේ මහ වැස්සේ වැඩ කරලා වැඩ කරලා මහන්සියට සින්දු හුස්මක් ගමුද
1: රෝනාරියේ ඉනුරන් සිත්තමේ මාමන කලවන
2: ඕල් ටයිම් බීට්ස් විත් චාමි
0: සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකන්.

පස්සල එක පහු වෙලා වෙනාඩේ 49යි වෙලාව. සනසීම සහ සිනහව පිරුණු ආදරණීය දවසක්ම වේවා කියලා මේ මැසේජ් එක කොටාවේ ජයමාමා ඔයාගෙන් අද තහගෙන ඉන්නවා කියලා තියෙනවා. මිටකුඩි බේකරිය කියලා කුබොස් පොල් පොටි බොස් වර්ණ ලක්ෂ්මි මිස් ධනුෂ්ක මදුශංක ජගත විජේ එකතු කරගන්නම්. අද චම්ප මිස් නැද්ද මට යව මතක් වුණා. එයාවත ඔන්න එකතු කරගත්ත කියලා කියන්න. එකපාරක් වැටෙද්දි 10 පාරක් නැගිටින්න උත්සාහය තියෙන තැන කර්මයක් පරදිනවා කියලා ලස්සන පෝස්ට් එකක් කියලා තියෙනවා. ඉනෝකා කණ්ඩල මේ දෙමට හැත්තෙන් නේද? පොල හැමෝමවත් එකතු කරගන්න ඉනෝකා ස්තුතියි මැසේජ් කකේවට අතරම් ප්ලේලිස්ට් එක ලස්සනයි කියලා ස්තුතියි කමෙන්ට් එකක් එවට සුමන මහත්මිය. ඊට පස්සේ අපි යනවා මට පාතට. ඉලේ පෙරම ආනන්ද නන්දලාල් හෙමපාල ජයතිස්ස සෝමදාස කරුණාදාස ජයසේන ශ්‍රී කුමාර ලක්ෂ්මන් පොඩි හිටිය ඔක්කොමලම එකතු කරගන්න කියලා තියෙනවා. හරි අපි ලස්සන සින්දුවක් අහමු. ලක්කඩ අපිට සින්දුවක් ඕනේ අලවෙන් ලක්ෂ්මන්. හරි ඔයාට සින්දුවක් ලෑස්ති කරලා තියෙන ආනන්ද දැන්නම් මේ කවුද කියලා බලමු ඊළඟට. පොකුණ විටින් සංජීවනී පොතල දෙන සඳලු රශ්මිත දමින්ද ඔයාවත් ආදරෙන් මතක් කරනවා. මුදල් ගැන කියලා තියෙනවා මෙහෙම දෙයක්. මුදල් අද මට හෙට ඔබට හෙට මට අද ඔබට අද අප දෙදෙනාටම හෙට අප දෙදෙනාටම නොතිබිය හැක. නමුත් මිනිසත්කම අද මෙන්ම හෙටත් අපි දෙදෙනාටම තිබිය යුතුයි කියලයි කියන්නේ. සල්ලි නැති වුණත් මනුස්සකම් යටපත් වෙන්න නරකයි කියලයි මේ කියන්නේ. ඊට පස්සේ තව පෝස්ට් එකක් කියලා තියෙනවා. ජීවිතේ කවදාවත් මිනිස්සු කියන කතා අහලා තව කෙනෙක්ව මනින්න යන්න එපා. මොකද මේ ලෝකෙ වැඩියෙන්ම ඉන්නේ වැච්ච කතාව නොදැන කිව්ව කතාව පිළිගන්න මිනිස්සු. එහෙම මනින්න ගිය ගොඩාක් මිනිස්සුන්ට මේ ලෝකෙ ලස්සන මිනිස්සු ගොඩාක් මගහැරුණා. පාඩු වෙටි මගහැරුණ මිනිස්සුන්ට. එහෙම මනුස්සයෙක් නෙපා. දවල් එකයි විනාඩි 51යි.

එකයි වෙනට 57යි නෙමලාව. ඕල්ටයිම් බෙට්ස් ඉත් චාමි අපි අපේ දෙවනි පැයට යන්නයි හදන්නේ. 0.7, 0.3, 0.3, 5, 0.3, 7ට මැසේජ් එකක් එවන්න පුළුවන්.

0: 105.5 107.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව පසුරු දෙකයි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයිනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
3: අපරාධ හා මද්‍රව්‍ය මැඩලීමේ දීපව්‍යාප්ත මෙහෙයුම යටතේ පොලිසිය ඊයේ දිනේදී පුද්ගලයන් 27,243 දෙනෙකු පරීක්ෂාවට ලක් කර තිබෙනවා. එහිදී සැකපිට අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලින් සංඛ්‍යාව 629ක්. අපරාධ සම්බන්ධයෙන් ඍජුව හඳුනාගත් පුද්ගලින් සංඛ්‍යාව 18 බවයි පොලිසිය සඳහන් කළේ. වරෙන්තුකරුවන් 291 දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 166 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊට අමතරව බීමත්‍රිය දුරන් 87 දෙනෙකු, අපරීක්ෂාකාරී රියපැදවීම සම්බන්ධව 131 දෙනෙකු සහ රථවාහන වෙනත් වැරදි සම්බන්ධයෙන් 4405 දෙනෙකුද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ. යුක්රේනයට එල්ල වූ රුසියානු ප්‍රහාරයකින් පුද්ගලයන් 9 දෙනෙකු මිය ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් 23 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. කෙවුනාගරේ ඉලක්ක කරගෙනයි ප්‍රහාරය එල්ල වුණේ. 11 වන සියවසට ඇත ඓතිහාසික දෙව්මැදුරකටද ප්‍රහාරයෙන් හානි සිදු ඇති බව සඳහන්. අගනුවර 140,000කට වැඩි පිරිසකට මේවනිට විදුලියද විසන්දි වී ඇති බවයි කෙව් නගරාධිපති විටාලී ක්ලිට්ස්කෝ ප්‍රකාශ කළේ. යුක්රේනයේ ප්‍රදේශ රැසකටම ගුවන් ප්‍රහාර අනතුරු ඇඟවීමද නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මෙලක ලක්හඬ ප්‍රවෘත්ති පස්වරු තුනට.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

0: ගැන ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතිය දෙනකන දවල් එකේ ඉඳන් හතර වෙනකන්
1: Overtime Beats with Jamie.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: දන්නවද සමහර පැදෙම් වලට නමක් නැහැ, හැගීමක් විතරයි තියෙන්නේ. ආදරය පිරුණු සතුටු පැතුණක්.

දවස දෙකපහුව වෙලා විනාඩි 10යි වෙලාව. ඕල් ටයිම් බෙට්ස් චාමි අපි ඉන්නේ අපේ දෙවෙනි පැයේ. ඒ දෙවෙනි පැයත් විනාඩි 10ක් ගත වුණා. ඒක නිසා හවස 4 වෙන්න කලින් වට වෙලාවක් තියෙනවා නම් මට මැසේජ් එකක් එවන්න පුළුවන්. 07.03.93.5.93.7 කියන මැසේජ් නම්බර් එකට. සචි ඔයා මොකක්ද කියන්නේ? ස්තුති වගේ කමෙන්ට් එකට මට අලුත් යාළුවෙක්. දෙකටම අපි වහගෙන ඉන්න ගම්පැංගුව වාතරෙන් එකතු කරගන්න. චමිල්වත් එකතු කරගන්නන්නේ. දැනුයි නෑගේ නම දැක්කේ. ඊට පස්සේ හයසබ දවසක් යාට පහන් ගම්මන්ට් එකේ නාලිකා අක්කා, රමණී අක්කා සහ අලුත්ම සමාජික රෝෂිනී අක්කවත් එකතු කරගෙන ලස්සන සිද්ධාක්ක හමු කියලා නදේශානි ඔබ මැසේජ් එකට ස්තුතියි. මාතලෙන් ඔයාලා හැමෝම එකතු කරගන්න. බලකඩව සෙනේෂා ෆැෂන් එකේ කවුද ඉන්නේ? නෙලන්තේ දශාන්ති, සාලිය, වාසනා, පෝටිමා එකතු කරගන්න කියලා තියෙනවා. සබතව සක්ෂාමි මේ මැසේජ් එකෙන් මෙලේ කමෙන්ට් එකෙන් ලලිත් සර්, සිසිර සර්, කුමාරියක ගේතක්ක, මතු, තනුජ, මිස් රෝෂිනි, මල්ෂා, රුක්ෂානි, වාසනා, ජයන්ති, රමණී, ලක්මාලි, ප්‍රසාද්, වරුණ, සිරි, මැෂිනාෂි, සිසිරයා තින්නෝ දහගෙන අනුෂ්ක තමයි මට මැසේජ් එක එවලා තියන්නේ. ඔයා පෝස්ට් එකකුත් එවලා තියෙනවා. සත්‍ය කියලා කියන්නේ සත්කමක්. එය වේදනාකාරී නමුත් සූපත් කරනවා. බොරුව කියලා කියන්නේ වේදනා නාශකයක්. එය ෂණික සහනයක් ලබා දෙන නමුත් සදාකාලික අතුරු ආබාධ ඇති කරනවා. ඒක ඇත්තටම හිත ලස්සන පෝස්ට් එකක් ඔයා පිටක ෂෙයා කරගෙන තියෙන. සිරි කුමාර ඔයාට මැසේජ් එකක් කියලා තියෙනවා. ඒකට ස්තුතියි. අලුත් සතියක ආරම්භයට දවසේත් කියලා තියෙනවා. පොල්ගහවලින් සොරේකා රේනු. හසදරා දැන් වට සමීපද අසනීපෙන් හිටියනේ පහුගිය සතියම මං හිතනවා දැන් සුවෙන් කියලා. සිතක ලස්සන සුඳුර සිනහවක් කඳුළු අතරින් පිපුණු හීනය තවත් හැඩ වේවා පතමි මම කියලා තියෙනවා. බලන්නකේ වචන ටිකේ ලස්සන. අස්වහක් අටවහක් නම් වෙන්න එපා. හවස 2:12 ඉන වෙලාව. මතකයිද මැසේජ් නම්බර් එක? 07 03 93 5 93 7. හතරට කලින් මැසේජ් එකක් එවන්න. ফলোয়া

0: රාජ්‍යෝ දායත. ඔබත් ඩෙංගු මර්ධනයට ක්‍රියාකාරීව සහයෝකය දක්වන්න.
1: ඩෙංගු මාරාණතිකයි. සැවුමක්වෙමු. ඩෙංගු පරදමු. රීතා වයි බී එකට මික්ස් වෙන.

0: ඇහේ දොර ගඟේ තලනහි නහදේ මෙවි පෙනිලා
1: සම අනුග්‍රහය
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
3: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්කි කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා
4: මෙමරි ලොස් කෝල්ද ඩොක්ටර් යාද සුන්නදේ
3: මම කිරිකේ බුන්නේ අය සීනි වෙඩනේ මුකුත අතපය වෙඩ කරන්නේ අය මට
4: සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ
1: hina vevi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 veddi tune karala thiyaganna
5: evening drive with chamit and charu
1: sama anugrahaya
5: marksman samuha vyapare vithin genna api taharana dan navanimawakin ena domasuan kri wiketi miyantrika sadambara himikaruwe kumanna adumama tanna 01117 579

0: හවස දෙකයේ වෙනාට 22යි.
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විතුන්ගෙන් අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රී වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවිබිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප්ටෙක් සෝලා වෝට පම්ස් අදම අවතන්න 0871 711 711 1
3: किसी और की नहीं हो सकती, कभी नहीं हो सकती, क्योंकि अगर ऐसा हुआ ना तो कोई

පතක සැහැල්ලවෙන් එන්න ජේවිතය විඳින්න. ලස්සන සිංදු පිරුණු පැයතුනක් සතිය දවස් වන දවල් එක එඳ හතර වෙනකන් එක.

හවස දෙකයි වෙනාටේ විසි නවයයි වෙලාව. දැන් කෙතරතීම සෞඛ්‍යා රක්ෂිතව තෙල් හදාගන්න ක්‍රමයක් තියෙනවා. ඒකැන පොල් තෙල් විතරක් නෙවෙයි, සමහර කෑම වර්ගවලට වගේම බෙහෙත් වර්ගවලටත් උමනා වෙන රට කජු තෙල්, කජු, සූර්යකාන්ත වතක, අබ, කොහොඹ, එඬරු වලින් තෙල් හදාගන්න ඕනකමක් වෙනවා නම් ඔයාට පුළුවන් ඩෝමා හෝම් ඔයිල් මේක එකක් ගන්න. මිල වෙන රුපියල් 88,000යි. සිංගල් පෙස් විදුලියෙන් තමයි ඩෝමා හෝම් ඔයිල් මේක එක ක්‍රියාත්මක වෙන්නේ. ධාර්තාවේ ගතුතින් පැට බෝතල් 1-2 ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. මේ යන්ත්‍රය සම්පූර්ණයෙන්ම හදලා තියෙන සුදු යකඩ වලින්, ඒක නිසා ගෙවියම අවමයි කියන විශ්වාසය තියාගන්නත් පුළුවන්. තව වැඩි විස්තරයක් ඕන නම් 01176779 කෝල් එකක් ගන්න කියලා මම මතක් කරන්න. ඒ අතරේ 07-3-93-5-94-4 මැසේජ් එකක් එවන්න පුළුවන්. කොහොමද චාමිනගෝ අපිත් අහගෙන ඉන්නේ කියලා බුලත් සිංහලෙන් දහරා ඔයා එවපු මැසේජ් එක මම මේ කියන්න හදන්නේ. අම්මා තාත්තා මලිලා දෙන්නා, ඉඳුනිල්, ප්‍රනීත්, කෞෂි, මදු, තුහින බබා, ආදි බබා, මතුකම පළවතෙන් රංග, ඉනුකි ඔයාවත් එකතු කරගන්න. ඊට පස්සේ අපිටත් සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා නැතමි අහලා තියෙනවා මහනුවරින්. ඔයාට අහන්න දෙන්න ලස්සන සින්දුවක්, ළඟට හින්දි සින්දුවක් මම ලෑස්ති කරන් ඉන්නේ. ඔන්න අපි ආවා. ලස්සන ගීත වැලක් ජීවිතයට සතුට දැනනවා කියලා තියෙනවා, හගෙන ඉන්නේ කියලා තියෙන්නේ. හොරණ මහින්ද කුමාර, වඳුරබින් ඉසුරු මදුෂන්, මාකුල සිරිමංගල පාරේ, උපාලි සතකාන්ත, නුවන් චාමර, රනිල් සුරංග, අනුර මොහන් නාමල්, ඉන්දික ජෝෂප්, මේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු අපි. ඊට පස්සේ අපි කෑ ගල්ලට ගියාම කවුද ඉන්නේ කියලා බලමු මේ පැත්තේ. දිනේෂ්, එන්දකා, තෙසර, හංසිනි යාළුවන් ඔක්කෝ මලවත් එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ සුබදවසක් වේවා ශාමි. මේ මැසේජ් එක විදුලිපුර ටැප්ලෝ චිත්‍රා කවිරාජාගේ මැසේජ් එක. ඊයේ උපන්දින සමරුවක් කියලා තියෙනවා ආනන්ද කවිරාජ්. හයි, හැපි බර්ත්ඩේ. දවසක් හිටි වේදුනාට කමක් නැහැ නේද? වාට නිතක් නිරෝගී වාසනාවන්ත සෝබල දිවියකට ආසිරි පතනවා කියලා තියෙනවා. අචම්මා පුංචිලා කවිරාජ් පවුලේ හැමෝමත් එක්ක අපිත් ඉතින් ලක්කඩ ටීම් එකත් එකතු වෙලා වාට හැපි බර්ත්ඩේ කියලා විශ් කරනවා. හරිද? 2:31 කියන්නේ සිද්ධා කන්න හොඳ වෙලාවක්.

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: හවස 2:00 වෙනාඩි 33යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: FM 93.5, FM 93.7, Lakana Radio ITN.
1: හවස දෙකයේ වනාඩි 38යි.
2: දෙක්ියා සුරකිමු මගතොට. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ දෙක්ියා මීළඟ වැඩසටහන
1: ජූනි 16 උදෑසන 7 සිට මදීනා ජාතික පාසල වත්තේකම සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
0: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය දෙරේකියා සුරේකිමු මගතොට From the channel that shaped generations From the stories you grew up with Movies that resonate Musicals that ignite the soul Documentaries that open your eyes All in one place All on your terms A legendary name returns Redefining entertainment And reshaping the Sri Lankan entertainment landscape This is not just streaming This is the future of Sri Lankan entertainment. ITN Max.
1: හවස දෙකයේ වෙනාඩි 40යි.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව වෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
1: බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනු තුනයි පහයි අනු තුනයි හතට ඔය මැසේජ් එකක් එවලා තියෙනවා නම් මේ සින්දුවෙන් පස්සේ අපි බලමු.

0: FM 93.5, FM 93.7, La Kanda, Radio ITN.
1: ලෝකෙ මනුස්සෙක්ද දැනෙන ධර්මතම හැඟීම මොකක්ද කියලා දන්නවද?
2: ඔව්, ඒ මනුස්සෙ

0: හැවීමත්
1: කලාටයි බීට්ස් විත් චාමි
0: සතේ දෙනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
2: චංචල හිත කිති කැවුනා තෙන්දරවදනට ඩිංගක් ලඟ වෙන්නට හිතුනා
1: ඕල්ඩයි බීට්ස් විත් චාමි
0: ඒක තනි කරම ඇපැය හවස දෙකයි වෙනාඩි 45යි වෙලාව ජටියන්තොට සීපෝත් ජනපදයේ ධනෝෂි දෙදුලම් ගනා ඉස්කෝලෙ ගිහලාවත් ඔයා මෙච්චරක්මට අක්කා චතුනිවත් එකතු කරගන්න කියලා මැසේජ් එකේ කියලා තියෙනවා. ඊට පස්සේ අදත් අහගෙන ඉන්නවා අපිට වහින්නෙනවෝ කියලා තියෙනවා. මැසේජ් එක සරච්චන්ද්‍ර ඩයස් රයිගමින් අපි ඔයාවත් එකතු කරගන්න. සුබදවසක් ශාමී වැඩ කරන ගමන් ලක්කඳහගෙන ඉන්නේ චින්තක කොරියාවෙන් බිරිදාචිනී දුව කුසිදී ලොකු පුතා මින්තද පොඩි පුතා ගඟුල් හැලවත ආදරෙන් මම මතක් කරන අයකි අපිත් සතට සිද්ධ වහගෙන ඉන්නේ අම්මා සන්දිම ලොකු නංගේ සමාධි චුටි නංගේ උපුන්‍යා ලස්සන නම කියාට තියෙන උපුන්‍යා ඇහුවමයි මල්ලි ඉන්න අයගේ නම සඳල්ක කුරුණෑගල කිල්සක යාළුව ඔක්කොමලාත් එකතු කරගන්න කියලා තියෙනවා මැල්සිරිපුරින් රශ්මි තමයි මට මැසේජ් එක කරලා තියෙන්නේ ස්තුතියි හැමෝම මතක් කළාට ඊට පස්සේ හයි ශාමි මම් බුද්ධික දංගුල්ලාකම දතරයි කවුන්ට් එකේ ඉඳන් හැමදාම අහගින්නා කියලාද අපි දන්නවා ස්තුතියි වෙනුවෙන් මැසේජ් එකේ නම මට ඔයාගේ නම මතක නැති එක තමයි ප්‍රශ්නෙව නමේ වල නෑ නියත පුද්ධිකනේ ඔයා ගැත්ත ඊට පස්සේ සුබ සුබ දහලාක් වේවා කොහොමද ඔයාට අපි හොඳින් කියලා තියෙනු කවුද ඉතින් ඔයා අක්කර 40 පත්මනේ ඉතින් ඉතින් මහත්තයා වසන්ත පුතාලා දෙන්න පඬු පොල් විහස් ඉන්නවා කියලා තියෙනු මාවර කන්දවත්තේ නිල්මිණි අක්කා ශානික අක්කවත් එකතු කරගෙන අපි ලස්සන සින්දුවක් අහමු කියලා කියන නිසා සින්දුවක් මම ලෑස්ති කරලා තියෙන අපි අහමු ශාමී ගුඩ් ආෆ්ටර්නූන් කොහොමද ඔයාට ඊ අපේ තාත්තගේ බර්ත්ඩේ එක තිබ්බනේ කියලා තියෙනවා තාත්තා ජීවතුන් අතර නැති වුණා තාත්තට ආදරෙන් මතක් කරනවා කියලා තියෙනවා නම මොකක්ද ඔයාගේ එනෝකා නිරංජනා නිලන්ති පාලිත සහ අබුඩාබියන් ප්‍රියංක එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ එනෝක නේද මට මැසේජ් එක වෙලා තියෙන්නේ ඔයා හැමෝම ගැන කියලා විස්තරත් කියලා තියෙනවා ඔයාගේ නම වෙලා නෑ නෑනේ මං ගෙස් කරනවා එනෝක කියලා හරි 0.7 0.3 5 93 7 මැසේජ් එකක් එවන්න පුළුවන් ඒ අතරේ ලස්සන සින්දු කියන්න පුළුවන් කියලා කවුරුද කියලා තියෙනවද ඔයාටත් ඒ ගැන විශ්වාසයක් තියෙනවද මොකද කරන්න ඕනේ කියලා මේ සින්දුවෙන් පස්සේ මං කියන්නම්

0: FM 93.5, FM 93.7, La Khanna Radio ITN.
1: How was the decade?

0: කියලා තියෙන සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනම ගී ඇහෙන මතක මං පෙතක සනසෙල්ලේ අතරමං වෙන්න කැමති නම් විතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකම් මාව අහන්න.
1: All time beats with Charlie.
2: Suno na sang mal mal.
0: හවස දෙකයි වෙනාඩි 54යි වෙලාව. මමර කලින් සින්දු අහන්න කලින් කිව්වා නේද? ඔහට ලස්සනට සින්දු කියන්න පුළුවන් කියලා යාළුවෝ කියනවා නම්, හැබැයි තාම ඒ හැකියාව පෙන්වන්න ලෝකෙට ඔයාට අවස්ථාවක් ලැබිලා තිබුණේ නැත්නම්, ඔන්න දැන් ඔයාට chance එක ලැබිලා තියෙනවා. හැමදේම හැබෑ වෙන්න කාලයක් යන්න බෑ. ඒ කාලෙ තමයි ඇවිල්ලා තියෙන්නේ. ඔයා අවුරුදු 54 කෙනෙක් නම් ඔයා ආසම සින්දුවක කැමැතිම කොටස ලස්සටම ගායනා කරලා රෙකෝඩ් කරලා ඒක 0.7026.376.166 වට්ස්ඇප් එකක් විදිහට එවන්න බලන්න. මොකද කියන්නේ තරුවක් වෙනවද එහෙම නැත්නම් හැංගිලාම ඉන්නවද? තීරණේ තියෙන්නේ ආගේ අතේ. අපිට පුළුවන් පාර පෙන්වන්න විතරයිනේ අනේ. ඒක නිසා මේ අවස්ථාව මග අරගන්න එපා. 0.7026.376.166 WhatsApp message එකක් එවන්න ඕනේ. හරි. එතකොට messages ටික බලන්න එපා. මට ඇවිල්ලා තියෙන messages ටික 0.7023935097ට. අපි නෙළුවතු කන්දෙන් ලස්සන සින්දු අහගෙන ඉන්නේ කියලා තියෙනවා. හරි හරි. Thank you. ඇයි හැබැයි තේ නම් ටික එවලා නැත්තේ? නම් ටික එවන්නේ ඊට පස්සේ. මේ කවුද මේ මටත් ලස්සන සින්දුවක් ඕනේ කියලා තියෙනවා. කැන්ඩි වලින් විහන්සා. ඔයා මුලින්ම අද තමයි මට මැසේජ් එකක් එවලා තියෙන්නේ කියලා තියෙනවා. ඇයි මෙච්චර දවස්ව මට මැසේජ් එකක් එවුවේ නැත්තේ? කවරි කවන්න මොංගව ආදරෙන් පිළිගන්නවා. දිගටම අපි වහගෙන ඉන්න ඕනේ. සුබතව සක්ෂාමී, අපිට ලස්සන සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා අහලා තියෙන්නේ වෙන්නප්පුවෙන් රසන් මහත්මිය. නෝන මානේල දුවර දෙන්න සුසාන සොරේනේ පුතා සුලලිත ජේකබ් ඔබෙත් නේතන් චුටි දෝ තීර්ෂායතුළු ලක්කදහඟින හැමෝම එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙනවා. වෙලාව හරි හැනෝ නේද? මේ පැයත් ඉවරයි. ඒක නිසා අපි අන්තිම පැටයන් මැසේජ් එකක් කියවලා තියන්න. 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7

අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TBS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TBS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: පොසොන් සමය අනුරාධපුර නගරය කසලවලින් තොර පුරවරයා බවට පත්කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා. නගර සභා නිලධාරීන් පවසන්නේ පොසොන් සමයේදී අනුරාධපුරයේ කසල මෙට්‍රික් ටොන් 500ක් පමණ එකතු වන බවයි. මෙවරේ වැළක්වා ගැනීම සඳහා විශේෂ සාකච්ඡාවක් පැවැත්ුණේ පොසොන් කමිටුවේ සභාපති අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතාගේ සහ උතුරු මැද පළාත් නියෝජ්‍ය පොලිස්පති MI සුගතපාල මහතාගේ මෙන්ම නාගරික කොමසාරිස් HR නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් නගරාධිපති එන් කරුණාරත්න මහතාද ඉටෙක්ව සිටියා. අනුරාධපුරයට පැමිණෙන සියලු සැදැහැවතුන්ට අවශ්‍ය පහසුකම් සපයා ඇති බැවින් අනවශ්‍ය දේ රැගෙනීමෙන් වළකින ලෙස එහිදී දිස්ත්‍රික් ලේකම්වරයා ජනතාවගෙන් ඉල්ලීමක් කළා. පැමිණෙන සියලු රථවාහන සඳහා කසල බහලුම් ලබා දීම ඇතුළු වැඩපිළිවෙළද ක්‍රියාත්මක බවයි පොසොන් කමිටු රැස්වීමේදී සඳහන් වුණේ. අමරිකා ඉරාන සාම ගිවිසුම නිවේදනය කිරීමත් සමග ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල පහත වැටී තිබෙනවා. BBC ප්‍රවෘත්ති සේවය වාර්තා කළේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මෙවනිට අමරිකා ඩොලර් 83.55 දක්වා 104.3කින් අඩු වී ඇති බවයි. WTI බොරතෙල් බැරලයක මිලද අමරිකා ඩොලර් 80.74 දක්වා පහත වැටී තිබෙනවා. එහි අඩුවීම ප්‍රතිශතයක් ලෙස 4.9%. අමරිකාව සහ ඉරාන එකඟ වී ඇති සාම ගිවිසුමට ලබන සිකුරාදා ස්විස්තරලන්තයේදී අත්සන් තැබීමට නියමිතයි. මෙලඟ ලක්හඬ ප්‍රවෘත්ති පස්වරු හතරට.
2: 24 පෑම සිරුවෙන් ලක්හඬ ප්‍රවෘත්ති.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: RTN රටට වග කියන රේඩියෝ
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න

0: ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Leads with Jamie.

පතක සැහැල්ලවෙන් එන්න ජේවිතය විඳින්න. ලස්සන සින්දු පිරුණු පැයතුනක් සතිය දවස් වන දවල් එක එද හතර වෙනකම්.

හවස තුනයි වෙනදී දහයයි වෙලා ඔල්ට බෙට් සෙට් චාමි අපේ අන්තිම පැය 0.7, 0.3, 0.95, 0.4 මැසේජ් එකක් එවනවා නම් දැන් තමා වෙලාව. බලමු කවුද මේ මැසේජ් එක එවලා තියෙන්නේ කියලා. හෙලෝ චාමි, සුබ සන්ධ්‍යාවක් අපිට අදත් වහිනවා කියලා තියෙනවා. කාන්සියයි මහන්සියයි යන්නත් එක්ක අපිත් ආව ටිකට ඔයාව අහලා යන්න කියලා තියෙනවා. අපි තව ටිකකට ඔයාව අහලා යන්න කියලා තමයි තියෙන්නේ. කිව්ව වැරදුනා නේ මට. මැලේසියාවෙන් නිෂු, මොකද්ද මේ කියන්නේ? අපිට ජීවිතයේ ජීවත් වීමට අපහසු තනක් බව දැනෙන්නේ අපේ ශක්තිමත් වීමට සාපේක්ෂව පමණයි. ජීවිතයේදී අපේ මූල්‍යමය අතින් දුර්වලයක් නම්, මානසික අතින් දුර්වලයක් නම්, කායික අතින් දුර්වල නම්, ඒත් එක්ක ආධ්‍යාත්මික අතින් දුර්වලයි නම් අපිට අපේ ජීවිතය ජීවත් වීමට අපහසු වේදනාත්මක තනක් බවට පත් වෙනවා. අපි ශක්තිමත් විදිහට ඔය ආකාර හතරෙන් ජීවිත නිර්මාණය කරගත්තාම ජීවිතය ජීවත් වෙන්න පහසු තැනක් විදිහට නිර්මාණය කරගන්නත් පුළුවන්. ජීවිතයේ අපහසු කාල මකලා දාන්න යදින්න එපා. ජීවිතය කොහොමත් පහසු වෙන්නේ නැහැ. ඔබේ ශක්තිමත් භාවය ඔසවා ගන්න නිදහස් ජීවිතයකට තියෙන එකම පිළිතුර එක තමයි. හරි ලස්සන අදහසක්. ස්තුතියි අපිට එක්ක ෂෙයා කරගත්තට නිෂුවයාට. සුබ දවසක් වේවා. අපිටත් සින්දුවක් අහන්න ඕනේ කියලා මාතලේ කුමාරී ඔහගේ මැසේජ් එක දැන් දැක්කම නයිනේ ගාමිණී සුභාෂිනී ඔය පැත්තෙන් එකතු කරගන්න. ලස්සනයි, ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. ඔයවත් එකතු කරගන්න. චාමී අයිබෝබං. තුෂාරි කොහොමද වල්ගහවලින් රංජිත කොයවත් ආදරෙන් එකතු කරගන්න. සුබ සන්ධ්‍යාවක් ශාමි නංගියෝ කියලා තියෙනවා. ශාමි නෙවෙයි බබා, චාමි. මහවත් ලස්සන සින්දුකට එකතු කරගන්න. යක්කල මහවිට ඉන්ද්‍රා ෆැෂන් එකේ ඉන්දු. අද තමයි මමත් ඔයාට මැසේජ් එකක් දැම්මේ කියලා තියෙනවා. බලන්න ඉතින් ඒ ආදරේ. අද ගොඩක් අය මට අලුතින් මැසේජස් දාලා තියෙනවා. කොච්චර සන්තෝෂෙන්ද මං ඉන්නේ එතකොට. තුනයි වෙනාඩි 12, සිදුවක් අහලා යන්නම්.

0: Radio ITN.
1: හවස 3යි විනාඩි 16යි.
2: වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැගත් පැල්වත්ත කිරි. දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
3: कभी नहीं हो सकती, क्योंकि अगर ऐसा हुआ ना तो

ඇවෙයිද රාත්‍රි 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
0: හද නිසා රෙද්දගත් මිනිස්සු දවසක තරුවක් නිසා හරි සැදස

0: heter Randene. ආකාශික බැලතක්
1: ඕල් ටයිම් මීට්ස් විත් චාමි
0: සතියේ දවල් එකේ ඉඳන් හවස

හවස 3:00 වෙනාට 23:00 වෙලාව ඔපෙල් ෆැෂන් එක නහන් එන්නවා කියලා විමල සේන එවපු මැසේජ් එක. දෙලංක නදේශන් රසික චනිතු පසෙද චමෝද් ගයන් සිරිවංශ ගාමිනි ලසිත චුට්ටි අනුර ශාන්ති කුමාරී නිරෝෂා හර්ෂණී සුභා දිනෝෂා කමනි චන්ද්‍රානි ඉරේෂා නයනි දෙල්ප චිත්‍රව එකතු කරගන්න කියලා තියෙන ලසන සින්දුවක් අපි අහමු. සුභ දවසක් ලසන්ත මතුෂාන්, මොකද මේ කියන්නේ? බැතීමකට පස්සේ විදවීමක් ළඟයි කියලා දන්න නිසා මම නිහඬයි කියලා තියනවා. කාටරි පණිවිඩයක් දාට යවන්න උමනා උනේ. ඔයා මාව සංදේශ කාව්‍යයකට වගේ යොදාගෙන තියනවා. කාරිනේ කාරිනේ. අකේ ලස්සන සින්දකට අපිවත් එකතු කරගන්නකෝ. ඔයා මැජික් ටච් සොන්ග් එක ඉල්ලලා තියන්නේ. අපි බලමු හොඳ. අහගෙන ඉන්නකෝ දිකටම. කොට් මලේ කැට බුලාවෙන් ඉෂිත අයියා, ලකිදු මල්ලේ සිහින අයියා ලස්සන නම් දෙකක් තියෙනවා. එහමෝටම හඳ මන් ලස්සන සින්දුවක් ලැස්සෙ කර. ලස්සන සින්දුවක් ඕනේ කියලා තියෙන ඊළඟ මැසේජ් එකෙත් අලවෙන් දර්ශනී කුමාරතුංග වගේ යාළුවෝ ටික ඔක්කොමලව එකතු කරගන්න. ඊට පස්සේ ඇහැලිය කොට මියනකොළ තැන්නේ විනීතා අයිරංගනි. අපි ලස්සන සින්දුවක් අහමු. ඊට පස්සේ කවුද මේ ඉන්නේ චාමේ? සුබ දවසක් අපි අඹ මල්ලේ මාලිගාමට ගෙන් මාලේ රංගිකා චුටිනංගේ චතුරිකා චම්මි ගේතා ශිරෝමි මාවත් එකතු කර ගන්නවා කියලා තියෙනවා. වසින්දුවක් කිල්ලක් තියෙනවා, මතක තියාගන්න හොඳේ. හැම රැකම නවසේලන්තේ දන් සපුරුදු විදිහට චාමි ගැනු ළමයව අදත් අහන් ඉන්නවා කියලා දුලේප සමරසිංහ මැසේජ් එකක් කරලා තියෙනවා. නවසේලන්තේට රෑ නේද? ඒ වුණාට මේනම් හැන්දෑවනේ. හවස 3:00 වෙනාට 25 වෙනාම තාම මැසේජ් එකක් එවුව නැත්නම් 0.7, 0.3, 93.5, 93.7 මැසේජ් එකක් එවන්න පුළුවන්.

0: 97 Lakhana Radio ITN
1: හවස 3යි වෙනාඩ 30යි
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතික විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත
2: දෙයියන්ගෙම පිහිටයි ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්
3: කටි පිළිපසර වෙනකො
4: මෑනියෝ
3: සෙව්වන් දි මෑනියෝ
4: සෙව්වන් දි මෑනියෝ අපි දන්නවා මේ රතේ ඔබතුමේක කියලා ඒත් අපිට කාරණාවකට මේ රතේ සර්ච් කරන්න සිද්ධු
3: නුඹය හදන්නේ කළු ගලේ ඔළුව ගහගන්න
2: දෙයියන්ගෙම පිහිටයි
5: අයියෝ කලව යන වෙලාවට වර්ත කලාපාතුරේ මොකද වාසන අයියා
4: පොඩි අවුල කටුසෙක් ඉන්න පාට මාරු කරන්නේ
5: රයිට් රයිට් කරමු කරමු මොකද්ද පල්ස් එකක්ද ඩිස්ක් එකක්ද එම නැත්තම් ට්‍රකක්ද ට්‍රේලර්ද මොකද්ද කන්දි
4: ට්‍රක් අප් බන් ට්‍රක් අප්
5: රෑඩ කරමු රෑඩ කරමු
2: දෙයියන්ගෙම පිහිටයි සතිය දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න
0: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
1: Dannawada time pass karanna ona nan potak gewanne film ekak balanna habai ekata manussekata thoragan

0: කරගන්න ඕනම නම් සතිය දෙනකල දවල් එක ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jamie.

දවස තුනයි වෙනාට 32යි වෙලාව. WhatsApp එක පැත්තන මෙච්චර වෙලා හිටියේ. ඇයි අපේ මැසේජස් පේන්නේ නැන්ද කියලා අහලා තියෙන මැසේජස් වලට උත්තර දෙන්න බැයිනේ. මං අව text messages ටිකත් කියවන්න කියලා. හරි. බලමු මේ message එක කාගෙන්ද කියලා. නුවරින් සංජීව. ඔයාව එකතු කරගන්නම්. චාමි අක්කා, සුබ සන්ධ්‍යාවක් වේවා ඔයාට. මගේ නම හස්විනි. හස්බන් මනෝජත් එකතු කරගෙන සිද්ධ අහන්න ඕනේ කියලායි තියෙන්නේ. එකතු කරගන්න චුටි බබාවත් කියලා තියෙනවා අම්පාරේ. ඔයාලා තුන්දෙනාම මං ආදරෙන් මතක් කරනවා. සිරුවවිල පැත්තට යම් කේටිය සමරසිංහ, රත්නපුරෙන් තමරා, මට පාතින් ලක්ෂ්මණත් එකතු කරගෙන සිද්ධ අහමු කියලා මැසේජ් එකක් තියෙනවා. මේ මැසේජ් එක තමරගෙන්. එහත් මට මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. හයි අක්කේ, අතත් වහගෙන ඉන්නේ නුවර ලියෙන්න නිසංසලා හස්බන්ඩ් ක්‍රිෂාන්ත. එයාවත් මේ වෙලාවේ ලක්කඩහන හැමෝමත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා. හරි. ගත සිත සනසන ගී රස බින්දු අප වෙත ගෙන එන චාමී ලන්දු වේවා සතියම නිරෝගී රැන්දු කියලා තියෙනවා. හරි ලස්සනයි අනේ. Thank you. වේහන් ගොඩින් දීපා දුවචතු පුතා මදු මහත්තයා සුදත්තත් එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ කොහෙටද යන්නද යන්නේ? එහෙනම් ඉතින් මං කියන්න ඕනේ නැහැ දන්නව නන්නේ. දන්නේ නැහැ කියලා මං ගෙස් කරලා කියන්න. අලෝ ගුණසිරි කවල හස්සකෙන් අනේ මේ මැසේජ් එක. උපාලි ඔයාගේ පතමිනී නෞදේ කුමාර වසන්ත සමන් සමිතා නිලන්ති ඉන්ද්‍රලතා ඇතුළු ලක්කඩහන් ඉන්න හැමෝටම සෙන්තවක් දෙන්නම්. චාමි අපි බණ්ඩාරගම උමා ගමුන්ට් එකෙන් පොස්බුද්ධික කුමාරේ චම්පා දිල්රුක්ෂී රංජනී නිරෝෂා දිනෝෂා ශ්‍යාමලී එකතු කරගන්න කියලා චන්ද්‍රිකා තමයි මට මැසේජ් එක වෙලා තියෙන්නේ. ඊට පස්සේ කොහලානට යනවා ජයකලණි වගේ මැසේජ් එක. චිත්‍රාණි උපාලි මාධව කසුන් එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙනවා. මල්වත්ත දුමින්ත කියනවා මේකෙන් අයින් වෙලා ඉන්න කියලා දෙන්න කියලා. බලමු මොකක්ද කියන්නේ කියලා. තරහ නැකා එක්කවත් මට මේ උදව්ව ඕනෙමයි කියලා තියෙනවා. කාත් එක්කව තරහ නැතුව ඉන්න විදිහද ඔය අහන්නේ? අයියෝ වැඩි හිතන්න එපානේ. වැඩි කිසිම දෙයක් හිතන්න එපා. ඔයා මෙහෙම උතේ හුස්මාරා සතුටින් ඉන්නේ ගැන විතරක් හිතලා සතුටු වෙන්නානේ. හරිද? ඔය තරහ මරහ ඔව කාලෙත් එක ඇති වෙනවා නැති වෙනවා ඔව ගැන හිතේ තා හිටියොතින් එහෙම දවස ගෙවෙනවා. දවස් ගෙවනවා කියන්නේ ජීවිතය ගෙවනවා. හරිද? සතුටින් ඉන්නනේ.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: හවස තුනයි වෙනාඩි 39යි. ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ ප්‍රෝග්‍රාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින්. අදම අවතන්න 01176779579.
2: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ. ඩොක්ටර් කිව්වානේ මඩ මෙමෙරි ලොස් කියලා.
3: Memory lost? Call the doctor. Yaadu sunnadu.
2: Mama kirike bunne ayya sini vedune muku tatapai vedukurane ayya mata.
4: Oh my god.
3: Super doctor ne. Doctor hariyatama kiyala thiyenawane.
5: Hina baby sindu ahanna. FM 93.5. FM 93.7. Handabe 4 weddi tune karala thiyaganna.
1: Evening drive with Chamit and Charu.
6: Sama anugrahaya.
1: Rasayenut ihala. Gunayenut ihala. Vijaya Tose Mishranaya.
6: Vijaya Products. Ape rasaya rate samata.
0: Lakhanda Radio ITN.
1: ලෝකේ මනුස්සයෙක්ට දැනෙන ධර්මතම හැඟීම මොකක්ද කියලා දන්නවද?
6: ඔව්. ඒ මනුස්සේ

0: හැදීමත්
1: කලා චාමි
0: සතේ දෙනවන දවල් එක එඳ හතර වෙනකන්
2: සංචල හිත කිති කැවුණා තැන්බරවදනට ඩිංගක් ලං වෙන්නට
1: හිතුණා
0: ඒක තනි කරම ඇපැය හවස තුනයි වෙනාඩී හතලි සැකයි වෙලාව මම කිව්ව නේද ලක්කන ෆේස්බුක් පේච් එකේ ඕල් ටයිම් වේට් සෙච්චා අපි පෝස්ට් එකක් තියෙන එකට ලයික්ස් දාන්න කමෙන්ට්ස් දාන්න ෂෙයා කරන්න කියලා ඊට පස්සේ මම කිව්වත් නිකමට වගේ ඔබට මතකයක් තියනවාද එයාව මතක් කරනවා කියලා තුනේ පෑදී කියන්නේ නැතයි නේද ඒක නිසා තුෂාරියත් උගල අපිත් ඉන්නෝ කියලා කමෙන්ට් එකක් දාලා තියෙනවා තැන්කියු සිරි කුමාර කබුරු පිටියේ මාලාවන් ආරච්චි වහලා තියෙන සදංගනාවියේ කොහොමද කියලා හඳින් හඳින් හිරුණ දෙල්හාර ස්තුතියගේ කමෙන්ට් එකට ශශිනි කුමාරි ප්‍රේමසිරි පංකමූකේ ස්තුති පොතු හැරි මාවත් එකතු කරගම්ම චූලා කුමාර ඊට පස්සේ අංජන ඡායතලක සුබ දවසක් වෙන්න ඕනේ ඔයාට පියල්ජේ කොහොමද දොලිප් සමරසිංහ ඔෂාන්ත බවන්ත මනුකට ඇස එකතු කරගන්න කියලා තියෙනවා කසුන් ස්තුතියි කමෙන්ට් එකක් දැම්මට අසංග ෆනාන්ඩ සුබ සතියක් වේවා ශනුක ගෙහන් පතිරණ ස්තුතියි වාගේ කමෙන්ට් එකට ඊට පස්සේ ප්‍රදීප් ලංකා ඔයාවත් ආදරෙන් මතක් කරනවා නිසංසලා කුමුතුනි අසංග ෆනාන්ඩ ප්‍රසාද් රාජපක්ෂ ගොඩක් තියෙනවා කියන්න ගියොත් එහෙම වට්ස්ඇප් මැසේජ් එක චුට්ටක් මට කියව ගන්න වෙලාව මාති වෙනවා හොඳ තරහ වෙන්න එපා ඉතින් එයාලා අපිට වඩා විශේෂ හින්දරේ අය විතරක් කිව්වේ කියලා එහෙම සැලෙන්න එපා හරි බලමු කවුද මේ මැසේජස් ටික වෙලා තියෙන්නේ කියලා හෙමන්ත ටෙක්ස්ටයිල් එකෙන් වෙමල සේනවා මොකක්ද කියන්නේ ඉන්ද්‍රජිත් අජන්ත යසරත්න සම්පත් කනරත්න ජේපී යසරත්න උමේෂ් කුමාර දයාපරන් ජනක ගේනා ටීකාමිනි කුමාරි ශිමාලි ජනකී සජානී සන්ධ්‍යා කුෂානි වලහගෙන දෙන්නේ ඇත්තටම අහගෙන දෙන්නේ වලව එකතු කරගන්න හැලෝ මන්නේ මාෂා හලියකොඩෙන් අපි හැමෝම ඔයව අහගෙන ඉන්නේ කියලා තියෙනවා ස්තුතිය වෙනුවෙන් ඊට පස්සේ හයි ජාමේ සුබ දවසක් අපි අකුරේ ගොඩ සලෝන් එකේ ඔයව අපි හැමදාම අහන් ඉන්නවා කියලා තියෙනවා සුරණිමල් සලෝන් එකේ වැඩ කරන ෆර්නාන්ඩෝද එයාවත් එකතු කරගන්න ඔයා නම පොඩ්ඩක් වෙනස් කරලා එවලා තියෙන්නේ බලන්න මොකක්ද එවලා තියෙන නම කියලා මම ඒක නිකන් වටේලා වගේ කිව්වේ නම මේක වෙන්න ඇති කියලා ගෙස් කරලා ස්තුතියි වනේ 3:43

0: ලකඩ රේඩියෝ ITN
1: හවස 3යි වෙනාට පනයි. ඔබ සිහින දකින අනාගතේ රඳා පවතින්නේ ඔබ අද රියපදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න. Good evening. ශානුක ඔයාව එකතු කරගන්නම් පොළොන්නරුවෙන් කියලා මැසේජ් එකේ තියෙන. ඊට පස්සේ ගල්පාතා HKD ගාමන්ටකෙන් මාෂා දෙල්හනේ කමල් දේශාන්ත දමිකා විනීත චන්ද්‍රලතා ශ්‍රියෝනි රේඩුකා ඉරංගේ චාන්දනී ගයිනී කාන්ති මේ කට්ටියම එකතු කරගෙන සින්දුවක් අහන්න ඕනි කියලා තියෙනවා. ඊට පස්සේ නෙළුම් දෙනියේ ඉඳුනිල් ප්‍රියදර්ශන ඔයාගේ බර්ත්ඩේ එක කියලා මට ආරංචියක් ලැබුණා. නිදුක් නිරෝගී වාසනාවන්ත සුවසුබ වන්දනාවක් වේවා කියලා ආතරෙන් අපි වට ආශිර්වාද කරනවා. පොයකට සුමන මහත්මිය තමයි මට ඒකන කියන්නේ කියලා මැසේජ් එකක් කියලා තිබුණා. බරක්කන්න දුන්නත් ඒ සතුන් බලයි හැරිලා කොපමණ කළත් මිනිසුන් ළඟ ඒ ගුණ නෑ රැඳිලා තාම මාත් රෑ වගේම දවල් වලත් වැඩිලා මෙහෙම කිව්වේ මං ඉන්නේ හොඳටම හිත රිදෙලා දෙවරක් හිතන්නේ නැතුවම දුකට පිහිට වෙනවා ඔබ නිසාම දවස ගාන යහගුණ වපුරනවා එළි වෙනකොට හඬ අහගෙන දවසට සරසනවා තෙරුවන් සරණයි ඔබ හට මන් දැන් නවතිනවා බැලුවහම මතද කියලා තියෙනවා. Thank you. Tushar.

ඒ 55යි වෙලාව. ශාමී ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්න කියලා කසන් කොරියාවෙන් තක්කල මැසේජ් එකක් එවුවනේ යන්න කලින්. හලෝ ශාමී, උදේ ඉඳලා බිසි, දැන් තමයි මැසේජ් එකක් එවන්න කියලා තියෙනවා. අබුදාබියෙන් චන්දනකේ හන්නදී, thank you. ජපානෙන් පොඩි දුව දර්ශිවත් එකතු කරගන්න තංකල්ලේ නාතරනේ බෙන්ද ශමා ජෝන් එයාලවතුන් මං ආතරෙන් මතක් කරනවා. ප්‍රෝග්‍රෑම් එක ලස්සනයි, ගුඩ් බයි කියලා සෙන ගම්ලත් තිබු මැසේජ් එකට ස්තුතියට. ඊට පස්සේ මේ ඉන්නේ කවුද කියලා බලමුද. අපිටත් සින්දුවක් දෙනවද කියලා අහලා තියෙන්නේ සිත්මිනි නේද? ඒ දින විතර නම කියව ගන්න බෑ කියන්නකෝ. චාමි, මටත් ලස්සන සින්දුවක් දෙන්න. මම චන්දිය මහවත්ත පස්සාලෙන් ඔයාටම ලස්සන සින්දුවක් දෙනවා. අද ඔයාට මං හිතන්නේ කවියක් ලියාගන්න වෙලාව මදි වෙන්නේ නැති. නැත්තම් අපිට අනිවාර්යෙන් කවියක් කියවනානේ. එහෙමනම් ඉතින් යන්නද? ගින් එන්නද? හෙට දවල් එකට ආයමත් මේ පැත්තට එන්න. මැජික් ටච් මේ සින්දුව අහන්න ඕනේ කියලා කවුරුටම මැසේජ් එකක් දාලා තිබුණා. මගේ යටේ තියෙන මැසේජ් එක තිබුණා. ගින් එන්නම්. සුබ දවසක්. මම චාමිකා මනෝජිනී.

0: මනුතුනයි දශම පහ අනුතුනයි දශම හත ලක්හඩ රඩියෝ අයිටන් සැබෑ ශ්‍රී ලාංකය හඬ
1: වෙලාව පස්සුරු හතරයි.

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TBS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TBS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් බුලත්සිංහල පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. බුලත්සිංහල ඇගල්ලෝය ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාරික ගොඩනැගිල්ලක යලමාලේ මියගිය කාන්තාව සහ පිරිමි පුද්ගලයා පදිංචිව සිට ඇති බවයි පොලිසිය පවසන්නේ. එම ගොඩනැගිල්ල ඔවුන්ගේම ගොඩනැගිල්ලක් බවද සඳහන්. ඔවුන් දෙදෙනා දින කිහිපයක සිට නිරීක්ෂණය නොවීම හේතුවෙන් සහ වෙනත් ගොඩනැගිල්ලක සිට නිරීක්ෂණය කිරීමේදී කාන්තාවක් වැටි සිටින අයුරු දර්ශනය වීමෙන් පසු ප්‍රදේශවාසීන් පොලිසියට ඒ පිළිබඳව දැනුම් දී තිබෙනවා. අනතුරුව පොලිසියෙහි ගොස් සිදු කළ පරීක්ෂාවේදී කාන්තාව සහ පිරිමි පුද්ගලයා මියගොස් ඇති බවටයි අනාවරණය වුණේ. කාන්තාවගේ වයස අවුරුදු 55ක් වන අතර පිරිමි පුද්ගලයාගේ වයස අවුරුදු 62ක්. මරණ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි. යුක්රේනයට එල්ල වූ රුසියානු ප්‍රහාරයකින් පුද්ගලයන් 9 දෙනෙකු මිය ගොස් තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ තවත් 23 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. කෙව් නගරය ඉලක්ක කරගෙනයි ප්‍රහාරය එල්ල වුණේ. 11 සියවසට අයත් ඓතිහාසික දෙව්මැදුරකටද ප්‍රහාරයෙන් හානි සිදු ඇති බව සඳහන්. අගනුවර 140,000කට වැඩි පිරිසකට මේ වන විට විදුලියද විසන්දිවි ඇති බවයි කෙව් නගරාධිපතිවරයා ප්‍රකාශ කළේ. යුක්රේනයේ ප්‍රදේශ රැසකටම ගුවන් ප්‍රහාර අනතුරු ඇඟවීම්ද නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට.
3: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ ප්‍රධාන

0: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපට අහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න. අද මම තන්න 01176779579.
1: රසයෙනුත් ඉහළ, ගුණයෙනුත් ඉහළ, විජය තෝසේ මිශ්‍රණය.
2: විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.

0: හතරයි විනාඩි 8යි වෙලාව. සුබ සන්ධ්‍යාවක් හැමෝටම. සුබ සන්ධ්‍යාවක් චාරු වඩත්.
1: සුබ සන්ධ්‍යාවක්. ගුඩ් ඊවනින්.
0: ගුඩ් ඊවනින්. අදත් ඔන්න සුපුරුදු විදියටම අපි ඊවනින් ඩ්‍රයිව් පටන් ගන්න වෙලාව හැන්දෑවේ හවස 4ට 4:30 වෙනවා කියන්නේ ඉතින් නේද?
1: ඔව්.
0: ඉතින් අර සඳුදා දවස කියන්නේ අර අපි එදාත් කිව්වා ටිකක් කම්මැලි දවසක් වැඩ කරන්න එහෙම කියලා.
1: හා
0: හිතාගෙන ආවා අයට
1: කියන හැමදාම කියන නිසා පොඩ්ඩක් ඉතින් නා කිව්වේ නැහැ.
0: එහෙම හිතාගෙන ආවට කම්මැලි කවට වැඩ කරන්න වෙන්නේ
1: නැහැ
0: නේ. ඔව් ඒකනේ. තමන්ට කේක්රාට තියෙන ටාගට්ස් තියෙනවානේ.
1: ඒවා කම්ප්ලීට් කරන්න ඕනේ.
0: ඒවා කම්ප්ලීට් කරන්න ඕන. අර ෆයිල් එක මේ ෆයිල් එක එහෙම එහෙම ගොඩක් තියෙනවානේ. ඒවා හරියට වෙලාවට උනේ නැත්තම්
1: බැනුන් තමයි.
0: බැනුන් තමයි. බොස්කෙන් බැනුන්නේ. ඒ නිසා ඉතින් ඔය කම්මැලි කම කියන එක අරගෙන ආවට
1: ඒක
0: ඉතින් ඔෆිස් එකේ ගේට් එකෙන් එළිය තියලා
1: එන්න ඕනේ ඇතුළට.
0: ඇතුළට එන්න වෙන්නේ.
1: හා
0: පොඩ්ඩක් පොඩ්ඩක් ඉතින් කොඤ්ඤං කොඤ්ඤං ඉතින් එනවා.
1: අමාරුයි ඉතින් නේද?
0: වැඩ කරගෙන යද්දි.
1: යද්දි පහ වෙනවා.
0: ඒ වුණාට ඉතින් වැඩ වැඩ වැඩ වැඩම කරන්න වෙනවා.
1: වෙනවා වෙනවා.
0: හා ඊටමනම් ඉතින් දවස පුරා වැඩ කළා මහන්සි වෙලා. දැන් ගෙදර යන්න ලෑස්ති වෙන වෙලාවේ එමනත්තන් අලුතෙන් හවස රෑ ෂිෆ්ට් එකට ඔන් වෙනවා නම්
1: ඒ කට්ටියත් ඉන්නවනේ.
0: එයාලා දිනව මේ හැමෝම එක හදත් හවස 6:00 වෙනකන් ඊවිලින් ඩ්‍රයිව් එක අපි ඉන්නවා.
1: ඉතින් ඔයාලට පුළුවන් කම තියන අද හවස 6:00 වෙනකම්ම වෙනද වගේ FM 93.5 FM 93.7 මේ පැත්තට එන්න. ඒ වගේම අපිට මැසේජ් එකක් දානත් ඔයාලට පුළුවන් කම තියන වෙනද වගේම කට්ටියක් එකතු කරගෙන 0703 93.5 93.7 ඔයාගේ WhatsApp මැසේජ් එකත් මේ පැත්තට එවන්න. අනිත් එක තමයි අපේ පෝස්ට් එක.
0: අපේ පෝස්ට් එකක් දිනන ලක්කන ඔෆිෂියල් ෆේස්බුක් පේජ් එකේ යන්න පේජ් එකට අපේ ලක්කන පේජ් එක සර්ච් කරලා ගිහලා බලන්න අපේ පෝස්ට් එකට ආවට පුළුවන්
1: කමෙන්ට් එකක්
0: දාන්න. හවස 4:10 වෙලාව.

0: ලකාණ්ඩ රේඩියෝ
1: ලොතරැයියේ පෙරලිකරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: හතරයි විනාඩි 18යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව සිදු අහන්න මැසේජ් කරන්න. මේ හැම දෙයක් වෙන මිට කඩ තියෙනවා දත්ත පුරුදු විදියටම. ඉතින් ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න අතරේ සමහර වෙලාවට සමහර වෙන අකරදැබ්බ අපි හිතලා වෙන දේවල් නෙවෙයි. නොහිතා සිද්ධ වෙන සමහර දේවල් තියෙනවා.
1: වෙනත් අය විසින් කරලා යද.
0: වෙනත් අය විසින් තමන්ට දාලා යන ලෙඩ.
1: ඔව්. ඒකනේ.
0: ඒවා ඉතින් ඒවා මේ ඒව වහ ගන්න, ඒවා කවර් කරගන්න,
1: කැප් එකක් හරි දානවා.
0: කවර් කරගන්න සමහර වෙලාවට ලොකු මහන්සියක් දරන වෙන වෙලාවල් තියෙනවා.
1: හරි.
0: දැන් මේ කොණ්ඩේ කපනවා කියන එක එහෙම.
1: ඔව්.
0: මිනිස්සෙට වැරදුනොත් ඉවරයිනේ.
1: ඔය අපේ ජමිට වෙලා තින්නේ අද ඒක. ඔය දැන් ඒක තමයි ඔය කියන්නේ.
0: සමහර ලාඩ එක වැරදුනොත් ඉවරයි.
1: ඔව්.
0: කෙන දැන් අපි හිතන්නකෝ රවුල කපනකොට.
1: හරි.
0: හැමදාම කපන රවුල කියලා හිතන්නකෝ. හැමදාම කපන රවුලේ මොකක් හරි යාගේ පැටර්න් එකක් තියෙනවා.
1: ඔව්.
0: මේ ඒ මේ ප්‍රමාණයෙන් කපන්නේ කියලා.
1: හා.
0: හැබැයි ඒ ප්‍රමාණයට වැඩිය මොකක් හරි කැපිලා ගියොත්.
1: හරි.
0: අය අලවන්නද? අලවන්න බෑ. ඊට පස්සේ ගන්න එක ෂේප් කරන්න මොකක් හරි කරන්න වෙනවා. කරාට පස්සේ ඒ කෙනාගේ අර එයාගේ ප්‍රතිරූපයක් එක්ක යාම ඇවිල්ලා පේන රූපයක් මිනිස්සු ඉස්සරහා තියෙනවනේ.
1: හා
0: හා. සම්පූර්ණයෙන් වෙනස් වෙනවා.
1: අඳුර ගන්න බැරි වෙනවා.
0: අඳුර ගන්න බැරි වෙනවා. ඊට පස්සේ තමයි ඔෆිස් වලට එහෙම ආවට පස්සේ
1: ආනේ. මේ මම මෙයා කියලා කියන්න වෙන්නේ.
0: ඔෆිස් වලට ආවට පස්සේ මොකද මේ ස්පූනක් දාගෙන
1: මේ
0: වගේ දේවල් අහන්න වෙන්නේ.
1: අනේ ඒ නිසා.
0: අනේ වගේ දේවල් වුණාට පස්සේ.
1: හරි.
0: වචන කියන ඒවාත් එහෙමනේ. වචන කියන ඒවාත් හරි පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕන. රැවුල කපනකොට රැවුල කැපිලා වේඩිපුර කැපිලා ගියොත් අලවන්න බෑ වගේ තමයි.
1: හා
0: හා. වචන කියන ඒවාත්
1: පිට වුණාට පස්සේ ආයි ගන්න බෑ.
0: එළියට ගියොත්ින් ආයි අල ඇලලා ඇදලා ගන්නද?
1: ඔව් කට ඇතුළට දාගන්න.
0: ගන්න බෑ. ඒ නිසා තමයි කියන්නේ මොක කටින් පිට කරන වචනයක්
1: දහස් වතාවක් හිතන්න.
0: දහස් වතාවක් හිතලා එළියට දාන්න.
1: හරි.
0: මේකෙන් මිනිස්සෙක් මැරෙන්න උනත් පුළුවන්.
1: ඔව් ඇත්ත.
0: නකොද ඒ තරම් හරි ප්‍රබල වචන තියෙනවා සමහර ලාවට. සමහර කෙනෙක්ට මුළු ජීවිතේම කලකිරෙන්න පුළුවන්. ඒ වගේ හරි බර වචන තියෙනවා. ඒ නිසා ඒවා එළියට දාන කලින් ආයමත් හිතන්න ඕන.
1: ඔව්.
0: ඒ වගේ දේවල් වලදී විශේෂයෙන්ම ඉතින් වචන කියන එක රවුල නම් ඉතින් වවා ගන්න හරි බැරි.
1: ඒ
0: වගේද මිනිස්සුගේ හිතක් බිඳුනොත්
1: ඒකනේ
0: හදනවා කියන එක ලේසි නෑනේ.
1: අලවන්නද හිත?
0: අලවන්නද හිත?
1: ඒකනේ.
0: ඒක නිසා වවන්නද හිත? ආයි කාලයක් යනවා එක හැදෙන්න.
1: ඔව්.
0: ඒ නිසා ගැන හිතන්න ඕනේ නේද? රයිට්. ඉතින් ඔයාලට ඒ වගේම තමයි කැම වේලක් හදනකොට වරද්ද ගන්න නැතුව
1: හරි
0: ඒ කැම වේලට දාන්න ඕන දේවල් ටික දාන්න ඕන. අපි ලුණු වැඩියෙන් දැම්මුති.
1: හරි.
0: ආය ලුණු ඇදලා ගන්නද? මිරිස් වැඩියෙන් දැම්මුති.
1: ආය
0: සර ඇදලා ගන්නද?
1: ඒකනේ.
0: බෑනේ.
1: සර උනත් කන්න වෙනවා.
0: කන්න වෙනවා එක්ක විසික් කරන්න වෙනවා.
1: ඔව් ඒක.
0: දෙකෙන් එකයි. ඉතින් ලුණු මිරිස් තුන පහ හැමදේම රසට දාලා හදන කැම වේල රස විතරක් තිබිලමදි ඒකට ගුණාත්මකභාවය පෝෂණය මේ හැමදේම තියෙන්න ඕන වැඩිහිටියන්ට පුංචි දරුවන්ට මේ හැමෝම කන දෙයක්නේ. ඒක නිසා තමයි කියන්නේ වගකීමක් ඇතුව ගන්න විජේ නිෂ්පාදන ඇති ස්වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක වඩ පුළුවන්කම තියෙනවා.
1: අනුකරණ නිෂ්පාදන වලට රැවටෙන්නේ නැතුව විජය ලාංඡනයේ තියනවද කියලා බලලම මේ නිෂ්පාදන මෙලදී ගන්න ඔබ කුළුබඩු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් මොනවා හරි විජේ නිවහනින් ගැන වෙනම නිෂ්පාදන රසක් තියෙනවා. ඉතින් මේ නිෂ්පාදන රසක් ඔබ ගන්නව නම් ඒ අතරින් හොඳම දේ තෝරගන්න ඔබට ඔන්න පුළුවන් වෙන්න ඕනේ විජය කියන ලාංඡනයේ තියනවද බලලම ඒ නිෂ්පාදන මිලදී ගන්න.
0: එවගේම ඩෝමා නිෂ්පාදන යන්ත්‍ර ගණනාවක් වෙළඳ පොලේ තියෙනවා. මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් හඳුන්වා දෙන ලෝකයේ ඉහළම නවීනතම තාක්ෂණය යොදාගෙන නිෂ්පාදනය කරන මේ මැෂින්ස් වලින් වාට හොඳට වැඩ අරගෙන බිස්නස් එකක් ගොඩදාගන්න දැන් හරිම පහසු වෙන පුළුවන්කම තියෙනවා.
1: අලවියෙන් පසු හොඳ සේවාවක් ලබා දෙන මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් සමගින් වාට එකතු වෙලා ඔන්න වාට අවශ්‍ය කරන වගේ ව්‍යාපාරීට අවශ්‍ය කරන සීලුම යන්ත්‍ර ඔන්න ගන්න පුළුවන්කම තියෙන එකම වහලැක්කටින් එකම තැනකින් එකට යන්න ඕනේ හොඳම තැන තමයි නොම්බර 31 ඇල්හේන පාර මහරගම තියෙන මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ. වැඩි විස්තර දැනගන්න කතා කරන්න ඕන අවස්ථාව තියෙනවා 01 1 7 9 5 7 9 0 1 1 7 9 5 7 9 කෝල් එකක් දීලා මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ගැන තවදුරටත් විස්තර දැනගන්න ඕන පුළුවන්කම තියෙනවා.
0: නිකන් ඔය ඩ්‍රයිව් කරගෙන යන ගමන්
1: හා
0: කල්පනා කර කර යන්න.
1: ඔව්.
0: නිකන් කම්මැලි කම යන්න.
1: හ්ම්.
0: පොඩි නිකන් ප්‍රශ්නයක් අහමුද?
1: අහමු බලන්න.
0: කමට වගේ. මෙන්න මෙහෙම එකක්.
1: මට
0: ඒ දුන අහන්න ඕන කියලා. රුපියල් 5000ක් කඩේකට ගිහිල්ලා.
1: හහ්.
0: කවුරු කෙනෙක් හොරගම් කරනවා.
1: හොරගම්
0: කරනවා. මුදලාලිගෙන් රුපියල් 5000ක් හොරගම් කර ගන්නවා.
1: හරි.
0: ඒ රුපියල් 5000 හොරගම් කරගෙන රුපියල් 700ක බඩු

0: මුදලාලිගෙන් ගන්නවා.
1: හරි.
0: කඩෙන් ගන්නවා.
1: හරි.
0: එතකොට මුදලාලිට වෙච්ච පාඩුව කීයද?
1: එතකොට මුදලාලිට වෙච්ච පාඩුව කීයද?
0: කීයද කියලා අහන්නේ.
1: හහ.
0: පොඩ්ඩක් කල්පනා කරලා බලන්න උත්තරයක් දෙන්න පුළුවන්ද කියලා. ඔය නිකන් යන ගමන් හිත හිත යන්න. ඔන්න එක එක විදිහ උත්තරේ.
1: කම්මැලි කමෙන් ඉන්නේ.
0: කම්මැලි කමෙන් ඉන්නේ.
1: උත්තරේ දන්නවනම් 0.7 0.3 93.5 93.7ට අපිට මැසේජ් එකක් එවන්න.
0: කඩේට ගිහ මුදලාලිගෙන් 5000ක් කරගම් කරලා.
1: හරි 700ක බඩු ගත්තා.
0: ඒ 5000ෙන් 700ක් වියදම් කරලා.
1: හහ.
0: බඩු ගන්නවා ඒ කඩේම.
1: හරි.
0: මුදලාලිට කීයක් පාඩුද? හවස 4:23 වෙලාව.

හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වදේක වින්දනය සමඟ ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. අවස 4යි විනාඩි 34යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: කෝල් ඩ්‍රයිව් එකට
1: ලක්කාන ඊවෙනින් ඩ්‍රයිව්

0: හතරයි විනාඩි 35 වෙලාව එළිනව තත්වයක් පිළිබඳව දැන් හැම වෙලාවෙම අපිට ප්‍රවෘත්ති වලින් අහන්න ලැබෙනවා, කතා වෙනවා, මේක පාර්ලිමේන්තුවෙත් කතා කරනවා නේද? ගොඩක් ලොකු මාතෘකාවක් වෙලා තියෙනවා මේ අනාගතය තුළ ඇති වෙනවා කියන එළිනව තත්වයේ
1: කියලා.
0: ඔව්, ඉතින් මේකත් එක්ක ආහාර අර්බුදයකට යයි ඔය වගේ පොඩි අනතුරක් සම්බන්ධ සේයාවක් මතු වෙලා තියෙනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කාලුගුණ විද්‍යාඥයින් කියන කතාව තමයි දැනට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මේ වගේ දැඩි බලපෑමක්
1: නැහැ
0: කියන එක. මොකද විශේෂයෙන්ම මුහුදෙන් වටවුණු රටක්, සාගර කලාපයක් තුළ තියෙන රටක් විදියට ශ්‍රී ලංකාව වගේම මැදේ කඳුපන්තියක් තියෙන නිසා මේ කියන කාරණා එක්ක, මේ ස්වභාවික පිහිටීම එක්ක ශ්‍රී ලංකාවට මේ එළිනෝ තත්ත්වයක් කියන කතාවත් එක්ක, මාතෘකාවත් එක්ක ලොකු බලපෑමක් තවම එල්ලවෙන බවක් පේන්නේ නැහැ කියලා තමයි කාලගුණ විද්‍යාඥයින් මේ සම්බන්ධ කියන්නේ. ඉතින් අපි දන්නේ නැහැ මේවා කාලගුණේනේ.
1: ඔව්, වෙනස් වෙන්න පුළුවන්.
0: ගෑනු ළමයි වගේනේ, කාලෙන් කාලේ වෙනස් වෙන්න පුළුවන්. හරිද? ඒ නිසා අපි මේ සම්බන්ධයෙන් පුරෝකතන ලොකුවට අපිට දෙන්න බෑ.
1: හැබැයි
0: දැනට මෙහෙම කතාවක් කියනවා.
1: ඔව්, දැනට තියෙන තත්ත්වය මේක.
0: ඔව්, ජල වාෂ්ප ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිතරම තියෙන රටක් නැත්නම් ජල වාෂ්ප වල අඩුවක් නැහැ කියන එක මේ සාගර කලාපය තුළ පිහිටීම, ඒ වගේම මැදම කඳුකරය කියන මේ කාරණා එක ඔවුන් කියන කතාව.
1: දැන් ඉතින් ඒක එන්නේ නැහැ කියලා හරි අපි බේරුණා කියලා නේද? එහෙම ඉන්න එපා.
0: එහෙම ඉන්නත් ඕනේ නැහැ. මොන හරි සූදානම් වෙන තියෙන දේවක්
1: සූදානම් වුණාට කමක් නැහැ.
0: එහෙම කමක් නැහැ. මේ කොමුණත් එහෙම තත්ත්වයක් තියෙනවා.
1: ඔව්.
0: හරි, ඒක කෙසේ වෙතත් අපිට වැස්ස කියන දේ හැමදාම නැහැනේ. පැවුම් කාලයක් එනවා.
1: හරි.
0: එල්නිනොම් වෙන්න ඕනේ නැහැනේ. පැවුම් කාලයක් එනවා. ඉතින් ඒ කාලෙට වගාවට ඕන වතුර ටික සපය ගන්න ගියාට පස්සේ පැවුම එනකන් ඉඳලා කඩිමුඩිය දුවලා ගිහිල්ලා වතුර මෝටර හොයන්නයි, මෝටර් පම්ප් එකක් අරන් ඇවිල්ලා මේ ජල නල එලන්නයි,
1: ලොකු ලොකු ගණන් දීලා ඒවා ගන්නයි.
0: ඔය වගේ වැඩවලට යන්නේ නැතුව
1: හරි
0: වගාවක් කරනවා නම් ඊට ඕන කරන ශරීර සූදානම තියාගන්න එක තමයි වටින්නේ. ගන්න ඕන එකට ඩීප් ටෙක් වෝටර් පම්ප් එකක්.
1: ඉතින් අපේ ගොවි මහත්තයට පුළුවන් කැම තියෙනවා අස්වැන්න සරු කරගෙන පිරවැය අඩු කරගන්න. එකට කරන්න තියෙන ඩීප් ටෙක් සෝලා වතුර මෝටරයක් ඕන අදම මිලදී ගන්න එක. ඩීප් ටෙක් ආයතනයේ සුවිශේෂී මිල අඩු කිරීම එක්ක ඩීප් ටෙක් සෝලා වතුර මෝටර ඔබට දෙන සදනමින් ඉන්න. එනිසා කතා කරන්න විස්තර දැනගන්න ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න 0711711 කියන නම්බරයකට කතා කරලා ඔනවට අවස්ථාව තියෙනවා ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න.
0: වාසනාවට පයින් ගහන්න නැතුව වාසනාව ගෙදර අරන් ගියපු මිනිස්සු ජීවිතේ දිනලා තියෙනවා.
1: හරි.
0: ඒ නිසා වාසනාව කොයි වෙලාවෙ කොතනදී අපිට ළඟා වෙනවද කියලා දන්නේ
1: නැහැනේ.
0: ඒ නිසා වාසනාව වර්ගා බලන්න ඔයාලට කරන්න තියෙන හොඳම ලේසිම පහසුම දේ තමයි ගොවිසතල තුරයක් මිලදී ගන්න එක.
1: ඉතින් ඔයාට පුළුවන් ඔගේ කෝටිපති හිනේ හැබෑ කරගන්න එකට කරන්න තියෙන පුංචි රුපියල් 40ක් වියදම් කරන එක විතරයි. කෝටි 6කින් ආරම්භන සුපිරි තෑග්ගක් එක්ක සතිය දින 7ම දිනුම් මදින ගොවිසතල තුරයි ඔයාට ගන්න පුළුවන්කම තියෙන වැඩි වැඩියෙන්. ඉතින් මෙතනදී ඔයාට මතක් කරන්න ඕනේ අපේ රටේ ජීවනාලිය බඳු ගොවි පරපුර වෙනුවෙන් ශක්තිය සහගේ ලබා දීමට වගේම ගොවින්ගේ බාරකාර අරමුදල වෙනුවෙන් රජයේක බද අරමුදල දායක වන්නේ ගොවිසතල තුරයි. ඉතින් මේ හැම දෙයකටම දායක වෙන ගමන් ඔන්න ඔබට අවස්ථාව තියෙනවා ලක්ෂපති කෝටිපතියෙක් ජයග්‍රහකෙක් වෙන්න. ගොවිසත ලොතරැය වැඩි වැඩියෙන් මිලදී ගන්න.
0: එක්තරා ආයතනයක් තිබුණලු චාරු. හරිද? මේ ආයතනේ මේ සේවකයෝ
1: ඔව්
0: නියම වෙලාවට තිතට වෙලාවට කලට වෙලාවට
1: වැඩට එනවා.
0: හරිද? මේක හරි ප්‍රශ්නයක් අනිත් ඔෆිස් එකේ අයද. හැමදාම ඉතින් අටහමාර නම් ඔන්න එන්න තියෙන අටනම් එක්කෝ අටට එන අය අටහමාරට එන්නේ, අටහමාරට එන අය නමය කාලට
1: එන්නේ,
0: ෂෝට් ලිව් ඔක්කොම අරන් එන්නේ. ඉතින් මේක හරි ප්‍රශ්නයක් අනිත් පැත්තේ
1: ආයතනවලට.
0: ඉතින් කෙනෙක් ඇහුවා මේ ආයතනේ මේ දැන් ඔයාලගේ ආයතනේ ඇයි කොහොමද ඔය
1: හරිම වෙලාවට එන්නේ?
0: විශේෂත්වයක් තියෙනවා. ඒ ආයතනේ හොඳට සැලරි එක තියෙනවා.
1: හරි.
0: ඒ ආයතනේ ඉන්න සේවක හැම කෙනාටම වාහනයක් තියෙනවා. ඉතින් ඒ නිසා දැන් අර අනිත් ආයතනේ කට්ටිය හිතුවා මේ ඔයගොල්ලන්ට මේ වාහන තියෙන නිසා තමයි මේ වෙලාවට ටයිම් එක හරියටම එන්නේ කියලා.
1: හරි. අනිත් අයට නෑනේ ඉතින් වාහන.
0: ඔව්. ඒ නිසා තමයි කියලා ඒගොල්ලෝ හිත හදාගෙන හිටියා.
1: හරි.
0: හැබැයි අර බොස්ට පොඩි ප්‍රශ්නයක් තිබුණා. ඒත් වාහන තිබුණා. ඔව්.
1: ට්‍රැෆික් උත් තියනවානේ.
0: ට්‍රැෆික් තියනවා. ඒවත් එක්ක කොහොමද මෙයාලා මේ ඔන් ටයිම් හරියටම වැඩ දෙන්නේ කියලා.
1: හරි. අපිට ප්‍රශ්නයක්
0: නේ.
1: ඔව්.
0: ඉතින් ඊට පස්සේ කල්පනා කරලා මෙයා ඉතින් උඩ උත්තරයක් හොයාගන්න බෑ. මේක හැමදාම හිතේ විඳව ඉන්නත් බෑ.
1: හරි. අහන්නත් ඕන
0: කියලා. මොයා ඉතින් අර ආයතන කෙනාගෙන් ඇහුවා කොහොමද බ්‍රදර් මේ ඔච්චර මේ ටයිම් ඔන් ටයිම් වැඩ දෙන්නේ මේ කොහොමද?
1: උන්චි හේතුවකටවත් වරක් වෙන්නේ නැහනේ.
0: එහෙම කියලා කිව්වා.
1: හා
0: ඊට පස්සේ ඇහුවට පස්සේ මේ අර කියනවා අපේ ස්ටාෆ් එක 30ක් ඉන්නවා.
1: 30ක් ඉන්නවා. හරි.
0: ස්ටාෆ් එක 30ක් ඉන්නවා 30 දෙනාටම වාහන දෙනවා.
1: ඕකේ.
0: හැබැයි අපේ මේ වෙහිකල් පාකින් එකේ
1: හහ
0: දාන්න පුළුවන් වාහන 29යි.
1: හා අන්තිම වාහනේ
0: දාන කෙනාට එහා පාකේ සල්ලි ගෙවලා දාන්න වෙනවා.
1: හරි හරි.
0: ඒ නිසා ඔන් ටයිම් මාවුතින්
1: වැඩේ ගොඩ.
0: වැඩේ ගොඩ. ඒක නිසා හැමෝම ටක් ටක් ගාලා උදේම එනවා. ඇවිල්ලා අටහමාර හරි ඔන් ටයිම් එකටම ටක් ගාලා වාහනේ දාගන්න බලාගෙන
1: එනවා.
0: එනවා. නැත්තම් වැඩියෙන් ගෙවලා එහා පාකේ දාන්න වෙනවා.
1: බලන්න තියෙන ලෝභකම.
0: ඔස්කේ මොලේ බලන්න. වාහන 29 පාක් කරන්න පුළුවන්.
1: ඉස්සලමද කොහෙද?
0: ඔන්න ආයතන වල ප්‍රධානීන්ට හොඳ උපක්‍රමයක්.
1: ආයතනේ කට්ටියන් එක මිනිට ගෙන්න ගන්න හරි වෙලාවට ගෙන්න.
0: හරි වෙලාවට ගෙන්න. 30ක් ඉන්නවනම්
1: 29යි පාකින් එකේ දාන්න පුළුවන්.
0: 4:41 වෙලාව.

0: මග සලකුණුට
1: ලකාණ්ඩ රේඩියෝ ITN
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
3: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
4: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත
3: දෙක්කියම් සුරකිමු මගතොටා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ දෙක්කියම් මීළඟ වැඩසටහන
5: ජුනි 16 උදෑසන 7 සිට මදීනා ජාතික පාසල වත්තේකම සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
1: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය තේරේ ගියා සුරේ කිමු මගතොට

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැලි විජයතේ
4: අගසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන

0: හතරයි විනාඩි 46 වෙලාව බස් එකකට නගින්න හදන්නේ. අත දාන්න අත දාන්න ඉක්මනට.
1: NC 28 23 මත්තේගොඩ බස් එක.
0: බස් එක කට්ටිය සද්දට අහගෙන යනවා කියලා අපිට පණිවිඩයක් ආවා. කොතනින්ද යන ඇඟ කිව්ව බස් එකට?
1: ආ ඉබ්බන් වෙල කල ලයිට් එකෙන් තමයි නැගලා තියෙන්නේ කල ලයිට් එක ගාවින්.
0: ආ කල ලයිට් එකේ නැගලා සරහට යන ගමන් අපි අහගෙන යනවා කියලා මැසේජ් එකක් දුන්නා. Thank you. ජය වේවා.
1: හැමෝම පරිස්සමින් යන්න.
0: බස් එකේ කොන්දොස්තර මහත්තයා, ඩ්‍රයිවර් මහත්තයා, මේ බස් එක ගැන හැමෝමයි පරිස්සමට අපි මතක් කරනවා.

0: හතරයි විනාඩි 55යි වෙලාව. හවස 5 වෙන්න තව විනාඩි 5යි තියෙන්නේ.
1: ඔව්. ඉතින් අපි ආවා WhatsApp යන්න රහින්දා WhatsApp එකේ කටියක් ඉන්නවා මේ පැත්තේ. එකතු කරගන්න බැරි වෙච්ච නිසා අපි ආවා ඒ කටියව එකතු කරගන්න.
0: අපි බලමු කවුද ඉන්නේ කියලා. සිද්ව අහන්න මැසේජ් කරපුවා ඉන්නවා. එතකොට අපි පෝස්ට් එකට කමෙන්ට් කරපුවා ඉන්නවා නේද?
1: හා මුලින්ම අපි WhatsApp එක පැත්තට යමු. ඒ පැත්තේ ඉන්න බොයගොඩ පැත්තේ තමයි යන්න හදන්නේ. බොයගොඩ පැත්තේ සුබනා ඉන්නවා මේ වෙලාව අපි වහගෙන. ඔයාව එකතු කරගන්න. ඒත් එක්ක මනුර ඉන්න පුස්සල් ඇවිදන්. ගල්පාත HKD ගාමන්ට් එකේ කටිය මේ වෙලාව අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා. මාෂා දිල්හානි, කමල් දිශාන්ත, දම්මිකා වෙදිතා, චන්ද්‍රලතා, ශ්‍රියානි, රේණුකා, ඉරංගි, චාන්දනී, ගයනි, කාන්ති මේ හැමෝම වගේම ඊට පස්සේ අපිවත් එකතු කරගන්න කියලා සරච්චන්ද ඩයස් තමයි රයිගමීනා මැසේජ් එක දාලා තියෙන්නේ. ඒ වගේම කොලියාපිටියේ නිලක්ෂි ඔයාවත් එකතු කරගන්නවා.
0: ඒ වගේම වාසනා මාතර සලෝණ ගෙදලා මැසේජ් කරන සිඳුගඩ එකතු කරගන්න. මීරිගමී නජන්ත මැසේජ් කරලා තියෙනවා. කොලියාපිටියේ නවෝද් මැසේජ් කරන සිඳුගඩ එකතු කරගන්න. ජීවන්තම ඒ වගේම සරෝජතුරු කට්ටිම ඉන්නවා කියලා තියෙනවා ප්‍රෝග්‍රෑම් එක අහගෙන මේ වෙලාවේදී. අපි මතක් කරන ඕන කැම වේල රස ගන්වන විදිය නිෂ්පාදන ගැන කිව්වහම මේක මේ රස ගන්වනවා කියලා කවුරුහරි හිතන්න පුළුවන් මේක රසකාරකයක් කියලා.
1: ඔව්.
0: නෑ මේක රසකාරකයක් විතරක් නෙමෙයි. මේකේ රස ගන්ව ගන්න දේවල් ගොඩක් තියෙනවා.
1: ඔව්.
0: ඒක නිකන් රසකාරකයක් කිව්වහම එක දෙයයිනේ දාන්න ඕනේ.
1: එක දෙයයිනේ දාන්න රහ වෙන්න.
0: ඒක තමයි හරි. මේකෙම බෑ. තුන පහ ටික කහ කුඩු ටික මිරිස් කුඩු ටික මේ කියන දේවල් ටික
1: හරි ඔක්කොම දාන්න ඕනේ.
0: හරි පදමට දාන්න ඕනේ. එතකොට තමයි රස එන්නේ. ඉතින් මේවා ස්වභාවිකව ලංකාවේ අපේ රටේ දේවල් වලින් නිෂ්පාදනය කරන නිෂ්පාදන පෙළක් නිසා වැඩ බය නැතුව සැකයක් නැතුව අරගන්න පුළුවන්. විශේෂයෙන්ම විජේ නිෂ්පාදන අවුරුදු 30ක් තිස්සේ පාරිභෝගිකයන්ගේ විශ්වාසය ආරක්ෂා වෙන විදියට වසවිස නැතුව කෘතිම දේවල් වර්ණකාරක රස කල්තබා ගැනීම ද්‍රව්‍ය මේ දේවල් නැතුව තමයි මේ සියලු නිෂ්පාදන හදලා අපේ අතර දෙන්නේ.
1: ඒ නිසා තමයි දැන් අපේ රසයේ රටේ සමට විතරක් නෙවෙයි ලෝකයේ සමටත් විජේ නිෂ්පාදන අරගෙන යන්නේ. ඉතින් ගෘහණියක් වුණාම ගෙදර තියෙන කුළුබඩු ටික ගැන ඕනවටත් වඩා සැලකිලිමත්නේ. ඉතින් එහෙම සැලකිලිමත් වෙන ඔයා අනිවාර්යයෙන්ම තෝරගන්න ඕන එකට හොඳ කුළුබඩු ටිකක්. ඒකට තමයි ප්‍රොමිතියෙන් වගේම ගුණාත්මක බවෙන් මේ හැමදේම උසස් විජය කියන නිෂ්පාදන අපිට ලැබෙන්නේ. ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා කැම්පරේක රස කරගන්න. විජය කුළුබඩු ටිකේ දැන් අවශ්‍ය කරන නිෂ්පාදන සියල්ලම අපේ රසයේ රටේ සමට බෙදලා විජය නිෂ්පාදන නමින්ම මිලදී ගන්න.
0: රසට උයන්න බලාපොරොත්තු වෙන ඔයා උයා ගන්නකොට නේද?
1: හරි.
0: ඔයා උයා ගන්නකොට ගන්න විජේ නිෂ්පාදන.

0: හවස පහයි විනාඩි 3යි වෙලාව. අපි දෙවෙනි පැයට ඇවිල්ලා තියෙන්නේ ඉවිනින් ඩ්‍රයිව් එක. මේ පැය තුලන් කම තියෙනවාට ලස්සන සිඳු ගොඩක් අහන්න, මැසේජ් එකක් එවන්න, කතා කරන්න, මේ හැම දෙයක් වෙනම ඉඩ කඩ තියෙනවා.
1: ඉතින් මැසේජ් එකක් එවන්න කට්ටියක එකතු කරගෙන වාට මේ පැතට එන්න පුළුවන් කම තියෙනවා. 0705 93 5 93 7 0305 93 7 0305 93 7 ඔන්නවාගේ WhatsApp මැසේජ් එක මේ පැතට එවන්න. එහෙම නැත්නම් වාට පුළුවන් අපේ ලක්කඩ ඔෆිෂියල් Facebook page එක පැතට ගියොත් එහෙම අපේ post එකක් දාලා තියෙනවා. ඒකටත් comment කරන්න ඔන්නවාට පුළුවන් කම තියෙනවා.
0: දැන් අපේ අලුත් වැඩේ සම්බන්ධයෙන් කට්ටිය දැනුවත් වෙලා තියෙන්නේ. දැනුවත් නැති අය දැනුවත් වෙන්න අපි මේ කියන්නේ. ඉතින් ඔයාලට ගායන හැකියාවක් තියෙනවා නම්,
1: හරි,
0: ගායන කුසලතාවක් තියෙනවා නම්, සින්දු කියන්න පුළුවන්කම තියෙනවා.
1: හරි,
0: සින්දු කියන්න පුළුවන් ඕන කෙනෙක්ට නේ, සින්දු ගායනා කරන්න නෙමෙයි. දැන් ඔයාටත් සින්දු කියන්න පුළුවන් නේ. ගායනා කරන්න ගියාමනේ අපිට මෙතන
1: ඉන්න බැරි.
0: අපි පහල ෆ්ලෝ එකට යන්නේ ඔයා ගායනා කරන වෙලාවට.
1: ඔව් ඒකනේ.
0: සින්දු කියනවා කියන එක නම් ඔය කමන්න නැහැ ඉතින්.
1: කොම්ක කර කියයිනේ.
0: වන්නින් මාල ඔබේ මගේ ඇඹේ නියගේ එහෙම කියලා කියන්න පුළුවන්. කොහොමද ගෙනිට පුළුවන්? ගායනා කරනවා කියන එක ලේසි නෑ.
1: ලේසි නෑ.
0: වා ට්‍රයි කරලා බලනවා මට තේරෙනවා මේ දවස්වල තරගෙට එන්න හිතාගෙන. දැන් අපි ඒක විඳ දරාගෙන ඉන්නවා. සැහෙන මාරුවෙන්
1: කාගෙන ඇඹ දෙකක් ඉදිරිය ගහගෙන
0: දිව හපාගෙන ඉන්නවා කොහොම හරි.
1: කියන්න කමක් නෑයි කියලා.
0: මිනිස්සෙක් ගොඩ යනවා නම් අපි හරි සතුටුයිනේ.
1: ඒ
0: නිසා ඉතින් අපි
1: ඔව් ගොඩ යනට සතුටු හින්දා තමයි එහෙම කියන්නේ.
0: නෑ ඉතින් අපි ඉවසන ඉවසිල්ල දන්නවනම් බුදු අම්මෝ. හරිද? ඒ ඉවසීම ඇත්තටම මම ප්‍රගුණ කරේ මෙහෙදි
1: මගෙන් මාත් එක්ක
0: මේ ගායන තරගාලිය ආවට පස්සේ තමයි ඇත්තටම මම මේ ඉවසීම ප්‍රගුණ කරන්න කියලා මට දැන් ඉවසන්න පුළුවන් කියලා මම දැනගත්තේ මේකට ආ ප්‍රැක්ටිස් කරනවා පටන් ගත්තට පස්සේ.
1: ඔව් ඒකනේ.
0: හා වන්නේ නැහැ. තවදුරටත් ඉවසනවා අපි. මොකද මේ තමයි මේක. ඔව්
1: පටන් ගන්නකම් ඉවසන්න වෙනවා.
0: තරගෙන් ගොඩ යනවා නම් ඉතින් කවුරුනත් සතුරුයිනේ. අපේ කෙනෙක්නේ. ඒකින්ද මම ඉවසගෙන ඉන්නා.
1: හරි කමක් නැහැ. මම ඉවසගෙන ඉන්නම් ඔයි කියන කතා.
0: රයිට්. ඔයාලට පුළුවන්කම තියෙනවා. ඔයාලට ගායන හැකියාවක් තියෙනවා නම් මෙච්චරකම් හැමදාම ගෙදරට වෙලා හරි එව නැත්නම් පාටි වෙලා හරි
1: අතන
0: මෙතන සින්දු කීක හිටියනම්
1: ඔයාලට
0: ජාතික තලයට එන්න. ගායකෙක් ගායිකාවක් වෙන්න, රටම දන්න ලෝම දන්න කෙනෙක් බවට පත් වෙන්න මෙන්න අනගිය අවස්ථාවක් දැන් අපි හඳුනා දීලා තියෙනවා.
1: ඔයාට කරන්න තියෙන්නේ අපිට ඔයා ගායනා කරන්න කැමතිම සින්දුව, එතකොට ඔයාට කියන්න පුළුවන් සින්දුව, ඔයා අස කරන සින්දුව කොටසක් අපිට රෙකෝඩ් කරලා ඔයාට පුළුවන් WhatsApp කරන්න මෙන්න මේ කියන නම්බර් එකට 0765 366 0765 366 0765 366 කියන නම්බර් එකට ඔයා ඒ සින්දුව රෙකෝඩ් කරලා මෙන්න මේ නම්බර් එකට WhatsApp කරන්න විතරයි ඔයාලට තියෙන්නේ.
0: ඊට පස්සේ අපි ඔයාගේ ගායන හැකියාව බලලා
1: හරි
0: ඉදිරි වටවලටම තෝරගන්නවද නැද්ද කියන එක තීරණය කරනවා. ඒ නිසා ඔයාගේ හැකියාවට ඉඩක් දෙන්න මේක අවස්ථාවක් කරගන්න කියලා අපි ඔබෙන් ඉතාම ඕනෑකම නිල්ලසින්නවා.
1: මැසේජ් එකක් දාලා තියන්න.
0: හවස 5:06 වෙලාව.

0: ITN රටට වග කියන රේඩියෝ
1: කෝල් ඩ්‍රයිව් එකට
0: ලක්කන ඊවෙනින් ඩ්‍රයිව්.

0: හවස 5 විනාඩි 13යි වෙලාව. අපි කඩේකට නැත්නම් හෝටලයකට ගියාට පස්සේ අපි කෑම ටික ගන්න ගමම්ම කෑම කනවා නම් කෑම කන ගමන් අපි කියනෝ උණු වතුර එකක් දෙන්න
1: එහෙම
0: කියලා කියනවා. සමහරවිට උණු වතුර නෙවෙයි කියන්නේ අපි ඩබල් එකක් දෙන්න
1: එහෙම
0: කියලා කියන්නේ අපේ භාෂාවෙන්. මල්ලේ ඩබල් එකක් දාන්න.
1: ඩබල් බොයිල්ද?
0: එහෙම කියලා කියනවා නේද? ඊට පස්සේ තින් රයිට් ඕකේ කියලා අපි මොන හරි කියලා වතුර එකක් ගෙනත් දෙනවා. බිදුරෙන් එකක් ගෙනත් දෙනවා. උණුත් නැති ඇලුත් නැති
1: සාමාන්‍ය මද රසනේ වතුර එකක්.
0: වතුර එකක්.
1: හරි.
0: ඔකට තමයි ඩබල් කියලා අපි කියන්නේ. ඉතින් ওই ඩබල් බොණේක සම්බන්ධව ඩබල් වතුර බොණේක සම්බන්ධව අපි අහලා තියෙනවා සමහර වෙලාවට මේක හොඳ නෑ. සමහරු කියනවා මේක අහිතකරයි ශරීරයට අහිතකරයි කියලා කියනවා.
1: හැබැයි
0: කිව්වට හේතුවක් දන්නේ නෑ සමහර වෙලාවට. අපි හේතුවක් දන්නේ නෑ. අපි ආයමත් කඩේට ගියාට පස්සේ
1: හරි අපි එහෙමම ඉල්ලනවා.
0: ආයමත් ඩබල් එකක් දාන්න.
1: සමහර විට දන්නේ නැහැ ඒත් ඉල්ලනවා ඉතින්.
0: බොනවා. ඉතින් කන ගමන් ඩබල් එක බීලා එනවා.
1: ඔව්.
0: හැබැයි ඊට පස්සේ මොනවා හරි ලෙඩක් මේකක් හැදුනට පස්සේ අපි බනින්නේ කාපු කෑම අපිට සමීපව හෝටලේට.
1: ඔව්. කෑමවල තමයි අවුල කියලා.
0: බඩේ මොන හරි අමාරුවක් හැදුනට පස්සේ.
1: හහ්.
0: නෑ කෑමවල නෙවෙයි සමහර වෙලාවට අවුල තිබිලා තියෙන්නේ.
1: හරි අර.
0: ඔයා බීපු ඩබල් එකේ. ඩබල් වතුර එකේ. මොකද ඔකට මේ මම මේ පහුගිය දවසේ ඔක දැක්ක මේ වීඩියෝ එකක කියන කතාව පැහැදිලිවම.
1: හරි.
0: මේ සෞඛ්‍යාංශේ මහත්මයෙක් කියන කතාවක්. විශේෂයෙන්ම ඒකෙදි කියනවා මේ ඩබල් වතුර බොනවා කියලා කියන්නේ.
1: අපි
0: උණු වතුර කියන්නේ සෙල්සියස් අංශක 100.
1: හා
0: 100. ඔව්. එතකොට ඇල් වතුර එකක් කියන කියන්නේ සාමාන්‍යයෙන්
1: 27ක්.
0: කාමරුෂත්තේ.
1: ඔව්.
0: වගේ මේ
1: සෙල්සියස්
0: ප්‍රමාණය. සෙල්සියස් අංශක 27ක්.
1: හරි.
0: එතකොට දැන් අපි සෙල්සියස් අංශක 100 වතුර එකකට
1: වතුර
0: භාගයකට සෙල්සියස් අංශක 27 වතුර ටිකක් තමයි දාන්නේ.
1: ඇල් වතුර
0: කියන්නේ.
1: හරි.
0: එතකොට 27 ඇල් වතුර උණු වතුර සෙසේ 100.
1: එතකොට
0: මේ දෙක මික්ස් වුණාට පස්සේ
1: සාමාන්‍යයෙන්
0: ඇවරේජ් සෙසේ සංශක 50 55 ඔය වගේ මට්ටමකට එනවා කියලා කියන්නේ.
1: හරි.
0: ඕක තමයි ඩබල් වතුර කියලා අපි බොන්නේ. හැබැයි ඔයා දන්නවද
1: මොකද්ද
0: බැක්ටීරියාවන් වර්ධනය වෙන්න තියෙනවා ඩේන්ජර් සෝන් කියලා එකක්.
1: හරි.
0: සෙසේ සංශක 5ත් 5 සිට වර්ධනය වෙනවා.
1: සෙසේ සංශක
0: 60 දක්වා.
1: හහ.
0: එතකොට 50 55කට යක කියන්නේ තම අවදානම් කලාපයක් විදියට තමයි සැලකෙන්නේ.
1: කියන
0: බැක්ටීරියාවන්ට හොඳටම වර්ධනය වෙන්න පුළුවන් කලාපය තමයි මේ සීමාව.
1: එතකොට
0: 50 55 කියලා කියන්නේ.
1: එතකොට අපි ඩබල් කරලා
0: බොන්නේ
1: බැක්ටීරියා.
0: බැක්ටීරියා තමයි ඩබල් කරලා බොන්නේ. සමහරවිට ඇල් වතුර එකක බැක්ටීරියාවන් 10ක් තිබ්බනම්
1: හරි
0: මේක දෙගුණයකින් තුන්ගුණයකින්
1: වැඩි වෙනවලු.
0: වැඩි වෙන්න පටන් ගන්නවා.
1: මේ
0: අර 100 උණු වතුර නැත්නම් සෙසේෂන් 100ට උණු කරගත්ත වතුර මේ ඇල් වතුර එකට දාගත්තට පස්සේ
1: දෙක මික්ස් කරොත්
0: දෙක මික්ස් කරාට පස්සේ
1: එන
0: උණුසුම් තත්ත්වය එක ඒ උෂ්ණත්වයත් එක්ක බැක්ටීරියාවන්ට හොඳට වර්ධනය වෙන්න පුළුවන් කියලා කියන්නේ.
1: දැන් අපි පොඩි දරුවන්ට එහෙම දෙනකොට අපේ අම්මලා දැන් උණු වතුර ටිකක් දෙන්න ඕනි කියලා වැඩි රසණෙයි කියලා අපි දානවනේ ඇල් වතුර.
0: දැන්ම ගමන් ඉතින් ඔයා දරුවට ආදරය නෙමෙයි කරලා තියෙන්නේ. ඔයා තරහකින් වෛරකින් කරපු දෙයක් තමයි ඔයා කරලා තියෙන්නේ.
1: හා සමහරට දන්නේ නැති වෙන්න පුළුවන්.
0: ඔයා දන්නේ නැතුව වෙන්නේ නැති. ආදරයට කරන්නේ මේවා.
1: ඔව්.
0: උණු වතුර ටිකක් එක සැරේට බොන්න බෑ.
1: ඒ
0: සටක් ගාලා ඇල් වතුර පොඩ්ඩක් දාගෙන
1: දෙන්න ඕනේ කියලා හිතනවා.
0: ඉක්මනට බොන්න පුළුවන් එතකොට. එහෙම කියලා හිතනවා. අපි හිතන දේම අපි පුංචි දරුවන්ටත් පුරුදු කරනවා.
1: හැබැයි
0: මේකේ වැරද්දක් තියෙනවා.
1: ඒ
0: නිසා එක්ක ඇල් වතුර බොන්න.
1: එක්ක උණු වතුර බොන්න.
0: එක්ක උණු වතුර බොන්න. ඔයාට කරන්න තියෙන පහසුම දේ තමයි
1: මොකද්ද?
0: කඩේකට ගිහිල්ලා කනවනම් ඔය ඩබල් කතාව නම් ප්‍රශ්න තියෙන්නේ.
1: වා
0: කඩේට ගිහිල්ලා කෑම ඕඩර් කරද්දිම
1: උණු වතුර එකක් ඉල්ලගන්න.
0: වේට මල්ලිට කියන්න.
1: හහ්.
0: උණු වතුර එකක් දාන්න කියලා.
1: ඔව්.
0: ඩබල් එකක් නෙමෙයි.
1: උණු
0: වතුර එකක් දෙන්න කියලා කියන්න. එතකොට ඔයා උණු වතුර එකයි කෑම එකයි අරගෙන ඇවිල්ලා.
1: හහ්.
0: කෑම ටික කනකොට
1: පොඩ්ඩක් අරක නිවෙයිනේ.
0: නිවෙනවනේ. කෑම කාලි වරනකොට ගාන්ට වතුර ටික නිවිලා.
1: හහ්. එහෙම නැතුව ඩබල් ඉල්ලන්න එපා.
0: එතකොට ගාන්ට වතුර එක බොන්න පුළුවන්. ඩබල් ඉල්ලන්නේ නැතුව.
1: හරි.
0: ඒ නිසා ඩබල් බොනවා නම් ඩබල් විව්වා නම් මෙන්න මේ කතාව අහලා දැනගන්න.
1: හහ්.
0: ආයේ කරන්න එපා මේ වැරද්ද.
1: ඔව්.
0: හවස 5 විනාඩි 18යි වෙලාව.

0: Lakhanda Radio ITN
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 77 73 74

0: ට්‍රයි මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේදී නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි ටෑග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටෑග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටෑග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටෑග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
2: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකෙටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011176479579.
3: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.

0: අවස පහයි විනාඩි 33යි වෙලාව. හෙවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න අතරේ මතක් කරන්න ඕන ඔයාලට විශේෂම ඩෝමා නිෂ්පාදන ගැන. ඩෝමා මැෂින්ස් කිව්වට පස්සේ ලංකාවේ ව්‍යාපාර පටන් ගන්න, ව්‍යාපාර කරගෙන යන අයට තමන්ගේ බිස්නස් එක දියුණු කරගන්න තිබෙන හොඳම මැෂින්ස් ටිකක් තමයි දැන් හඳුන්වා දීලා තියෙන්නේ. මේක හඳුන්වා දීලා මිලදී අරගෙන ගියාට පස්සේ අතහැරලා දාන කම්පැනි එකක් නෙවෙයි මාක්ස්මන් හෝල්ඩින්ග්ස් කියන්නේ. එයාලා සර්විස් එක හරියටම අකුරටම තිතටම කරන ආයතනයක්. ඒ නිසා ආඩ මැෂින් එකක් මොනවා හරි අලෙවි කරා කියලා ඊට පස්සේ එතනින් එහාට මොකද වෙන්නේ, මැෂින් එක සම්බන්ධව තියෙන ප්‍රශ්න මොනවද, මේ හැම දෙයක් ගැනම හොයලා බලලා ඔයාලට හොඳ සර්විස් එකක් දෙනවා මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ලා. ඉතින් ගන්න මැෂින්ස් ගණනාවක් දැන් තියෙනවා ඔයාලගේ.
1: ඔව්, කළුවට ඉවත් දැන් සහලාශිත මොනවා හරි ව්‍යාපාරයක් කරනවා නම් ඔයා ඔන්න කළුවට ඉවත් කිරීමේ යන්ත්‍ර, කැඩුණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර වගේම සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය කරන යන්ත්‍ර උපකරණ රැසක් තියෙනවා. එතනින් එහාට ගියාට පස්සේ දැන් ඇඹරුම් ආශිත මොනවා හරි කර්මාන්තයක් ව ව්‍යාපාරයක් කරනවා නම් ඔන්න ඇඹරුම් යන්ත්‍රත් තියෙනවා, වාට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම පොල් තෙල් හිඳින යන්ත්‍ර, මෙන්න මේ කියන යන්ත්‍රත් ඔයාලට මාක්ස්මන් හෝල්ඩින්ග්ස් වෙතින් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. නොම්බර 31 ඇලහෙන පාර මහරගම තමයි මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව තියෙන, එතනට යන්නට පුළුවන්කම තියෙනවා. නැත්නම් කතා කරලා විස්තර දැනගන්නත් අවස්ථාවක් තියෙනවා. 01 677 0179 677 0179 677 0179 කෝල් එකක් දීලා මාක්ස්මන් හෝල්ඩින්ග්ස් සම්බන්ධ කරගන්න.
0: විජේ නිෂ්පාදන කිව්වම අපිට කෑම වේල රස ගන්නවන විතරක් නෙවෙයි, තේ එක කෝපි එකේ ඉඳලා ඔයාලට පුළුවන් රසට කෝපි එකක් හදාගන්න, තේ එකක් හදාගන්න, විජේ නිෂ්පාදන වලින් එන විජය තේ විජය කෝපි අරගන්න. ඒ වගේම කුරක්කන් තලපයක් හැලපයක් හදාගන්නව නම් තෝසේ පිටි මිශ්‍රණය අරන් ගිහිල්ලා හොඳට රසට තෝස එකක් හදාගන්නව නම් දැන් ඔයාලට ගන්න පුළුවන් විජය නමත් එක්කෙන මේ සියලුම නිෂ්පාදන. ඉතින් රස කියන එක නමට විතරක් නෙවෙයි, ඇත්තටම රසයි.
1: හරි.
0: ඒ වගේම ಗುಣ පෝෂණය කියන හැමදේම මේ ස්වභාවික රසත් එක්ක වාඩ ගන්න පුළුවන් එකම නිෂ්පාදනයේ විජේ නිෂ්පාදන කියන එක අමතක කරන්න එපා.
1: වසර 30කට යහපැතිගේ විශ්වාසයක් තියෙන විජේ නිෂ්පාදන වගේ කැම ටිකක් රස කරගන්න ඕන පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. මතක ඇතුව විජේ ලාංඡනය තියෙනවද කියලා බලනම නිෂ්පාදන වෙලදී ගන්න කියලා මතක් කරනවා. දැන් විජේ නිවහනේ නිෂ්පාදන රසක් තියෙන නිසා මේ හැම දෙයක්ම ගන්නකොට විජේ ලාංඡනය තියෙනවද කියලා බලලා ගන්න අනුකර නිෂ්පාදන වලට රැවටෙන්න එපා. විජේ නිෂ්පාදන හැම තැනම තියෙනවා වගේ ළගම තින වෙළඳසැලෙන් වෙන්න පුළුවන්, සුපිරි වෙළඳසැලෙන් වෙන්න පුළුවන්, අර පුළුවන් විජය නිෂ්පාදන මිලදී ගන්න.
0: හවස 5 විනාඩි 35 වෙලාව කවුද සිඳුවක් අහන්න මැසේජ් කරපු අය ඉන්නේ මේ වෙලාවේදී. රුවන් නාව එකතු කරගන්නවා, පිළියන්දල ඉඳලා මැසේජ් කරලා තියෙනවා සිඳුවකට එකතු වෙනවා කියලා. වගේම ආනන්ද ඇතුළු කට්ටිය මේකතු කරගන්න, යාලා මේ වෙලාවේ කොන්ක්‍රීට් එකක් දාන ගමන් ඉන්නවා කියලා තියෙනවා. නීතම් විදලා තමයි මැසේජ් එක වෙලා තියෙන්නේ. ප්‍රෝග්‍රෑම් එක හගෙන කට්ටිය වැඩ.
1: මැසේරි පුරින් ඉන්දු අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ඉලානුවත් එකතු කරගන්න කියලා හස්බන්ඩ්ව එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තිනවා. මදුෂාන් එතකොට පවුල හැමෝමත් එක්කම. ඊට පස්සේ විනිතා අයිරංගනී හොන අපිට මැසේජ් එකක් දාලා තිනවා. යාවත් එකතු කරගනව මේ වෙලාවේ ලස්සන සින්දුවකට. අපිත් සද්දට මහගෙන ඉන්නේ කියලා රොවිනි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඒත් එක්කම පන්වැල්ලෙන් උපුල් ඔයාව එකතු කරගනව වෙනද වගේම ලස්සන සින්දුවකට. ඊට පස්සේ මේ වෙලාවේ අපිත් එක්ක ඉන්නවා වසන්ත, මැසේජ් එකක් දාලා තිනවා ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා. චුරිදුව මදුෂි වයිෆ් ඉන්දිකා මේ හැමෝම එකතු කරගෙන අපි අහමු සින්දුවක්.
0: අවසපහයි විනාඩි 36යි වෙලාව.

0: Anda Radio ITN.
1: සර්ට කැමති විදියට සර් ඕන විදියට කියාගන්න. සර් මං අයින් සර් මම සර්. මට ඔය කිසිම අවුලක් අදාළ නැහැ සර්. හැබැයි සර් මට මොනව හරි කරන්න ආව අපේ අප්පච්චිලා කිතුලට යනකොට අරන් යන පිහිය විතරයි සර් මගේ අතට උරු. මම වල්ලා දානවා සර් අහු වෙන තැනක.
2: විෂේකාරී.
3: ඔබ කොහොමද බං මේ ඔය දේවල් ගැන හරියටම දන්නේ?
4: ඔය විමර්ශනය කරන්නේ සර් අපේ ගමේ අයියලා ටිකක්. කිරිහාමි මාමගේ පුතයි. සුදු හාමිනේ නැන්දගේ පුතයි. ඊට පස්සේ බණ්ඩිනයිද මාමගේ දුවයි. ඔය කට්ටිය එකතු වෙලා තමයි සර් ඔය විමර්ශනය කරන්නේ. අපේ ගමේ කොල්ල පුරුට්ටි ටික තමයි ඉතින් එකතු වෙලා රටේ පාලනේ මැච් එක ගහන්නේ ඉතින්.
2: විෂේකාරී සතිය දින පහේම රාත්‍රී 9ට ITN

0: රටට වග කියන රේඩියෝ
1: 5:45
2: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න
3: සම

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයිනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
2: මේ වසරේ පළමු කාර්තුව තුළ 5.1% වාර්තාගත ආර්ථික වර්ධනයක්. ඩෙංගු අධි අවධානමක මර්ධන මෙහෙයුම් රටපුරාම. ප්‍රදේශ රැසකට අද රාත්‍රියේ තද වැසි. අමරිකා ඉරාන සාම ගිවිසුම අත්සන් කිරීම සිකුරාදා.
3: ලක්කඩ ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න.

0: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
1: Why? Beat. Equator. Mix winner.

0: ලකඩ රේඩියෝ ITN
1: හවස 5:52 වෙලාව.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: අවස 5:54 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව අපි අර ප්‍රශ්නයක් එම අහුව නේද?
1: ඔව් ඊට පස්සේ ඊට පස්සේ කතාවක් අද්ද.
0: කට්ටිය උත්තර හොයාගෙනද?
1: ආ දාලා තිබ්බ කීප දෙනෙක්ම.
0: මොකද්ද දාලා තියෙන උත්තරේ මැසේජ් කරපු අය කවුද කියලා කියනකො බලන්න.
1: ගොඩාක් දෙනෙක් දාලා තියෙන්නේ 5000යි කියලා. අපි අහුව ප්‍රශ්නේ ඉතින් කියලා ඉමුනේ.
0: ප්‍රශ්න කියමු. ප්‍රශ්න තමයි මේ අපි අහුවේ මුදලාලි කෙනෙක් කඩේකට ගිහලා මුදලාලිගෙන් රුපියල් 5000ක් හොරකම් කරගන්නවා.
1: හා
0: හා හොරකම් කරගෙන ඒ 5000 මායි දීලා රුපියල් 700ක
1: හරි
0: බඩු ගන්නවා. එතකොට මුදලාලිට උන පාඩුව කීයද කියලා තමයි අපි අහුවේ.
1: ඔව් අංචිත ජයතිලක දාලා තියෙන රුපියල් 5000යි කියලා ඊළඟට රුවන් දාලා තියෙනවා 4300යි කියලා. ඊට පස්සේ පවන් දාලා තියෙනවා 4300යි කියලා. ඒ වගේ
0: 4300යි.
1: ගොඩක් දෙනෙක් 4300 තමයි කියන්නේ.
0: එතකොට කොහොමද එහෙම වෙන්නේ?
1: ඒකනේ
0: 5000ක් හොරකම් කරා.
1: හා හා
0: 700ක බඩු ගත්තායි 5000යි ඒක නා දීලා.
1: හරි.
0: 700ක් අඩු වුණා කියලා හිතලා තමයි 4300යි කියලා
1: කියන්නේ ගොඩක්
0: අය. හැබැයි එතකොට අර බඩු ටික මුදලාලි
1: ඔව් නිකන්ද දුන්නේ.
0: නිකන්ද දීලා තියෙන්නේ. එතකොට අන්නතරයි කල්පනා කරන්න ඕන කතාව නේද?
1: ඔව්.
0: එතකොට මුදලාලිගෙන් 5000ක හොරගම් කළා. 700ක බඩු ගත්තට පස්සේ ඒ මුදලාලිගේ 5000ෙම නේද 700ත් වියදම් වෙලා තියෙන්නේ. එතකොට මුදලාලිට උන පාඩුව කීයද කියලා නේද අපි අහුවේ. 5000 කියපු අයගේ උත්තරය හරි නේද?
1: හරි නේ.
0: ඒ විදිහට තමයි අපිට ගලපලා ගන්න වෙන්නේ.
1: කියන්නේ යා 700 දුන්නට 700ට වටිනාකමකින් බඩු ගත්තනේ.
0: බඩු අනිත් පැත්තට දීලා තියෙනවා.
1: ඔව් එතකොට බැලුවහම 5000 තමයි උත්තරේ.
0: ඔව් අර හොරගම් කරපු කෙනා 700ක් මුදල් මේ වශයෙන් දුන්නට ඒ මුදල් මේ වශයෙන් දීපු 700ට හරියන්න ආයිමත් මුදලාලි බඩු දීලා.
1: දීලා තියෙනවා.
0: එතකොට ඉතින් එතනත් 700ක් ආයි මුදලාලිට පාඩුයි.
1: පාඩුයි
0: කිව්වට පස්සේ ඒක බැලුවහම ඉතින් නේද?
1: ඔව් 4300 700යි.
0: 5000යි.
1: 5000යි.
0: 5000ක්ම පාඩු වෙලා තියෙන්නේ.
1: ජයතිලක ජයග්‍රහණය කරනවා.
0: තන් තන් තන් තන් තන් තන්.
1: හරි.
0: කවුද ඉන්නේ සිද්ධාක් කහන මැසේජ් කරපුවා තව ඉක්මනට අපි මතක් කරගෙන යමුද?
1: ලක්ෂ්මන් ඉන්නව මඩපාති දන් තමරා නිශානි චේතනා තේජ අවෝඩ් මේ හැමෝම එකතු කරගෙන කියලා දෙනවා. කොටා විරකොඩිය බේකරියෙන් මේ වෙලාවේ සද්දටම අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිබ්බා. ඒත් එක්කම හායි අක්කේ මම දැරණිය ගලින් දනුෂිකා මගේ මහත්තයා රශ්මිකවත් එකතු කරගන්න කියලා දිනවා සින්දුවකට. ඊට පස්සේ වසන්තව අපි කිව්වා. ඒත් එක්කම කොටියා කුඹර නිල්මිනි මැසේජ් එකක් දාලා තිනවා මහත්තයා ජයලා දුව පියුමි සෙව්වන්දි පුතාල කාංචන අසංක එතකොට අකේ නාදී මේ හැමෝම එකතු කරගන්න කියලා මැසේජ්
0: ඒ වගේම මතක් කරන්න ඕන විජේ නිෂ්පාදන වගේ ගෙදර කෑම වේල රස ගන්ව ගන්න ඕන කරන හැම දෙයක්ම විජේ නමත් එක්ක අරගන්න අමතක කරන්න එපා. කඩේට ගිහිල්ලා නිකම්ම මට මිරිස් කුඩු පැකට් එකක් දෙන්න. තුන පහ කුඩු පැකට් එකක් දෙන්න. ඉල්ලන්න එපා. විජේ නමත් එක්ක ඉල්ලන්න විජේ මස්කර තුන පහ කුඩු එතකොට මාළු කරි තුන පහ කුඩු මේ වගේ වාඩ කෑම රසව ගන්ව ගන්න ඕන කරන ස්වභාවික නිෂ්පාදන ගණනාවක් විජේ නමත් එක්ක ගන්න පුළුවන්.
1: අපේ රසේ රටේ සමර බෙදෙන විජේ නිෂ්පාදනම මිලදී ගන්න.
0: අවස 5:57 වෙලාව

0: අනේ සුදු කිව්වම ෂෝයි. හැබැයි ඉතින් එහෙම කියන්න එපා. දිනේ දැනගත්තොත් ඒකටත් මට බනි.
1: මිස්සරම සුදු කියන්නේ මට ඔය ගැන මතක් කරන්න බනි.
0: මං ගිහලා තේකක් හදාගෙන එන්නම්. ඔය දවසම වැඩ කරා.
2: තිමිර උඩු මත අධ්‍යක්ෂණයක්.
3: ඔයා නිකම්ම ඕකේ කරලා කිසිම දෙයක් චෙක් කරන්න නෑ. එහෙම බෑ. වගකීමෙන් වැඩ කරන්න.
0: ආදි මම වගකීමක් ඇතුව තමයි වැඩ කරේ. ඕක මගේ වැරද්දක් නෙමෙයි.
3: එහෙනම් දැන් කාගේද වැරද්ද?
0: නිකි නිකි.
2: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න.
4: සීනෙක තනි වෙලා
5: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
6: කෝල් ඩ්‍රයිව් එකට
5: ලක්හඬ. ඊවෙනින් ඩ්‍රයිව්.
7: එවිදින් ඩ්‍රයිව් එක අපි ලස්සන සිදු ගොඩක් අහගෙන ඉන්න අතරේ ඔවත් එක්ක අපි මතක් කරන්න ඕන විශේෂයෙන්ම විජේ නිෂ්පාදන පිළිබඳව 100%ක්ම අපේ රටේ රසවත්ම නිෂ්පාදන පෙළක් ඔබට හඳුන්වා දෙන විජේ නමින් විජය නිවසින් ඔබට හඳුන්වා දෙන නිෂ්පාදන වාරගත්තුදී කෑම වේල බය නැතුව රසවත්ව කන්න පුළුවන් වගේම ඒකෙන් ඔයාගේ ඇඟට නැත්නම් ඔයාගේ ශරීරයට කිසිම අගුණයක් එහෙම නැත්නම් වසක් විසක් ඇතුළු වෙන්නේ නැතුව කෑම ටික රසවත්ව කන්න පුළුවන්කම තියෙන ඔකල් තබා ගැනීමෙන් තුරා වෙ නැති වස විස නැති හොඳම නිෂ්පාදන පෙළක් 30 වසරක පරිභෝගික විශ්වාසයත් එක්ක තමයි ඔබට විජය නමින් හඳුන්වා දෙන්නේ.
8: අපේ රසේ රටේ සමර බෙදෙන විජය නිෂ්පාදන ඉතින් ඔයාට ළඟම තියෙන වෙළෙන්සලෙන් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් සුපිරි වෙළෙන්සලෙන් ගන්නත් පුළුවන්. ඉතින් කැමරික රස කරගන්න උනාට එකතු කරගන්න පුළුවන්. හොඳම කුළුබඩු අපිට ලැබෙන්නේ විජය කියන නමින්.
7: රයිටර් සිංදුව කහන මැසේජ් කළා තියෙනවා මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා. අමිලා අමිලිනෝක මීරිගම මේ වෙලාවේ වැඩ කරන ගමන් ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා කිව්වා. ඒ වගේම සුමින්ද ශිරාන් එවගේම රසික සම්පත් ඇතුළු කට්ටියම එකතු කරගන්න කියලා තියෙනවා මේ වෙලාවේ. හොරණ ඉදලා තමයි මැසේජ් කළා තියෙන්නේ. අපි යනවා සිංදුවකට. ඊට පස්සේ ආයෙමත් අපි කතා කරනවා.
5: Lakhanda Radio ITN.

0: සහයයි විනාඩි 22යි දැන්
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමල 31 ඇල්හේන පාර මහරගම ජේක්‍යා සුරකිමු මගතොටා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්‍යා මීළඟ වැඩසටහන
2: ජුනි 16 උදෑසන 7 සිට මදීනා ජාතික පාසල වත්තේකම සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
3: පූර්ණ මාධ්‍ය නිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේක්‍යා සුරකිමු මගතොට
4: හිමිින් ට්‍රයිවෙක් අපිට යන්න වෙලා වලං වෙලා තියෙන යන්න කලින් මදක් කරන්න ඕන ඔයා ගෙදර යනකොට අද වාසනාව අරගෙන යන්න අමතක කරන්න එපා. කොතනින් හරි කමක් නෑ, වාසනාව තියෙන අපි කොහෙද කියලා දන්නේ නෑනේ. එනිසා හම්බ වෙන මුල්ම තැනින් ඔයාට ටිකට් එකක් ගන්න අවස්ථාවක් ලැබුණොත් ගොවිසෙත ලොතරැයියක් අරගෙන යන්න ඒ වාසනාව අරගෙන යනවා වෙන්න පුළුවන් ගෙදරට.
5: ඔන්න ඔයාගේ කොටිපති හිනය හැබෑ කරගන්න ඔයාට පුළුවන්කම තියෙනවා. සතිය දවස් 7ම දිනුම් මදින ගොවිසත ලොතරැයි අරගන්න. ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාගේ හිනය හැබෑ කරන ගමන් ගොවි ජනතාවට සිත සලසන තෑගි වැඩිම ගොවිසත ලොතරැයි හිතේ හැටියට මිලදී ගන්න.
4: රයිට්, එවනම් ඉතින් අපි යනවා. සුබ දවසක් ඔබට. මම ශමිත්.
5: ඉවිගෙන් නගාට සුබ දවසක්. මම චාරු.

0: සමහ ්‍යාර විතුන් ගෙන් අපි හරන දැ නවනිමාවකින් එන ඩෝමස්ුවන්ක්‍රී වීකටීම යන්ත්‍රක සාඩම්බර හිමිකරයකු වන්න අදමම තන්න බිතුව එකැකයි හතයි හයිසේ හැතනමයි පන්සේ හැතනමය.
1: රසයනුත් ඉහල ගුණයනුත් ඉහල විජය තෝස්සේ මිශ්‍රණය
2: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට FM 93.5 FM 93.7 ලකාන රඩියෝ ITN.

0: na stole.
1: මෙම වසරේ පළමු කාර්තුව තුල 5.1% වාර්තාගත ආර්ථික වර්ධනයක්. ඩෙංගු අධි අවධානමක මර්ධන මෙහෙයුම් රටපුරාම. ප්‍රදේශ රැසකට අද රාත්‍රියේ තද වැසි. ජුනි 30ට පෙර වත්කම් බැරකම් නොදුන්නොත් අල්ලසෙන් දරාගත නොහැකි දඩයක්. ඇමරිකා ඉරාන සාම ගිවිසුම අත්සන් කිරීම සිකුරාදා. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණය මනෝජ් ගොඩවිතාරණය. මේ වසරේ පළමු කාර්තුව තුල 5.1% වාර්තාගත ආර්ථික වර්ධනයක් සිදුව තිබෙනවා. ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ 2025 වසරේ පළමු කාර්තුව හා සැසඳීමේදී මේ වසරේ මුල් කාර්තුව තුල දළදේශීය නිෂ්පාදිතය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා. පසුගිය වසරේ මුල් කාර්තුවේදී මෙරට ආර්ථික වර්ධනයේ වාර්තා වූයේ 4.7% ලෙසයි. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ මෙම වසරේ පළමු කාර්තුවේදී මෙරට දළදේශීය නිෂ්පාදිතයේ වටිනාකම රුපියල් බිලියන 3653ක් ලෙස සටහන්ව ඇති බවයි. 2025 වසරේ පළමු කාර්තුවේදී මාගේ රුපියල් බිලියන 3477ක්. එය ගෙවුණු වසරට සාපේක්ෂව රුපියල් බිලියන 176ක වාර්තාගත වර්ධනයක් ලෙසයි සඳහන් වන්නේ. මෙම වර්ධනයට මූලික වශයෙන් සේවාංශය 54.2%ක විශාල දායකත්වයක් ලබා දී ඇති අතර කර්මාන්තාංශය 27.2%ක දායකත්වයක් ලබා දී තිබෙනවා. කෘෂිකාර්මිකාංශයේ දායකත්වයේ 7.3%ක්. ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම්වල වර්ධන වේගය පිළිබඳ අවධානය යොමු කිරීමේදී 2026 පළමු කාර්තුවේදී කෘෂිකාර්මිකාංශය 1.1% වර්ධනයක්, කර්මාන්තාංශය 7.1% වර්ධනයක් සහ සේවාංශය 3.4% වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. තෝරාගත් ශ්‍රේෂ්ඨ කීපයක් සමග සැසඳීමේදී පොල් වගාව 64.8% වර්ධනයක් පෙන්නුම් කරන අතර රක්ෂණ සේවා 22%කින් සහ පතල් කැණීම් කටයුතු 19.5%කින් වර්ධනය වී ඇති බවයි. විශේෂ ඩෙංගු මර්ධන සතිය අද සිට ක්‍රියාත්මක වනවා. දැඩි අවධානම් තත්ත්වයකට පත්ව ඇති ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ. ඒ අනුව වැඩබිම්, රාජ්‍ය ආයතන, පාසල්, නිවාස ඇතුළු සියලු පරිශ්‍ර පිරිසිදු කිරීම සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් එම කටයුතු අධීක්ෂණය කිරීම මෙම සතිය තුළ සිදුවනවා. එයිදී අද, හෙට සහ අනිද්දා නගර සහ ප්‍රදේශ අවහිර වූ කානු පද්ධති, වෙළඳ සංකීර්ණ, ආගමික ස්ථාන සහ බස් නැවතුම්පළ ඇතුළු සියලු පොදු ස්ථාන පිරිසිදු කිරීමට නියමිතයි. බ්‍රහස්පතින්දා දිනේදී පාසල්, පෙරපාසල් සහ පෞද්ගලික උපකාරක පන්ති ඇතුළු සියලුම අධ්‍යාපන ආයතන පිරිසිදු කිරීම සිදුවනවා. සියලු රාජ්‍ය සහ පෞද්ගලික ආයතන මෙන්ම කර්මාන්ත ශාලා පිරිසිදු කිරීම සිදුවන්නේ සිකුරාදා දිනේදී. ලබන සෙනසුරාදා නිවාස සහ යවට පරිශ්‍ර පිරිසිදු කරන ලෙසයි දැනුම් දී තිබෙන්නේ. ඩෙංගු මර්ධන වැඩපිළිවෙල පිළිබඳ අමාත්‍ය මහාචාර්ය චන්දන අභිරත්න මහතා අදහස් පළ කළා.
2: ඩෙංගු අධි වසංගත තත්ත්වයක් රටේ නිර්මාණය වෙලා තියෙනවා. සෞඛ්‍ය පද්ධතියට දරා ගැනීමට අපහසු තරම් සංඛ්‍යාවක් මේ වෙනකොට රෝගීන් වාර්තා වෙමින් තියෙනවා. මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා අපි රජයේ ආයතන, විශේෂයෙන් පළාත් පාලන ආයතන මේ සියල්ලම සම්බන්ධ කරගෙන කටයුතු කළත් මේ ව්‍යසනය උළුමනින්ම තුරන් කරගන්න, නැත්තම් පවතින තත්ත්වය අවම කරගන්න පුළුවන් වෙන්නේ මහජනතාවගේ සහයෝගය ලැබුණොත් තමයි. ඒ නිසා අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේක සතියකට සීමා කරන්නේ නැහැ. අපි උනත් ඔබත් තමන් ජීවත්වන වටපිටාව, පරිසරය පිරිසිදුව තබා ගැනීම සඳහා උපරිම දායකත්වය ලබා දෙන්න.
1: ඊයේ වන විට ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 40,000 ඉක්මවා යාමත් සමග රෝහල් ධාරිතාවටද දැඩි බලපෑම් මෙල්ලව තිබෙනවා. මෙමතත්වය හමුවේ ඩෙංගු පාලනය සඳහා ජනතාව වඩා සක්‍රියව කටයුතු කළ යුතු බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පෙන්වා දෙන්නේ.
0: ඊයේ දවස වෙන විට රෝගීන් 41,925ක් වාර්තා වෙලා තිබෙනවා. ඉතින් මේක ඉතාමත් බැරෑරුම් තත්ත්වයක්. ගිය අවුරුද්දත් එක්ක සංසන්දනය කරපුවම සාමාන්‍ය රෝගීන් 11,000ක් පමණ වැඩියක් පෙන්වුම් කරනවා. ඉතින් මේන් වැඩිපුරම වාර්තා වෙලා තිබෙන්නේ බස්නාහිර පළාතේ, කොළඹ, ගම්පහ, නගර සභා සීමාව, කළුතර යන දිස්ත්‍රික්කවල. ඊට අමතරව දකුණු පළාතේ ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත්, සබරගම පළාතේ රත්නපුර කෑගල දිස්ත්‍රික්කවලත්, උතුරු වයඹ පළාතේ උත්තරම දිස්ත්‍රික්කයත් ඒකම අනිත් තැන්වලත් යම් යම් වැඩිවීම් පෙන්නුම් කරන. නමුත් මේ සඳහන් කරේ සීග්‍රේන්ම වැඩි වෙච්ච දිස්ත්‍රික්ක. ඒකට මේ වන විට මරණ 24ක් සිද්ධ වෙලා තිබෙනවා. අපි මේ ඩෙංගු රෝගය ලංකාවේ තියෙන තත්වයෙන් අවම කර ගැනීමට දායක වෙන්න කියලා ඉල්ලා සිටිනවා.
1: මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නිවාස ඇතුළු සියලු පරීක්ෂණ අධීක්ෂණය කිරීම සිදු කරන අතර මදුරන් බෝවනිස්ථාන පවත්වාගෙන යන්නන්ට රීව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ.
3: අද දිවයිනපුරා සෞඛ්‍ය වන්දාරි කාර්යාල සහ පළාත් පාලන ආයතන ඒකාබද්ධව විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. මහජනතාවගේ සහයෝගය ඉතාම ඉහළ මට්ටමේ තියෙනවා. නමුත් තවමත් බොහෝ ස්ථානවල මදුරන් බෝතාන ඉයන බව අපිට නිරීක්ෂණය වෙනවා. එසේ වෙතත් අපි නැවත වරක් කියන්නේ මහජනතාවට පොදුවේ සියලුම පරිශ්‍ර පරීක්ෂා කරද්දී, පොදුවේ සියලුම දෙනා තමන්ගේ නිවෙස්සහවට පිටර ගනිමින් සිටිද්දී එක් පුද්ගලයෙක් හෝ මදුරන් බෝස්ථාන පවත්වාගෙන ගියොත් සියලු දෙනාගේ සෞඛ්‍යයට හානිකර වෙන්න පුළුවන් කියන එක. ඒ නිසා ඒ පිළිබඳ අවධානය යොමු කරලා ඩෙංගු අසංගත තත්ත්වය පාලනය කර ගැනීම සඳහා මේ ක්‍රියාත්මක කරන වැඩසටහන සාර්ථක කරගන්න සම්පූර්ණයෙන් දායකත්වය ලබා දෙන්න.
1: බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත් තුළත් ගාල්ල මාතර මහනුවර මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේත් අද රාත්‍රියේ වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු තීරයේ දරළුවන බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. ඊට අමතරව මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, උතුර සහ උතුරු මැද පළාත්වලත්, හම්බන්තොට මෙන්ම ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර් 40ක පමණ තරමක තද සුළං නැතිවීමේ හැකියාවක්ද පවතිනවා. මේ අතර ස්වාතින රූපවාහිනී 7 වෙනි පැය වැඩසටහනට එක් වූ කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා ඉදිරියේදී ඇතිවන එල්නිනෝ තත්ත්වය ශ්‍රී ලංකාවට බලපාන ආකාරය පැහැදිලි කළා.
4: යම්කිසි බලපෑමක් ඇති වෙන්න පටන් ගන්න එල්නිනියෝ නිසා ජුනි වගේ නේද? ඒ කියන්නේ මේ මාසේ ජුනි, ජූලි, අගෝස්තු එල්නිනියෝක බලපෑම යටතේ වර්ෂාපතනයේ යම්කිසි අඩුවක් තමයි තියෙන්නේ. මේ තියෙන ඇත්තරම දැනට නිකුත් වෙලා තියෙන නවතම අනාවැකිය එක්සත් ජනපද අනාවැකියක්. ඒතර මේගොල්ලන්ගේ අනාවැකිය ආනුව තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි වගේ ඒ කාලයේ වෙනකොට මේ දැනට පවතින එල් නීනියෝ තත්ත්වය ඉතා ප්‍රබල මට්ටමේ එකක් බවට 63%ක සම්භාවිතාවක් ඇතිව හැදෙන්න පුළුවන් කියන එක. ජූලි මාසයත් ලොකු ප්‍රශ්නයක් නැතුව අපිට යන්න පුළුවන් වෙයි. නමුත් අගෝස්තු මාසයේ අපිට අවදානමක් තියෙන බව තමයි මේ දත්ත අනුව පැහැදිලි වෙන්නේ. එතකොට ඒ සම්බන්ධයෙන් අපිට ජල කළමනාකරණයකට යන්න වේවි.
5: දැඩි නියං කාලයක් ඇයිද අපිට බොන්නවත් වතුර ටිකක් නැති වේද? මෙවැනි ප්‍රශ්න ගණනාවක් තියෙනවා. මොකද කාලගුණාංශවල මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීම ඇත්තටම එහෙම වෙන්න පුළුවන්.
4: දැනට එවැනි ප්‍රබල මට්ටමේ අනාවැකි නැහැ. ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ආයතන දැනට නිකුත් කරලා තියෙන අනාවැකි ගත්තත් එහෙම තත්ත්වයක් නැහැ. සැප්තැම්බර් වල ඉඳන් ආයේ දෙසැම්බර් වගේ වෙනකම් විශේෂයෙන්ම ඔක්තෝබර්, නොවැම්බර් වැස්ස වැඩිවීමේ හැකියාවක් තමයි තියෙන්නේ. ඉතින් ඔතන තමයි මං හිතන්නේ ජනතාවට පැටලෙන්නේ. මං දැක්ක දැන් ඊයේත් සමහර නිවුස් වල තිබ්බා ඔක්තෝබර්, නොවැම්බර් ගම් වතුර. ඒතකොට ජනතාව බලනවා. එතකොට අයගොල්ලෝ අහනවා දැන් නියඟයක් දෙන්නේ ගම් වතුර දෙන්න. උත්තරේ තමයි මුලින් වැස්ස අඩු වෙනවා, ඊළඟට වැස්ස වැඩි වෙනවා.
1: වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු සියලු දිනාසිය වාර්ෂික වත්කම් බැරකම් ප්‍රකාශ ජුනි 30 වනදාට පෙර මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධති හරහා පවණක් ඉදිරිපත් කළ යුතු බව අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා. එම ප්‍රකාශ ලබා දීම ප්‍රමාද කරන පිරිසට දරාගත නොහැකි දඩ මුදලන් නියම කිරීමට සහ ඔවුන්ට රේව අධිකරණ ක්‍රියාමාර්ගද ගැනීමට කටයුතු කරන බවයි කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක මහතා සඳහන් කළේ.
6: වත්කම් වැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු නිලධාරීන් ජුනි මාස 30 වන දිනට පෙර තමගේ වාර්ෂික වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතුයි. එසේ ජුනි 30ට පෙර එම වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට නොහැකි වූහොත් අනිවාර්යයෙන්ම ඔබ දඩ මුදලකට යටත් වෙනවා. සමහර වෙලාවට ඔබට දරාගත නොහැකි තරම් වෙන දඩ මුදලක් විය හැකි. එය තමයි පනතේ ප්‍රතිපාදන. එය ප්‍රමාද වීම මා පෙර කිව් පරිදි දඩයකට සහ අධිකරණමය ක්‍රියාමාර්ගයට ලක්විය හැකි වෙනවා. මෙය දැන් සිදු කළ යුතු වන්නේ මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියක් හරහා පමණයි. ඔබට එය පෙර ආකාරයෙන් පෝරමයක් පුරවා ඉදිරිපත් කරන්න බැහැ. ඒ අනුව මෙම මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය 2026 මාර්තු 31 වන දින එළි දක්වනු ලැබුවා. නමුත් අපට පේනවා දැනටමත් එම මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියට ලියාපදිංචි වී ඇති පිරිස ඉතාම අඩු බව. ඒ නිසා අපි මේ පණිවිඩය අද දෙන්නේ ඒ පද්ධතියට ඉක්මනින් ලියාපදිංචි වී තමාගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරන ලෙස. තවදුරටත් සමහර කාණ්ඩයන් තවමත් මේ ගැන නොදැන සිටින බව පෙනී යනවා. වෘත්තීය සමිතිවල විධායක නිලධාරීන්, පුවත්පත්වල හිමිකරුවන්, කර්තෘවරුන්, කර්තෘ මණ්ඩල සාමාජිකයන්, බලපත්‍රලාභී මාධ්‍ය සමාගම්වල හිමිකරුවන්, කර්තෘවරුන් සහ කර්තෘ මණ්ඩල සාමාජිකයන්, ඒ වගේම ක්‍රීඩා පනත අනුව පිහිටවනු ලැබූ ක්‍රීඩා සංගම්වල නිලධරයන්, ඒ වගේම රාජ්‍ය සේවයේ සහ පළාත් රාජ්‍ය සේවයේ සියලුම මාණ්ඩලික ශ්‍රේණියේ නිලධරයන් මෙම වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතුයි. මේ සම්බන්ධයෙන් වන සියලුම විස්තර අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ 1954 කියන කෙටි දුරකථන අංකයට අමතුමක් ලබා දී විස්තර ලබා ගන්න පුළුවන්. ඊට අමතරව වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ අංශයේ දුරකථන අංකයන්ට අමතා විස්තර ලබා ගන්න පුළුවන්. CIABOC කියන වෙබ් අඩවිය හරහා ඇතුළු වී ඉතාම ලේසියෙන් මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියට ඇතුළු වෙන්න පුළුවන්. ඊට අමතරව ඒ සඳහා වන ලින්ක් එක ඔබට භාවිතා කරන්න පුළුවන්.
1: රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා ආහාර වර්ජනය ආරම්භ කිරීමෙන් පසුව කිහිප දෙනෙකු විද්‍යුත් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව CID කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. එම ප්‍රකාශ ඔස්සේ අධිකරණයට අපහාසයක් සිදු කළ බවට මෙම විමර්ශන සිදු කරන බවයි CID සඳහන් කළේ. විමල් වීරවංශ, උදේ ගම්මන්පිල, අසංක නවරත්න, සුගීශ්වර බණ්ඩාර, දිලිත් ජයවීර සහ මහින්ද පතිරණ යන අය සම්බන්ධයෙන් අදාළ විමර්ශන ආරම්භ කර තිබෙන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයේ හමුවේ ප්‍රකාශ කළා. හෙටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් සිදුවන පාස්කු විමර්ශනය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී දෑසිරි ජයසේකර මහතා පසුගියදා ප්‍රකාශයක් සිදු කළා. ඊට පාර්ලිමේන්තු මන්ත්‍රී ආසිත නිරෝෂණ මහතා ප්‍රතිචාර දැක්වීමක් සිදු කිරීමටයි පියවර ගත්තේ. දයාසිරි ජයසේකර මහතා සිය ප්‍රකාශයේදී අදහස් දක්වා තිබුණේ සුරේෂ් සලේ මහතාගේ ලැප්ටොප් පරිගණකයේ මුරපදයේ ලබා දීම තුළින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල වන බවයි. ඒට පිළිතුරු ලබා දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා සඳහන් කළේ හිටපු බුද්ධි ප්‍රධානියාගේ සතුව අනාගත ආරක්ෂිත සැලසුම් පිළිබඳ තොරතුරු තිබේ නම් එය සැබවින්ම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බවයි.
7: මම දැක්ක දයසිරි පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ඊයේ කියලා තිබ්බා සලේගේ ලැප්ටොප් එකේ පාස්වර්ඩ් එක ඉල්ලනවා. ඒ පාස්වර්ඩ් එක දුන්නොත් බැරි වෙලාවත් මුළු ලෝකෙටම එළිදරව් වෙනවා. අපේ රටේ තියෙන ආරක්ෂක පද්ධතිය, තියෙන පාය උපක්‍රම, ඒ වගේම බුද්ධි තොරතුරු මේ සියල්ලම එළිදරව් වෙනවා. ඒ නිසා මේක මහා පාවාදීමක්, දැවැන්ත විනාශයක්, හානියක් පාවාදීමක් කරන්න යන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ආණ්ඩුව කියලා දෑසිරි මන්තුමා කියන මන් දැක්කා. අර බොහොම කනගාටු හිතෙනවා. ඔබ දන්නවා සුරේෂ් සලේ කියලා කියන්නේ හිටපු හමුදා බුද්ධි ප්‍රධානියා. හිටපු ඉන්න කෙනා නෙමෙයි, හිටපු කෙනා. ඒතකොට පෙන්ෂන් ගිය හමුදා බුද්ධි ප්‍රධානියෙක් ගාව තාම තියෙනවා නම් අපේ රටේ අනාගත සංවේදී තොරතුරු, බුද්ධි තොරතුරු, අනාගත සැලසුම්, ඒක තමයි ජාතික ආරක්ෂාව තියෙන ලොකුම ප්‍රශ්නේ. ඒක තමයි ප්‍රශ්නේ. කොහොමද මේ හිටපු කෙනෙක් ගාව අනාගත බුද්ධි තොරතුරු සියලු සැලසුම් තියෙන්නේ? ජාතික ආරක්ෂාවනේ අහිමිලා තියෙන නිසා, සලේ පිළිබඳව තියෙන සැකසංකා සියලු ජනතාවට තියෙන නිසා. කොහොමද විශ්‍රාමික හමුදා ප්‍රධානියෙක් ගාව එහෙම තොරතුරු තියෙන්නේ? එතකොට දැන් ඒකෙන් කියවනව නේද? දයසිරි මන්තුමාලා පිළිගන්නව නේද? ඒ කණ්ඩායම පිළිගන්නව නේද? අපේ රට කොච්චර අවදානමක තිබිලා තියෙන්නේ කියලා.
1: නියෝජ්‍ය මාතේ රුවන් සෙනරත් මහතාද අදහස් පළ කළා.
7: දයාසිරි මන්ත්‍රීතුමා ඊයේ මම දැක්ක මාධ්‍යවල කියනවා ආණ්ඩුව මේ සලේගෙන් බුද්ධි ප්‍රධානියාගේ පරිගණකයේ තියෙන පාස්වර්ඩ් එක අරගන්න හදන්නේ හිටව බුද්ධි ප්‍රධානියාගේ මේ ඒ තොරතුරු ජාත්‍යන්තර දෙන්න කියලා. දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි විශ්‍රාම ගියපු බුද්ධි ප්‍රධානියෙක් ගාව හිටව බුද්ධි ප්‍රධානියෙක් ගාව කොහොමද රාජ්‍ය බුද්ධි තොරතුරු තියාගන්නේ? ඊළංකානේ තමයි එහෙම තියෙනවා කියලා කොහොමද දයාසිරි දන්නේ? ඒක නිසා මම හිතන ඒ පිළිබඳව වැඩි සැලකිලි ලක් කරන්න ඕනේ එකක් දයාසිරි මේ මන්ත්‍රීතුමා කොහොමද යාගාව එවැනි තොරතුරු තියෙනවා කියලා දැනගත්තේ? ඊළංකානේ තමයි බුද්ධි ප්‍රධානියා විශ්‍රාම ගිහලා මම දන්නේ 2024 බුද්ධි ප්‍රධානී විශ්‍රාම ගිහිල්ලා තියෙන්නේ බුද්ධි සේවයේ. ඒතර එවැනි කෙනෙක් කොහොමද තවමත් බුද්ධි තොරතුරියන් ඉන්නේ? ඒක නිසා මේ කියන්නේ වෙන මොකක් ගන්න මේ දැන් හරි පැහැදිලි නැතනම උත්තරේ තියෙනෝනේ. මේකේ පාස්වර්ඩ් එක දීලා පරිගණකේ අරගත්ත ගමන් එහෙනම් තොරතුරු එළියට එනවා කියලා තහවුරුවක් තියෙනවා. ඒ නිසා දැන් තියෙන වෙන මොකක් ගන්නේ ඇත්තට මේ තොරතුරු එළියට දෙන්න හදන්නේ කවුද? දැන් මේවා මේ ආරක්ෂක අංශ එහෙම නැත්නම් මේ නීත්‍යානුකූල මේ ක්‍රියාවලිය තුලේ යායුදේවල් පිටට දෙන්න එලිදරව් කරන්නේ මාදිස්රාවිල්ලා මේ කයිවාරු ගහන්නේ කවුද? ඒගොල්ලොමනේ. දැන් ආණ්ඩුව නෙවෙයිනේ. එහෙම නැත්නම් මේ ආරක්ෂක අංශ නෙවෙයිනේ. එහෙම නැත්නම් මේ අධිකරණ නෙවෙයිනේ එළියට දෙන්නේ. ඒගොල්ලොනේ එළියට දෙන්නේ. එසා ඔහුට මේ අනතුරුදායක තත්ත්වයක් නිර්මාණය කරමින් තියෙන වෙන කවුරුවක් නෙවෙයි ඇත්තම විපක්ෂ කණ්ඩායම.
1: පොහොර සම්බන්ධයෙන් වන ඒකාධිකාරිය බිඳ දැමිය යුතු බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා. ජාතික පොහොර ලේකම් කාර්යාලයට සැලකිය යුතු මැදිහත්වීමක් සිදු කර ඇති බවයි අමාත්‍යරය සඳහන් කළේ. ජාතික පොහොර ලේකම් කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින්
8: පොහොරම ශේෂ්ත්‍රයක පොහොර ශේෂ්ත්‍රය කරන්නේ මේ ඒකාධිකාරයන් කාටල කඩන්න ඕන. ඒක අත්‍යවශ්‍ය කාර්යයක්. බැලුවම පොහොර ලේකම් කාර්යාලය ඒ කාර්ය වෙනුවෙන් සැලකිලිතු මැදිහත්වීමක් කරලා තියෙනවා. මෑත කාලේ දීලා තියෙන බලපත්‍ර දිහා බැලුවම පේනවා ඒක අවබෝධයෙන් කරලා තියෙනවා කියන එක.
1: කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ ඉලෙක්ට්‍රොනික ගාස්තු අය කිරීමේ ක්‍රමවේදය තවදුරටත් පහසු කර තිබෙනවා. එම ගෙවීම සිදු කරන්න සඳහා ඇතුළේම සාපිට වීමට වෙනම ස්ථානයක් වෙන් කර ඒ තුළින් ප්‍රමාදයකින් තොරව ගමන් පහසුකම් සලසා දීමයි එහි අරමුණ. ඉලෙක්ට්‍රොනික ගාස්තු අය කිරීමේ ක්‍රමවේදය භාවිත කරන්නන්ට සෑම ගමන් වාරයක් සඳහාම නියමිත ගාස්තුවෙන් 10%ක වට්ටමක්ද හිමිවනවා. පෑලියගොඩ, කෙරවලපිටියේ, ජායල සහ කටුනායක හුමාරු මධ්‍යස්ථානවලදී ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදය මගින් ගෙවීම සිදු කළ හැකි. කඩවත සිට පිටත වටරව් මාර්ගය හරහා කටුනායක අධිවේගී මාර්ගයට පිවිසෙන වාහන සඳහා සහ කඩවත අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේද මෙම පහසුකම් ඉදිරියේදී ලබා දීමට කටයුතු කරනවා. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක මහතා ප්‍රකාශ කළේ පද්ධතියට ලියාපදිංචි වීමේ අනතුරුව ඊට අවස්ථාව සලසා ගත හැකි බවයි.
9: මේ ETC සේවාව කිසිම නඩත්තු කිරීමක් හෝ යාවත්කාලීන කිරීමක් නොකර තිබුණ පද්ධතියක්. ඒකෙන්ද මුලින්ම අපි කරේ මේ ETC පද්ධතියම යාවත්කාලීන කරා. ඉතින් ඒකම බලද්දී අපි දැක්කා මේ වාහනවලට ඒ ETC ටැග් එකක් දෙනවා වාහනේ අලව ගන්න ඕන. ඒ ටැක්ස් තිබුණ නැහැ. ඉතින් ඒකෙන්ද අපි දැන් ටැක්ස් ටිකත් ලංකාවට ගෙනල්ලා තියෙනවා. ඉතින් ඒ ටික දැන් වාහනවලට ලබා දීමේදීත් අපි දැක්කා වාහනයකට ETC සේවාව ලබා ගන්න ටැග් එකක් ගන්න රස්සියාදු වීමක් තිබුණා. වාහන හිමියට තැන් දෙක තුනකට යන්න වෙනවා. පොරවලා දෙන්න තිබුණා. ඉතින් ඒකෙ හින්දා අද දිනේ සිට වෙබ් පිටුවක් අපි හඳුන්වා දෙනවා. වෙබ් පිටුව තමයි www.xway.rda.gov.lk කියලා. ඉතින් මේ වෙබ් පිටුව හරහා පුළුවන් ETC සේවාව ලබා ගැනීම සඳහා රෙජිස්ටර් වීමත්, ඒ වගේම අපි දැකපු දෙයක් තමයි මේ ETC සේවාව ලබාගෙන තිබුණට මේකේ මුදල් ගෙවන්න එක බැංකුවක් හරහා විතරයි පහසුකම් තිබුණේ. ඉතින් අද දිනේ සිට මේ වෙබ් පිටුවට ගියොත් ETC සේවාව ලබාගෙන තියෙන අයට තමන්ගේ ගිණුම වැඩි කරගන්න, එහෙම නැත්නම් top up කරගන්න පුළුවන් පහසුකම් ලැබෙනවා. ඒ වගේම අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ගෞපේ හරහත් මෙම top up කිරීමේ සේවාව ලබා දෙන්න. ඊට අමතරව කියන්න ඕන ETC සේවාව ලබා ගත්තොත් ඔබට හයිවේ භාවිතා කිරීමට ගෙවන ගාස්තුවෙන් 10%ක් අඩුවෙන් ගෙවන්න ඕන. මෙතන දැනට පෑලියගොඩ අපිට පේන්න තියෙන එක ETC gate 2යි. ඉතින් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා තව ETC gate 2කුත් හඳුන්වලා දීලා මේ පෑලියගොඩ උදේට සිදුවන සහ හවස් කාලයේදී ඇතිවන මේ වාහන තදබදය අවම කරන්න. ඉතින් ඒ වගේම අපි ලොකු වැඩපිළිවෙලක් තියෙනවා මුළු අධිවේගී මාර්ග පද්ධතියම ඉලෙක්ට්‍රොනික ගෙවීම් සඳහා එකතු කරගන්න. ඉතින් ඒ වුණාම අපි හිතනවා වගේ වාහන තදබදයක් ඇති වෙන එකක් නැහැ.
1: ටේකියා සුරේකෙමු මගතොට ව්‍යාපෘතියේ තවත් අධීරක් වත්තේගම මදීනා ජාතික පාසලේදී හිට පැවැත්වෙනවා. පාසල් දරුවන් අනතුරු වලින් ආරක්ෂා කර ගැනීමයි වැඩපිළිවෙලේ ආරමුණ. ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ අප නියෝජිත ගිහාන් ගීත් ඉෂේර.
10: වත්මන් රජයේ ප්‍රමුඛ වැඩපිළිවෙලක් වන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව ආරම්භ කරන ලද තේක්කයා සුරකෙමු මගතොට වැඩසටහන් මාලාවේ අපි දැන් දෙවන අධ්‍යයනයේත් අපි වාර්තක වැඩසටහන් හතරක් මේ වන විට නිමාවට පත් කළ තිබෙන දැන් හෙට දවසේදී පස්වන වැඩසටහන ආරම්භ කිරීමට අපි සියලු කටයුතු මේ වන විට සූදානම් කළයි තිබෙන්නේ. අපි සත්කාරක පාසල වශයෙන් මෙවර තෝරගත්තේ මධ්‍යම පළාත කේන්ද්‍ර කරගැනීමෙන් මහනුවර දිස්ත්‍රික්කයේ වත්තේගම අධ්‍යාපන කලාපයට අයත් වත්තේගම අල් මදීනා විද්‍යාලයේ වැඩසටහන සඳහා අවශ්‍ය කරන පූර්ව වැඩසටහන් සැලසුම සඳහා අපේ තේක්කයා කණ්ඩායම අද මේ පාසලට පැමිණියා. හෙට දවසේදී මේ පැවැත්වීමට සූදානම් කළ තිබෙන වැඩසටහනේ පරිපාලක කටයුතු ඇතුළු සියලුම කටයුතු සංග්‍රහණය කිරීමටයි අපි අද දවසේදී මේ විදිහට මේ පාසලට පැමිණලා තිබෙන්නේ. මේ වැඩසටහන සඳහා අපිත් එක්ක මූලිකත්වයෙන් කටයුතු කරන ක්ලින් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලිසිය මේ පැමිණෙන සියලුම දුවදරුවන් දැනුවත් කිරීමේ කටයුතු සිදු කරන ලබන්නේ ශ්‍රී ලංකා පොලිසිය මගින්, ප්‍රතිවාහන මූලස්ථානයේ මගින් සංවිධානය කළ තිබෙන මාර්ග අනතුරු සංදර්ශනය හෙට පළමු අධ්‍යයන විදියට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. පැමිණෙන දුවදරුවන් තවදුරටත් දැනුවත් කිරීමේ කටයුතු සිදු කිරීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට අපි සංවිධානය කළාමාරයි. ඉතින් අපි හෙට දවසේදී වත්තේගම අල් මදීනා විද්‍යාලයේදී හමු වෙමින් මේ බලාපොරොත්තුෙන් සමු ගන්නවා. ලක්හඬ ප්‍රවෘත්ති වෙනුවෙන් මම ජිහාන් කීර්ති ශේර.
1: පොසොන් සමයේ අනුරාධපුර නගරයේ කසලවලින් තොර පුරවරයක් බවට පත්කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා. නගර සභා නිලධාරීන් පවසන්නේ පොසොන් සමයේදී අනුරාධපුරයේ කසල මෙට්‍රික් ටොන් 500ක් පමණ එකතු වන බවයි. මෙවරයේ වළක්වා ගැනීම සඳහා විශේෂ සාකච්ඡාවක් පැවැත්ුණේ පොසොන් කමිටුවේ සභාපති අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය, උතුරුමැද පළාත් නියෝජ්‍ය පොලිස්පති එම්.අයි. සුගතිපාල, නාගරික කොමසාරිස් එච්.ආර්. නිශාන්ත සහ නගරාධිපති එන්. කරුණාරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. එදී අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් සහ පොසොන් කමිටුවේ සභාපති රංජිත් විමලසූරිය මහතා සදහවතුන්ගෙන් ඉල්ලා සිටියේ කැලිකසල එකතු වීම වළක්වා ගැනීමට සහය ලබා දෙන ලෙසයි.
11: සාමාන්‍යයෙන් පොසොන් කාලයක් ඉවර වෙනකොට මහනගර සභාවට කුණු මෙට්‍රික් ටොන් 500ක් විතර එකතු වෙනවා. මේ නගර සභාව සීමාව ඇතුළේ විතරක්. මෙතනින් එහාට ගියාම අනිකුත් පළාත්වල ආයතනවලටත් යම් ප්‍රමාණයක් කසල එකතු කිරීමක් සිදු කරන්න වෙනවා. අපට පේන මේ කසල වගේම තවත් විශාල පාරිසරික හානියක් සිදු වෙනවා. අපේ ජලාශ අපවිත්‍ර වීම, ලක්ෂ සංඛ්‍යාත පිරිසක් වන්දනාවට ආවහම මේ ජලාශ නෑම සඳහා පාවිච්චි කරනවා, සේදීම සඳහා පාවිච්චි කරනවා. මේ බොහොමයක් ජලාශ ප්‍රදේශවාසීන්ගේ පානීය ජල අවශ්‍යතා සම්පූර්ණ කරන ජල මූලාශ්‍රය. ඒ නිසා අපි විවිධ වැඩසටහන්, විවිධ දැනුවත් කිරීම් සිද්ධ කරනවා. මේ ජනතාවට පැමිණෙන බැතිමතුන්ද මේ එන්නේ කුසල් රැස් කරගන්න වැඩකට එහෙම ඇවිල්ලා කසල වලින් මේ පූජනීය පුරවරය අපවිත්‍ර කරන්න එපා කියලා.
1: උතුරුමැද පළාත් නියෝජ්‍ය පොලිස්පති එන්.අයි. සුගතපාල මහතාද අදහස් පළ කළා.
12: ශ්‍රී ලංකා පොලිසිය ලෙස අපි මේ වෙනකොට අපේ රාජකාරී සැලසුම් සියල්ල සකස් කරලා තියෙනවා. මේ වර්ෂයේ අපි පොලිස් නිලධාරීන් 3000කට ආසන්න පිරිසක් රාජකාරී ඉදිරියට අපේක්ෂා කරනවා. ඒදී නිලැඳුම් රාජකාරී වලට අමතරව සිවිල් නිලැඳුම් නිලධාරීන් විශාල ප්‍රමාණයක් රාජකාරී උදවනවා. මේදී අපි විශේෂයෙන් මා ජනතාවගේ ජීවිත හා දේපල ආරක්ෂා කිරීමත් විශාල සංඛ්‍යාවක් එකවර නගරය තුළට පැමිණීම නිසා අධික වාහන තදබදයක් තියෙන නිසා අපි විශේෂ රථවාහන සැලස්මන් මේ කාලෙදී අපි සකස් කරලා තිබෙනවා. මේ අවස්ථාවේදී ඉල්ලා සිටින්නේ මේ පොසොන් දිනේට බොහොම සද්දාසිතින් තමගේ ආගමික වතාවත් ඉටු කරන්න පැමිණෙන ජනතාව හිත කිලුටු නොකර අපේ පරිසරයටත් කිලුටු නොදා ආපහු නගරයෙන් තමගේ ආගමික වතාවත් ඉෂ්ට කරගෙන යන්න කියන ඉල්ලීම මම මේ අවස්ථාවේදී කරනවා. විශාල වාහන තොගයක් එනවා. සමහර පුද්ගලයන් බීමත් වෙනවා. අනාගතයේ අපේ බාරගන්න ඉන්න මේ තරුණ ජීවිත අකාලේ විනාශ වෙන්න දෙන්න බෑ. ඒ නිසා අපේ රථවාහන නීතිය ඉතාමත් තදින් මේ කාලය තුල අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා සෑම කෙනෙක් අපි ඉල්ලන්නේ රථවාහන නීතියට අවනතව තමන්ගේ වාහන පදවන්න. ඒ වගේම මම ජනතාවට ඉල්ලා සිටිනවා නගරයේ කුණු කසල අනවශ්‍ය විදිහට පැමිණෙන පුද්ගලයන් බැහැර කරොත් ඔවුන් වෙනුවෙනුත් අපට නීතිය ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා.
1: අමරිකාව සහ ඉරානය අතර සාමගිවිසුම නිල වශයෙන් අත්සන් කිරීමේ උත්සවය ලබන සිකුරාදා ස්විස්තරලන්තයේදී පැවැත්වෙනවා. දෙපාර්ශ්වය අතර සාම එකඟතාවයේ මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කළ පාකිස්තාන් අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරිෆ් නිල වශයෙන් නිවේදනය කළේ සාම මෙහෙවර සාර්ථක වී ඇති බවයි. සාම එකඟතාවත් සමග අමරිකාව සහ ඉරානය සියලුම සටන් පෙරමුණුවල ක්‍රියාත්මක වන හමුදා මෙහෙයුම් වහම ක්‍රියාත්මක වන පරිදි ස්ථිර වශයෙන් අවසන් කිරීමට දෙපාර්ශ්වයම කැමැත්ත පළ කර තිබෙනවා. බටරින්ද කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති 20x20 ක්‍රිකට් තරගාවලිය 2-1 ලෙස ජය ගැනීමට බටරින්ද කොදෙව් කණ්ඩායම සමත් වුණා. එය අද පැවති අවසන් තරගයේදී ශ්‍රී ලංකාව කඩුලු 5කින් පරාජයට පත් කරමින් කාසියවාසී දිනාගත් බටරින්දිය කොදෙව් පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු අර 20 අවසානයේ සියලු ක්‍රීඩකයන් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 169ක්. පෙළතුරු නිමේදී බටරින්දිය කොදෙව් කණ්ඩායම පන්දු අර 19යි පන්දු 4කදී කඩලු 5ක් පමණක් දැවී ලකුණු 170ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය කිරීමට සමත් වුණා.
13: ලක්කන්දු ප්‍රවෘත්ති යලි සිරස්තල.
1: මෙම වසරේ පළමු කාර්තුව තුල 5.1% වාර්තාගත ආර්ථික වර්ධනයක්. ඩෙංගු අධි අවධානමක මර්ධන මෙහෙයුම් රට පුරාම. ප්‍රදේශ රැසකට අද රාත්‍රියේ තද වැසි. ජුනි 30ට පෙර වත්කම් බැරකම් නොදුන්නොත් අල්ලසෙන් දරාගත නොහැකි දඩයක්. අමරිකා ඉරාන සාම ගිවිසුම අත්සන් කිරීම සිකුරාදා. අදට නියමිත අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ මෙන් නිමාවට පත්වනවා. ජලි හමුවෙමු හෙට පෙරවරු 9ට. එතෙක් ඔබට සුවදායි රාත්‍රියක්.
13: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති.
14: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
15: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: සුබ සන්ධ්‍යාවක් හවස 6යි විනාඩි 56යි දැන්
2: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත
3: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වාදීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අවතන්න 01176
0: ලකාණ්ඩ රේඩියෝ ITN

0: ප්‍රේමේ අනන්තේ විඳින්න
1: සඳදී තහර
2: සමානුග්‍රහය
3: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 1000 160 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොදටම ඇති
4: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0111 679 579

ආදරය දැනෙන සුන්දර සුබ දවසක්. අදත් අපි හමු වෙනවා සඳතිය දහර සමක. සතුටෙන් ඉන්න, සැහැල්ලුවෙන් ඉන්න, හිනා වෙලා ඉන්න, අපි කැමති විදිහට කැමති අයත් එක්ක කැමති තරම් කාලයක් සතුටෙන් ගත කරන්න. ඕ තමයි අපේ බලාපොරොත්තු. අපි හැමෝම උත්සාහ කරන්නේ මහන්සි වෙන්නේ, උදේ පාන්දරින්ම අවදි වෙන්නේ, වෙහෙස නොබලා වැඩ කරන්නේ, විරාමයක් නැතුව, විවේකයක් නැතුව වැඩ කරන්නේ. කවදම හරි දවසක කොයිම හරි මොහොතක එහෙම සුන්දර වෙලාවක් අපේ ජීවිතේට ඒක හිතාගෙන සුන්දර ගමනාන්තයක් තමයි අපේ මේ ගමනේ බලාපොරොත්තුව. එතෙන් එහෙම යන ගමනේදී සමහර විට නතර නොවි යන නිසා, හැල්මේ දුවගෙන යන නිසා අපිට අපි ගැන අමතක වෙන්නත් පුළුවන්. එපා, දවසකට පුංචි හරි වෙලාවක් මට මාව හොයාගන්න යොදාගන්නම වෙනවා. ඉතින් ඒක සමහර විට මගේ සෞඛ්‍ය වෙනුවෙන් වෙන්න පුළුවන්, සමහර විට මගේ ආදරය වෙනුවෙන් වෙන්න පුළුවන්, සමහර විට මගේ අනාගත සැලසුම් වෙනුවෙන් වෙන්න පුළුවන්, මගේ දියුණුව වෙනුවෙන් වෙන්න පුළුවන්. ඔය කොහොම වුණත් මං වෙනුවෙන් මගේ වෙලාවක් මී ටයිම් එකක් වෙනක හරි වටිනවා කියලාම ඔන්න අපි සඳදිය දහය පටන් ගන්න ලෑස්තියි. අනෝ දශකෙන් තමයි අදත් සඳදිය දහර ආරම්භ කරන්නේ. මිකෝයි ඒස ගීතේ ගාව අගල් තුන් කහෝ. සමහර වෙලාවට මේ අපි හරි කැමති, අපි ආදරය කරන කෙනා අපිට මෙන්න මෙහෙම වෙන්න කියලා කියනවනම්, මෙන්න මෙහෙම කරන්න, මේ දේ කරන්න කියලා යෝජනා කරනවා නම්, අදහස් ඉදිරිපත් කරනවා නම් අපි හරි කැමති. සමහර වෙලාවට විශේෂම කතා ආසියාතික රටවල ගැහෙන ළමයි ගොඩක් කලාවට උපන්දා ඉඳන් සමහර වෙලාවට තාත්තගේ, එහෙම නැත්නම් සහෝදරයින්ගේ ආදරේ ලැබලා ඊට පස්සේ පෙම්වතාගේ සැමියාගේ ආදරේ, පුතුන්ගේ ආදරයත් එක්ක ඔවුන් හැම වෙලාවෙම අර ස්වාධීන වින්නවට වඩා අපේ ජීවිතවල යම් තීරණයක් ගන්නකොට, අලුත් පිටුවක් පෙරලනකොට, අපි ළඟින් ඉඳලා කවුරු හරි ඒකට මඟ පෙන්වීමක් කරනවා නම්, අදහස් දෙනවා නම්, යෝජනා කරනවා නම් හරි කැමති. ඒ නිසා තමයි මෙහෙම අදහස් කරන්නේ අපි. ඔයා කියනවා නම් මම මෙන්න මේ දේ කරන්න ලෑස්ති කියලා. කොහොමද මේ යස් බොස් චිත්‍රපටයේ ගීතයක් අපි තෝරගත්තේ අහන්න සඳදිය දහරත් එක්ක. 1997 වසරේදී තිරගත වුණු යස් බොස් චිත්‍රපටය අසීස් මීර් සහ අධ්‍යක්ෂණය කරන්නේ SRK ජොහේ චාව්ලා දෙන්නගේ මේ කෙමිස්ට්‍රි එක ඉතාමත් මොහොතින් ගැලපුණු චිත්‍රපටයක් තමයි යස් බොස් කියලා කියන්නේ. ඊට අමතරව ආදිත්‍ය පංචෝලි මේ චිත්‍රපටයේ තවත් චරිතයක් නිරූපණය කරනවා. හැම දෙයකටම බොස්ට යස් කියාගෙන ඉන්න කට්ටිය ඉන්නවනේ. ඉතින් එහෙම කෙනෙක් තමයි මේ චිත්‍රපටයේදීත් අපිට හමු වෙන්නේ. හැබැයි අන්තිමේදී එක තැනකදී බොස්ට යස් කියන්න නම් මට බැරි වෙනවා. ඒකට හේතුව තමයි මෙතෙක් බලාපොරොත්තු නොවුණු විදිහේ ගැටලුවකට, ප්‍රශ්නයකට බොස් තමන්ගේ උදව් ඉල්ලනවා කියලා ඔහුට දැනුන එක. එතන ඉන්නේ ගැහණු ළමෙක්, ඒ ගැහණු ළමයා තමයි ජොහේ චාව්ලා. ඉතින් ලස්සනම ගීත ගොඩක් ඇතුළත් වුණා. විශේෂයෙන්ම කියන්න ඕනේ ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේදී හොඳම පසුබිම් ගායකයා විදිහට අභිජිත් භට්ටාචාර්ය සම්මාන දිනාගත්ත ගීතය තමයි අපි අහන්න යන්නේ. ඔහු තනිවම නෙමෙයි මේ ගීතය ගායනා කරන අල්කයාග්ගික් එක්ක. මිකෝයි ඒස ගීතේ ගාව් අගල් තුම් කහෝ. සඳදිය දහර අද මුල්ම ගීතය. ජොවෙ දක්තා ගීත ලිව්වේ ජතෙන් සහ ලලිත්. චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කරේ ඉතාමත්ම සුන්දර දර්ශනතල. මොකද ඒකට හේතුව මේ ගීතය රූගත කිරීම සිදු කරන්නේ ස්විට්සර්ලන්තයේ

0: பிரேமை சௌந்தர்யாத்மக வியமன சந்ததிய தஹர
1: மனவிய பிரேமையே சௌந்தர்யாத்மக வியமன சந்ததிய தஹர அகின இன்ன ஒப்பட்ட மிமதக்கிறானே அனுக்ரஹக தாயகத்வ லபாதன ஜாதகலோத்தரை மண்டலே கேன மெகா பவர் NLB மெகா பவர் கேன தன்னமு கொடாக் தேவல் தன்னம் රුපියල් කෝටි 47ක එවැගේම රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දවන්තම සුපිරි තෑගි දෙකකින්ම රුපියල් කෝටි 70ක් දිනාතුන් ලංකාවේ එකම ලොතරැය්‍ය NLB මෙගා පවර් සන්තතිය දහර අනුග්‍රහක දායකත්වය ලබා දෙමින් අපිට කියනවා මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස් ඩොමා ඩබල් එලිවේටර් මැෂින් එක ගැන මේ කියන්නේ ශ්‍රී ලංකාව තුළ වැඩිම යන්ත්‍ර ප්‍රමාණයක අලෙවි වාර්තා තිබූ නවීන තාක්ෂණයෙන් සවිබල ගන්වා ඇති ස්වයංක්‍රීය වීකිතිමේ යන්ත්‍රය ඩොමා එලිවේටර් කණු දෙකේ යන්ත්‍රය පැයට වී කිලෝ 1200ත් අතර ප්‍රමාණයක් සහල් කරන්න පුළුවන් වී මිටියකට වැය වෙන කාලය විනාඩි 5යි ගල් වැලි වී පොතු ඉවත් කිරීමත් සිදු කරනවා සහල් පොලිෂ් කිරීමත් සිදු කරනවා ඒ විතරක් නෙවෙයි අවම විදුලි පරිභෝජනයක් ව්‍යාජ අනුකරණ වලට නොරැවටි වාසි වැඩි නඩත්තු අඩු ඩොමා එලිවේටර් කණු දෙකේ ස්වයංක්‍රීය වීකිතිමේ යන්ත්‍රයක් ඔබත් දැන්ම වෙන් කරවා ගන්න වැඩි විස්තර සඳහා කතා කරන්න 0117 679 579 දර

ප්‍රියමන සන්තතිය දහරාදරෙන හගෙන ඔබ ඉන්නේ 2016 වසරදී මේ චිත්‍රපටය තිරගත වුණේ ජනම් තේරී කසම්. ඉන්දර් පරිහාර් සහ සරස්වති පාර්ථ සාර්ථි දෙන්නගේ කතාව ගැන ගොඩක් අය කතා කරා, විශේෂයෙන්ම මේ දෙන්නගේ මේ සුසංයෝගය. හැබැයි ප්‍රශ්න තමයි මේ චිත්‍රපටය ඊතරම් මුදල් අතින් ගත්තාම, ඉපැයීම් අතින් ගත්තාම සාර්ථකත්වයට පත් වෙන්නේ නැහැ. මොකද චිත්‍රපටය ප්‍රේක්ෂකාගාරයෙන් ලැබුණු ප්‍රසාදය සිනමා ශාලාවලට ප්‍රේක්ෂකයින් කැඳවා ගන්න හේතුවක් බවට පත් නොවිච්ච එක. ඉතින් කොහොම වුණත් හර්ෂවර්ධන් රානේ සහ මෞරා හුසෙයින්, එහෙම නැත්නම් මෞරා හොකේයින් කියන පාකිස්තාන රංගන ශිල්පිනිය, මේ දෙන්නගේ ප්‍රථම බොලිවුඩ් සිනමාපටය තමයි සනම් තෙරි කසම් කියලා කියන්නේ. චිත්‍රපටය ගැන කතා කරනකොට චිත්‍රපටයේ ගීත ඇල්බමේ අතිශය ජනප්‍රියත්වයට පත් වුණා. සමීර් තමයි අපි අදහන මේ ගීතය ලිව්වේ. හිමේෂ් රේෂම්යා තමයි සංගීතවත් කළේ. අංකිත් තිවාරි ලක්මුචල් සනම් තේරේක සම්චුට පටේට ගීතය ගායනා කළේ.

මෙනුවෙන් වෙන්වන කාලය දින එහෙමත් නැත්නම් අපිට මතක් කරන්න පුළුවන් දිල් හේ දිල් මී කියලා කදලාර දෙනම් කියන හින්දි චිත්‍රපටය තමයි පසුව දිල් හේ දිල් මීන් කියලා හින්දි භාෂාවෙන් අපිට දකින්න ලැබෙන්නේ. ඒ වගේම මේ චිත්‍රපටය තෙලුගු භාෂාවෙනුත් අපිට නර්මාණයට ලැබුණා. 1999 වසරේදී තිරගත වුණු මේ දිල් හේ දිල් මී චිත්‍රපටය කුණාල් සහ සොනාලි බෙන්ද්‍රේ තමයි ප්‍රධාන චරිත නිරූපණය කළේ. කුණාල් කියන මේ රංගන ශිල්පියා මෙවනකොට ජීවතුන් අතර නැහැ. ඔහු සිය දෙවි හානි කරගෙන ජීවිතෙන් සමු ගන්නවා. කොහොම නමුත් ඉතාමත් හොඳ අනාගතයක් තිබුණු රංගන ශිල්පියෙක්, ඔහු චිත්‍රපට නිෂ්පාදකවරයෙක් විදිහටත් කටයුතු කරන්න උත්සාහ කරනවා. ඉතින් කෙසේ නමුත් ඔහුගේ ජීවිතය අතරමඟ නතර වෙනවා යම් හේතු කාරණා නිසා. ඔහුගේ පෞද්ගලික ජීවිතයේ ඇති වුණු

0: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 01176779479 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
1: සක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබ අදම මිලදී ගන්න
1: මාන

ආදරණීය ඔබ ලකන සඳතිය දහර අහගෙන ඉන්නේ බෂ්නා ඒ හසිනෝ කියලා කිව්ව ගමන් අපිට මතක් වෙනවා පැරණි චිත්‍රපටයක ගීතයක් විශේෂම ඍෂි කපූර් මතක් කරනවා. හැබැයි අපි මේ කතා කරන්නේ බෂ්නා ඒ හසිනෝ චිත්‍රපටය මෑතකදී තිරගත වුණු ඍෂි කපූර්ගේ ආදරණීය පුත්‍රා රන්බීර් කපූර් ප්‍රධාන චරිතයේ නිරූපණය කළ විපාෂ බල්සු දීපිකා පාදුකෝන් මිනිසාලම්බා මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළා. එතකොට චිත්‍රපටය ගැන කතා කරනවා නම් අන්විතා දත් තමයි මේ ගීතය ලියන්නේ. විශාල් ශේඛර් චිත්‍රපටය සංගීත අධ්‍යක්ෂවරුන් බවට පත් වෙන්නේ කේකේක ශිල්පා රාව. කදාචානී ගීතය මේ බජුනායි හසිනෝ චිත්‍රපටයේ

මානවීය ප්‍රේමයේ සොන්දරාත්මක ව්‍යමන සඳදිය දහර විදහා උමතුවෙන් 2004 දී තිරගතවුණු මේ චිත්‍රපටය ෆරින් ඛාන්, කරීනා කපූර්, ෂහීඩ් කපූර් ප්‍රධාන චරිත නිරූපණය කළා. සමීර තමයි ගීත රචනා කළේ. අනු මලික් තමයි චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළේ. ඕදිත් නාරායන්, සප්නා මුඛේෂී විදහා චිත්‍රපටයටයි ගීත

චේතන් භගත් කියන ලේඛකයා ලිව්ව ටූ ස්ටේට්ස් කියන නවකතාව ඇසුරෙන් තමයි ටූ ස්ටේට්ස් චිත්‍රපටය තිරගත වෙන්නේ. බොලිවුඩ් සිනමාවේ අර්ෂුන් කපූර් රේඛා අලියා භට ප්‍රධාන චරිත නිරූපණය කළ මේ චිත්‍රපටය ගැන කියද්දී මුලින්ම මේ චිත්‍රපටයේ මේ චරිත නිරූපණය කරන්න තෝරගෙන හිටියේ වෙනත් රංගන ශිල්පියෙක් සහ ශිල්පිනියක්. මුල්ම තේරීම සයිෆ් අලි ඛාන් එක ප්‍රියංකා චොප්‍රා, ඊට පස්සේ එස්.ආර්.කේ එක අසින්, ඊට පස්සේ අර්ජුන් කපූර් එක අනුෂ්කා ශර්මා, පස්ව තමයි අර්ජුන් කපූර් එක අලියා භට් මේ චිත්‍රපටයේ චරිත නිරූපණය කරන්නේ. එතෙන් මේ අපි අහන ගීත අරිජිත් සිංහ එක්ක ශින්මයි ශ්‍රීපදා ගයන්නේ, ශංකර් හසන් ලෝයි සංගීතවත් කළේ.

0: ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහරහගෙන ඉන්න ඔබට මේ මතක් කරන්නේ NLP මේකප් පව කැන යලිත් වරක් වාර්තාවන් අලුත් කරමින් දැන් ලංකාවේ ලොතරයකින් දිනා ගන්න පුළුවන් දැවැන්තම මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් ඔබට දිනා ගන්න පුළුවන්. ඒ NLP මෙගා පව ලොතරැය්‍ය මිලදී ගත්තොත් ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLP
0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
2: සඳදිය තහර
1: 60 දශකයේ අග භාගයේදී 1969 වසරේදී මේ චිත්‍රපටය තිරගත වෙන්නේ ඒක් ෆුල් දෝමාලි. ලංකාවෙත් ගොඩක් ජනප්‍රිය වුණු චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ ගීතත් ගොඩක් ජනප්‍රිය වුණා. රවි තමයි චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළේ. මොහමඩ් රෆී, අෂා බොස්ලේ. මේ ඒක් ෆුල් දෝමාලි චිත්‍රපටයෙන් ගීතය.

0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
1: ලකන හදරේ නැහැ කියන මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සමක ඔබ 2002 වසරේදී තිරගත වුණු කුන්දන් ෂා අධ්‍යක්ෂණය කළ දිල් හේ තුම්හාරා චිත්‍රපටයෙන් මේ ගීතය අපි අහන්න යන්නේ. චිත්‍රපටයේ චරිත ගැන කතා කරනකොට ප්‍රීති සෙන්ටා, මහිම චෞද්‍රී, අර්ජුන් කපූර් එක රේඛා ප්‍රධාන චරිත නිරූපණය කළා. හරිම ආදරණීය කතාවක්. දෙමව්පියන් සහ දරුවන් අතරේ සම්බන්ධතා ගැන කතා කරනකොට දෙමව්පියන්ගේ වරදිවලට කාලයකදී දරුවන්ට වන්දි ගෙවන්න සිද්ධ වෙන අවස්ථා තියෙනවා. ඉතින් මේ චිත්‍රපටයේ කතාවත් එක්ක ගත්තාම ඉතාමත්ම සංවේදී තැනකට අපි වාරගෙන යනවා. හැබැයි අන්තිමේදී මේ සියලු දෙනාට ජීවිතය සැනසෙලා උදා කරගන්න කොහොමද ඉඩ ලබා ගන්න හැකි වුණාද නැද්ද කියලා දිල් හේ තුම්හාර චිත්‍රපටය බැලුවා නම් ඔබට දකින්න ලැබෙන්න ඇති. ඉතාම සුන්දර ගීතයක්. නදීම් ශ්‍රවන් චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළේ කවල්සාන උදිත් නාරණ එක්ක මේ අල්කා යාත්‍රා.

0: අවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතිය දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: ටේක්යා සුරකිමු මගතොටා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
2: ජුනි 16 උදෑසන 7 සිට මදීනා ජාතික පාසල වත්තේකම සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
3: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය.

0: දවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011176479
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: ഒരാത്മക്ക് വിയമന സന്ധ്യ താരഹര.
1: සඳදියද හරහගෙන ආදරෙන් ඔබ මනවිය ප්‍රෙමී සොන්දරාත්මක දෙමළ ජාති හොම්මි ජල්දී හෙක්යා මං යන්න යනවා. මොකද හදිස්සිද? කොහම නමුත් මේ දෙබස් අපිට ඇහෙන්නේ අනුපහේදී තිරගතවනු රාකේෂ් රෝෂන අධ්‍යක්ෂණය කළ කරන් අර්ජුන් චිත්‍රපටයෙන්. රාකි මේ චිත්‍රපටයේ අම්මා විදිහට චරිත නිරූපණය කළේ සල්මාන් ඛාන්, ෂාරුඛ් ඛාන්, කාජල්, මම්තා කුල්කර්ණී චිත්‍රපටයේ රංගපෑවා. මේ චිත්‍රපටය ගැන කතා කරනකොට සල්මාන් ඛාන් සහ ෂාරුඛ් ඛාන් කියන දෙවන්ත රංගන පෞරුෂයන් දෙක එක තිරයකදී දකින ලැබුණු මුල්ම වතාව, එක තිර අවකාශයක් බෙදා ගනිමින් දකින ලැබුණු මුල්ම අවස්ථාව. ඒ නිසා බොහෝ දෙනා තාමත්ම කැමැත්තෙන් නරඹෝ චිත්‍රපටයක් බවට පත් වුණා මේ චිත්‍රපටය. සල්මාන් සහ ෂාරුක් දෙන්නාම මේ චිත්‍රපටයේ ද්විත චරිත නිරූපණයක් කළේ. චිත්‍රපටය රාකේෂ් රෝෂන් අධ්‍යක්ෂණය කරද්දී රාජේෂ් රෝෂන් තමයි සංගීත අධ්‍යක්ෂණය කළේ, උන් සහෝදරයින්. එතකොට රාකේෂ් රෝෂන් කියලා කියන්නේ රිතික් රෝෂන්ගේ පියා. එතෙන් රිතික් අනුපහේදී තිරගතවතු මේ කරන් අර්ජුන් චිත්‍රපටයේ සහ අධ්‍යක්ෂවරයෙකු විදිහට කටයුතු කළා. අපි අහමු කරන් අර්ජුන් චිත්‍රපටයේ කුමාර් සානු අල්කයාග්නි ගායනා කළ මේ ගීතය.

0: සෞන්දර්යාත්මක වියමන.
1: සඳතියට හර සමකයි ඔබ ඉන්නේ එනබ මෙගා පව රුපියල් 40කට සුපිරිතෑගි 3ක්ම දෙන ලංකාවේ එකම ලොතරැයිය. මුදල් හීනය වගේම සුපිරි මෝටර් රථයක හීනය හැබෑ කරගන්නත් දැන් ඔබට පුළුවන් NLB මෙගා පව ලොතරැයියත් එක්ක. NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න. ජීවිතයේ සිහිනයට වසනවේ ආශිර්වාදය NLB. සන්දිය දහර වෙනුවෙන් අනුග්‍රහක දායකත්වය ලබා දෙමින් අපිට කියනවා මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස්. ඔබ දන්නවද ඩෝමා කලර් සෝට යන්ත්‍රය ගැන? කළු ඇට තනකොළ ඇට ඉවත් කරන සුපිරි වැඩකාරයා. නවීන AI තාක්ෂණයෙන් බලගැන්වූ ලංකාවේ අංක එකේ කලසොට යන්ත්‍ර ඩොමා කලසොට ස්වංක්‍රීයව කොටා නිම කරන ලද සහල්වල ඇති කළු ඇට අවභා ඇට ඉවත් කර අස්වැන්නට වැඩි වටිනාකමක් එක් කරන්න නවීන ජපන් තාක්ෂණයෙන් යුත් කැමරා පද්ධතියකින් සමන්විත ඉහළම කාර්යක්ෂමතාවයක් ලබා දෙන කලසොට යන්ත්‍රයක් මිලදී ගැනීමට මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස් වෙත එන්න. දැනුබගේ අවශ්‍යතාවයට අනුව සැතැඟි ලෙස තෝරා ගැනීම කරන්න පුළුවන් ඔබට. වසරක වගකීමක් සහ අලෙවියෙන් පසු සේවාවක්. වැඩි විස්තර දැනගන්න කතා කරන්න ප්‍රධාන ශාඛාවට මෙන්න නම්බර එක 011 67 979

චාර් කදම් බස් චාර් කදම් පියවර හතරයි ඒ දෝ තීන් චාර් චාර් කියන්නේ හතරයි චාර් කදම් බස් චාර් කදම් පියවර හතරක් විතරමයි එතනින් එහාට අපි එක ළඟ ත්‍රී ඉඩියට්ස් ත්‍රී ඉඩියට්ස් අතිශය ජනප්‍රියතර පතුරු චිත්‍රපටයක් රජ්කුමාර් හිරාණි අධ්‍යක්ෂණය කළේ විදු විනෝද් චොප්‍රා නිෂ්පාදනය කළ ආමිර් ඛාන් ආර් මාධවන් ශමන් ජෝෂි චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළ ඒකම බොමන් ඉරානි කරිනා කපූර් චිත්‍රපටයේ රඟපෑවා චතන් භගත්ගේ 5.1 කියන නවකතාව ඇසුරෙන් තමයි රාජ්කුමාර් හිරාණි බොලිවුඩ් සිනමාවට ත්‍රී ඉඩියට්ස් අරගෙන එන්නේ හරිම සුන්දර ගීත ඇතුළත් වන ශාන්තනු මොයිත්‍ර චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කළේ අපි අහනවා අකයක් නිකේක ෂෝන් ත්‍රී ඉඩියට්ස් චිත්‍රපටයට ගානකල මේ ගීතය

ආදරණීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන මේ කසූල් එමනත්නම් වරත්ත යේ මෙරා කසූල් නැහි කියලා කියනවා හිලති චිත්‍රපට නානුවාදී ඔබට මේක මගේ වැරදක් නෙවෙයි කියලා 2001 වසරද තිරගත වුණු කසූල් චිත්‍රපටය කියන්නේ වික්‍රම් භට අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක්. එතකොට අෆ්තාබ් ශිවදාස්නි ලිසා රේ මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළා. ලිසාගේ පළමු ප්‍රධාන චරිතය බොලිවුඩ් සිනමාවේ ලිසා රේගේ චරිතය වෙනුවෙන් හඬ කෙවීමෙන් දායකත්ව ලබා දුන්නේ රංගන ශිල්පිනිය දිවදත්තා. එතෙන් මේ චිත්‍රපටය ගැන කතා කරනකොට අපූර්ව අග්නිහෝත්‍රි ඉර්ෆාන් ඛාන් සහ අශුතෝෂ් රානා සහය රංගන ශිල්පිනිය විදිහට මේ චිත්‍රපටයට රංගනය කළා. නදීම් ශ්‍රවන් සංගීත අධ්‍යක්ෂණය කළ තවත් සුන්දර චිත්‍රපටයක් විදිහට තමයි කසූල් චිත්‍රපටය අපිට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. චිත්‍රපටයට ගීත රචනා කළේ සමීර්, නදීම් ශ්‍රවන්ගේ සංගීතයට කුමාර් සානු කසූල් චිත්‍රපටයට ගීතය ගායනා කරන්නේ. කොයිතෝ සාතිචාරී

දවසේ හත් ඇවදීතර ගතවුණ මේ චිත්‍රපටයන් ගීත් ගීත් කියන්නේ ගීතයට ගායනයට මේක ප්‍රේම කතාවක් සංගීතමය ප්‍රේමණීය චිත්‍රපටයක්. රමානන්ද සාගර් තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ. රජේන්ද්‍ර කුමාර්, මනස් සිංහ, සුජිත් කුමාර් චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළා. ආරාධනා කියන තෙලිඟු චිත්‍රපටය ගීත් චිත්‍රපටයේ නවත නිෂ්පාදනයක් විදිහට දකින්න ලැබුණා. චිත්‍රපටයේ සංගීතය ගැන කතා කරනකොට කල්‍යාණ්ජී ආනන්ද්ජී තමයි මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කර සංගීත අධ්‍යක්ෂවරුන් දෙදෙනා බවට පත් වුණේ. මොහමඩ් රෆි ගීත් චිත්‍රපටයටයි

FM 93.7 Lakhana Radio ITN ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වේද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

යානුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරගකාරී වටේක වින්දනය සමඟ ගමට රටට නොවට ඇහෙන්න ගයන්න. බිඳුවයි 706 366 176 අංකයට ඔබ

0: channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
1: ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
2: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.
3: මගේ පෙරළි පෙම්වති නුඹ.
4: පියුමල් ධෝනි බලාගෙන හිටියේ කවද හරි දවසක එයාගේ අප්පච්චි කතා කරනක. ඒත් මේ වෙලාවේ නම් එයා මෙතන නෑ.
5: මට මේ වෙලාවේ කතා කරන්න නම් ඕනි ඔයා එක්ක.
4: මං එක්ක.
2: අධ්‍යක්ෂණය ඉන්දික ධර්මතිලක.
5: දේවිකාට කෝල් කරා. හම්බෙන්න පුළුවන් දැහුවා.
6: මොකද කිව්වේ?
5: එන්න කිව්වා. මං ඒත් හිතුවේ නෑ මට ඒකට මෙච්චර සතුටු හිතේ කියලා. උඹ කිව්වා හරි බා. අපි ජීවත් වෙන්නේ ටික කාලයක් සදාකාලික තරහවල් තියාගන්න එක පුරුවෙට.
2: මගේ ඉපැරණි පෙම්වති සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.
7: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
2: ලක්කන මොනින් ඉස්සල්.

0: Music Garage with Kavi and Ravi.
1: නම් කාවේ හිට් මුසින්දුත් එක්ක අපේනුවත් ඉනිදා උදේ 10ට.

0: பாட்டெல்லாம் நல்லா தான் இருக்கு.
1: FM 93.5, FM 93.7, லாகானா Radio ITN.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

1981 වසරද තිරගත වනු සිල්සිලා චිත්‍රපටය සංගීතමය ප්‍රේම කතාවක්. චිත්‍රපටය චොප්‍රා තමයි නිෂ්පාදනය කළේ, රචනා කළේ සහ අධ්‍යක්ෂණය කළේ අමිතාබ් බච්චන්, එවැකේම ශෝභා විදිහට ජා බච්චන්ගේ රංගනය අමිත් සහ ශෝභා විදිහට තමයි චිත්‍රපටයේ මේ චරිත හඳුන්වා දුන්නේ. අමිතාබ් බච්චන්, ජා බච්චන් ප්‍රධාන චරිත නිරූපණය කළා. ඒ වගේම චාන්දනි විදිහට රේඛා මේ චිත්‍රපටයේ රංගපෑම, විශේෂයෙන්ම අමිත් ජී සහ රේඛාගේ සම්බන්ධතාවයක් පිළිබඳව බොලිවුඩ් සිනමාවේ අදටත් කතා බහ කරනවා. ඉතින් අතරතුරේදී ඔවුන් මේ චිත්‍රපටයකට රංගනයෙන් එක්වන ශිව් හරි මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළේ. ගීත ලියන්න ජාවේද අක්තර්, හසන් කමල්, මීරාබයි, නිදා වසීල්, රාජේන්ද්‍ර ක්‍රිෂ්ණන්, හරිවංශ් රාය් බච්චන් එක්වන ඉතාමත්ම සුන්දර ගීත ගණනාවක් ඇතරත්තනු මේ චිත්‍රපටය. අදටත් බොහෝ දෙනා කතා බහට ලක් කරන චිත්‍රපටයක්. අපි අහනවා සිල්සිලේ චිත්‍රපටයට කිෂෝර් කුමාර්, ලතා මංගේෂ්කර්,

0: ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
1: සන්තතිය තහර දෙදස් පහේදී තිරගත වනු ලකි නොටයිම් ෆෝ ලව් චිත්‍රපටයට මිංගිතය ඇතුළත් වුනේ. අද්නන් සමී තමයි මිත්‍රපටයේ ගීත සැලම සංගීත අධ්‍යක්ෂණය කළේ. තෙන ජනප්‍රිය සුන්දර ගීත කිහිපයක්ම මේ චිත්‍රපටයට ඇතුළත් වෙනවා. ලතා මංගේෂ්කර් එක්ක අද්නන් සමී ගායනා කරන ගීතයක් අපි දැන් අහන්නේ සඳදිය දහර තුළින්. ශායද් යහි තෝ ප්‍යාර හේ. සමහර විට මේ ආදරය වෙන්නේ නැති.

0: සෞන්දර්යාත්මක වියමන
1: සඳ දියතහර 2013 වසරේදී මේ චිත්‍රපටය තිරගත වෙන්නේ ආශුකීටු ප්‍රේම කතාවක් මොහිත් සූරිය අධ්‍යක්ෂණය කළේ ආදිත්‍ය රොයි කපූර් එක්ක ශ්‍රද්ධා කපූර් ප්‍රධාන චරිත නිරූපණය කළා චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරුන් කීප දෙනෙක්ම දායකත්ව ලබා දුන්නා ජීත් ගංගුලි මිතුන් අංකිත් තිවාරි එක්ක රජු සිං සංජය මාසූම් ලියුවේ ජීත් ගංගුලි සංගීත අධ්‍යක්ෂණය කළ මුස්තාෆා ෂාහිද් ගායනා කරන බලාදනා ගීතය අද සඳදිය දහර අවසන් කරන්න අපි තෝරගත්තා

අමතක කරලා දාන්න අපි හැමෝම කැමති වේදනා බර මතකයන්. හැබැයි අපි අමතක කරන්න උත්සාහ කරන හැම වෙලාවකම වෙන්නේ ආය ආයමත් ඒ අමතක කරන්න උත්සාහ කරන මතකයන් නැවත නැවත අපිට මතක් වෙන එක විතරමයි. වෙන්ව යෑම් කියලා කියන්නේ හමුවීම් ගැන අපිට මතක් කරන වේදනාත්මක පියවර වෙන්න පුළුවන් ජීවිතේ. හැබැයි ඒව දරා ගන්න වෙනවා, ඉවස ගන්න වෙනවා. මොකද අපිට නැවත හමුවීමක් ගැන බලාපොරොත්තුවක් තියෙන නිසා. සමගැනීම සටහන් කරන්නේ අද රාත්‍රියට නැවත තවත් සොඳුරු එසවකදී. ආතරින් ඔබව හමු වෙන බලාපොරොත්තුවත් එක්ක ප්‍රාර්ථනා ඔබට.

0: ප්‍රේමේ අනන්තේ විඳින්න
1: සඳදී තහර
0: සමානුග්‍රහය
2: කෝටි 11 දන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 1000 100 60 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 දන නිදානයේට රුපියල් 40ක් හොදටම ඇති
3: ලංකේ විශ්වාස දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011 76 679 579
4: මගේ පෙරලි
3: ඉන්තික ධර්ම තිලක අධ්‍යක්ෂණයක්
5: මේ කතාව කියනවා මාව තෝරගත්තේ
6: මට මිනිස්සයා ගැන ලෝකෙට ඇත්ත පෙන්වන්න ඕනේ කියලා
5: මට කතා කරන්න ඕනේ පූර්විකා ආන්ටි ගැන
7: පූර්විකා ගැන
5: ආන්ටි කිව්වා මට මේ පොත දැක්කම සහුඟක් පුදුම වෙයි කියලා
8: සරණං නිය පොත්තකට හරි කරදරයක් වුණොත් දුක් වෙලා හොයල බලලා තියෙනවනේ නේ හැබැයි දැන් නම් ඔයාගේ අතපය හතර ගලවලා දැම්මත් මට ගාණක්වත් නෑ
3: මගේ ඉපැරණි පෙම්වතිය සතියක රාත්‍රී 7:30ට ITN බලන්න

0: FM 93.5 93.7 Lakhanda Radio ITN Sabah Sri Lanka Handa
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: පන සිතනිවන බුදුපන
1: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී නවේට
2: මිනිසත් කමගන බන පදෙන් මෝහය තුරලන්
1: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදුබණ දායකත්වය සඳහා විමසන්න 0777 273 400

0: එක ධර්මතිලක නිර්මාණයක්.
1: අකිගේ ප්‍රෝග්‍රෑම්ස් හරිම ලස්සනයි. මම ඒ ඔක්කොම බලනවා. හැබැයි අකිගේ ප්‍රෝග්‍රෑම්ස් වලට වඩා FP කෙරෙන කවි වලට නම් මම ගොඩක් කැමතියි. හැබැයි දැන් වැඩි ඒවත් ලියන්න තියෙන දා එක පොඩ්ඩක් ඉදිරිය මන් තරහයි.
2: මං කවි පොතක් කරන් ඉන්නේ. ඒකයි.
0: මගේ ඉපැරණි පෙම්වතී.
1: මේ වෙනකොට අම්මයි මමයි ජීවත් වෙන්නේ බිල ශරන් දීපු ගෙදරක. ඉලේෂෝ අපේ අම්මා අඳුරන්නේ අර පරණ බසිරේ තල්ලු කරගෙන කාලේ ඉඳන්මයි. කොටින්ම කිව්වොත් මට මීඩියා ඉගැන්නේ විලේෂ්. සමහර විට යා හොඳ සර් කෙනෙක් වෙන්න ඇති අක්කි. හැබැයි ආවේ ලෝකෙට පෙන්වන්න හදන જાතියේ සුදනෙක් නම් නෙමෙයි.
0: මගේ ඉපැරණි පෙම්වතී. සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.

0: විරහවේ වේදනාව
1: මගේ නොව දිනිසුරු කරුපත් සහතන ඔබය මියන තුරු
2: හදුත දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
0: ආදරණීය චෝදිරණීය චෝදි
1: රසෝ ගයේ බැඳීනු රහයි ජීවිතේ
2: අහිමි ආදරේ ජීවමාන හඬ
0: ආදරණීය චෝදි ඉරිදා රාත්‍රී 7ට හිමාලික
2: ජෝදි රාත්‍රිය

යානුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරගකාරී වටේක වින්දනය සමඟ ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. බිංදුවයි හත්සිය හයයි 366 176 අංකයට ඔබ

බෙලවරාත්‍රී 10යි විනාඩි 1යි. ඔයාගේ ජීවිතයේ සමහර හීන හැබෑ කරගන්න ඔයාට ක්‍රම හම් වෙලා නැද්ද? එහෙනම් මෙන්න මේ ක්‍රමෙත් චුට්ටක් try කරලා බලන්න. මේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: කරන්නට ඔබ සූදානම්ද? MLB ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය.
1: දවස මුල්ම ගනුදෙනු ඉඳන් දවසේ අවසන් ගනුදෙනුව දක්වාම ඔබේ වාසනාව වෙනුවෙන් වැඩි වැඩියෙන් වැඩි වැඩියෙන් උත්සාහ කරන ඔබ වෙනුවෙන් අපි වෙන් කරන MLB ජාතික ජයවන්නේ වා අපි මේ ආරම්භ කරන්නේ කැත්‍රි. අද වාසනාවන්ත ආදර කෝරාවේ අපිට පරිගණක නිල වාර්තාව ලබා දෙන්නේ පරිගණක නිලධාරී චමින්ද පුෂ්පකුමාර මහතා. අධීක්ෂණ මණ්ඩලය හා සමගින් එකතු වෙනවා මාතර කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් සුසන්ත අත්නායක මහතා, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ රංජිත් නානායක මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත් මහතා සහ ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී ශාලිකා රණවක මහත්මිය. ඔබේ ජය වෙනුවෙන් අපි සූදානම් NLB ජය ලොතරැයි පතෙන් ගමන් ආරම්භ කරන්න. ප්‍රාර්ථනා කරන්නේ අතේ සල්ලි රැඳෙන්න ඕන, අතට සල්ලි ලැබෙන්න ඕන කියලා. ඒ නිසා අතට සල්ලි වෙනුවෙන් NLB ජය 487 වන දිනුම් වරෙන් ඔබට වාසනාව උදා කරන්න අපි සූදානමින් ඉන්නේ. එහෙමනම් ඒ ජයග්‍රහී දිනුම් ලැබීමට යොමු වෙමු අපි මුලින්ම. බලමු අද NLB ජය වෙතින් ඔබ වාසනාව හිමිකරගන්නේ කොහොමද කියලා. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය G ජයග්‍රහී අංක බවට පත්වෙන්නේ 5, 9, 5 සහ 9. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාමෙන් රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන NLB ජය ලොතරැයි පතෙන් මේ වසරේ ₹5,00,000 බැගින් දිනු වාසනාවන්තින් 213 දෙනෙක් අපි දැන්ටමත් බිහි කළා තියෙනවා.
2: Today selected English letter is G, winning number 5959.
1: අද NLB ජය වෙතින් ₹5,00,000 බැගින් දිනන වාසනාවන්තින් 2 දෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයි පත් අලෙවි කරනවා අයි දේවසගාය මඩ කලපුව සහ පද්මසිරි පීරිස් මානවිල අපේ NLB අලෙවි නියෝජිතවරු. ඒ වගේමයි ₹50,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 35 දෙනෙකුත් අපි අද බිහි කරනවා. ඒත් සමගින් NLB ජය වෙතින් වාසනාවන්තින් 76,192 දෙනෙක් අතරේ ₹69,43,080 මුදලක් අපි අද බෙදා දෙනවා. ₹33,00,000 පවාගේ සුපිරි තෑග්ගක් සමග තවත් තෑගි වැඩි වුණ නියත ධනයෝග හඳහනේ 1528 වන දිනුම් වරයි අපි මේ ආරම්භ කරන්නේ. මුලින්ම අපි තෝරා ගන්නවා හඳහනේ වාසනාවන්ත ලග්න සංකේතය. අද ඔබේ වාසනාවන්ත ලග්නය කන්‍යා. අපි දන්න ඔබ දැන් මක බලාගෙන ඉන්න මේ ජයග්‍රහී අංක 4 අද තීරණය වෙන්නේ කොහොමද කියලා. දැන් අද ඔබේ පළමු අංකය අංක 4. අපි දැන් තෝරගන්නවා දෙවන වාසනාවන්ත අංකය. ඒ වාසනාවන්ත දෙවන අංකය අංක 30. හඳහනේ ඔබට තුන්වනුව වාසනාව ගෙනෙන අංක 16. මෙන්න ඒ අවසන් ජයග්‍රහී අංකය අංක 11. අපේ රටේ ශක්තිය රණවිරුවන් රැක ගැනීමට ඔවුන් වෙනුවෙන් පිහිටපු රණවිරු සේවාර මුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන හඳහන ලොතරැයි පතෙන් මේ වසරේ සුපිරි ත්‍යාග ලැබී හත් දෙනෙක් අපි දැන්ටමත් බිහි කළා තියෙනවා.
2: Today selected zodiac sign is Virgo. The winning numbers are 4, 30, 16, and 11.
1: අද හඳහනේ ₹1,10,000 ප්‍රථම තෑගකට හිමිකම් කියන්ට ඔබ සමත් වෙනවා. ජයග්‍රහී ලොතරැයි පත අලෙවි කරන්නේ කළුතර NLB අලෙවි නියෝජිත නිරාශා නිසංසලා මහත්මිය. ඒත් සමගින් වාසනාවන්තින් 1,38,203 දෙනෙක් අතරේ ₹95,07,580 මුදලක් අපි අද බෙදා දෙනවා. හෙට හඳහනේ අපි ඔබ වෙනුවෙන් වෙන් කරන සුපිරි තෑගේ වටිනාකම ₹33,57,900. දශක ගණනාවක් ලංකාවේ ගොවි පරම්පරාවන් ගණනාවක් ශක්තිමත් කළ සත් දිනම ජය නියත ගොවිසෙත 4,461 වන දිනුම් වාරයට අපි සූදානම්. අද සුපිරි තෑග්ග විදියට ₹6,63,00,000 වගේ මුදලක් අපි අරගෙන අවිලා තියෙනවා. බලමු අද ඔබේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය තීරණය වෙන්නේ කොහොමද කියලා. අද ගොවිසෙතෙන් වාසනාව ගෙන ඉංග්‍රීසි අක්ෂරය A. දැන් අපි මේ තෝරා ගන්න ඔබේ ජයග්‍රහී අංක 4. අද ඔබට පළමු වාසනාව ගෙන අංක 71. ජයග්‍රහී දෙවන අංකය අංක 74. ජයග්‍රහී තුන්වන අංකය අංක 39. මෙනෑ සර්වසනාවන්ත අංකය අංක 9. අපි රටේ කෘෂිකර්මාන්තය නගා සිටුවන්න දායක වන ගොවීන්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන ගොවිසෙත ලොතරැයි පතෙන් මේ වසරේ සුපිරි තෑග ලැබින් 2 දෙනෙක් වගේම 20,00,000 ප්‍රතියන් 48 දෙනෙක් අපි දැන්ටමත් බිහි කළා තියෙනවා.
2: Today selected English letter is A, winning numbers are 71, 74, 39, and 9.
1: අද ගොවිසෙතෙන් ₹2,50,000 තෑගයකට හිමිකම් කියන්ට ඔබ සමත් වෙනවා. ජයග්‍රහී ලොතරැයි පත අලෙවි වෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ. ඒත් සමගින් වාසනාවන්තින් 1,25,066 දෙනෙක් අතරේ ₹7,81,000 මුදලක් අපි බෙදා දෙනවා. ගොවිසෙතෙන් අපි හෙට ඔබ වෙනුවෙන් වෙන් කරන සුපිරි තෑගේ වටිනාකම ₹6,73,359,756.
3: Super awesome. It's new. It's easy. It's got more prizes. For 3 numbers and a zodiac sign, 500,000 or an electric motorbike.
4: As we wish. Super awesome.
5: Dreams of you. Good day. Winning dreams. Super awesome.
1: අපි සුබදවසක් ලොතරැයි මේ අලුත් වුණු පහසු වුණු තෑගි වැඩි වුණු තෑගි රටාවෙන් සුබ ලග්නත් එක්ක අංක තුනක් ඔබ ගලපා ගත්තොත් ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් වූ මුදලින් රුපියල් ලක්ෂ පහක් දිනා ගන්න පුළුවන්. ඒ වගේම අංක තුනක් ගලපා ගත්තොත් රුපියල් 50,000ක් වගේම ප්‍රවර්ධන තෑග අංකයට රුපියල් 25,000ක් ඇතුළුව තවත් මුදල් තෑගි රසක් ඔබේ කරගන්න ඔබට පුළුවන්. ඔබේ දවසම සුබ කරන සිහින දිනවන සුබ දවසක් 335 වන දින වරේ මේ ආරම්භ වෙයි. සුබ දවසක් සුබ ලග්නයයි අපි මුලින්ම තෝරාගෙන. අද ඔබේ සුබ ලග්නය තුලා දැන් අපි තෝරාගන්නවා සුබ අංක තුනක් අද සුබ දවසක් දින මැදින් මුතන වෙයි. එයත් මේ පළමු සුබ අංකය අංක 35, දෙවන සුබ අංකය අංක 45, අද ඔබේ තුන්වන සුබ අංකය අංක 34. ඔබේ 25,000ක් ඔබට දිනා දෙන ප්‍රවර්ධන තෑග අංකය මේ තෝරාගන්නේ. අද සුබ දවසක් ප්‍රවර්ධන තෑග අංකය 1280. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයි පතෙන් රුපියල් ලක්ෂ 5ක් වූ ඉලෙක්ට්‍රික් යතුරු පැදි දිනාගත් වස්නාවන්තින් 206 දෙනෙක් මේ වසරට අපි බිහි කළා තිනවා.
2: Today selected zodiac sign is Libra. The winning numbers are 35, 45 and 34.
1: අද සුබ දවසක් වෙතින් රුපියල් 50,000 බැගින් දිනා ගන්න වස්නාවන්තින් 9 දෙනෙක් අපි බිහි කරනවා. ඒ වගේමයි ප්‍රවර්ධන තෑග අංකය ගලපාගෙන රුපියල් 25 හස බැගින් හිමි කරගන්න වස්නාවන්තින් 40 දෙනෙකුත් අපි අද බිහි කරනවා. එත් සමගින් වස්නාවන්තින් 110,112 දෙනෙක් අතරේ රුපියල් 91,26,800 මුදලක් අද සුබ දවසක් වෙතින් අපි ඔබ අතර බෙදා දෙනවා. තවත් වස්නාවන්ත ලොතරැයි පත් 4ක වාසනාව ඔබට අරගෙන එන ජිතාර සමගින් විජේ සූදානම්.
2: මීළඟට මෙගා පවර්
6: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි තෑග්ගකට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගකට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි
7: එදත් අදත් හෙටත් කවදත් රටම කතා වෙන සුපිරි ත්‍යාග කෝටි 23ක කෝටි 47ක දෙවන්ත සුපිරි ත්‍යාග ඔබට ලබා දුන්නේ මෙගා පවතුලින්. අද රුපියල් කෝටි 29 ක්මාගේ සුපිරි ත්‍යාගයක් සූදානම්. අපි යනවා අද වාසනා හොයාගෙන. ඔබට පුළුවන් හිතේ හැටියට හීන දකින්න NLB අප සූදානම් ඒ හීන හැබෑ කරන්න. ඉතින් ඔබේ හිතේ තිබෙන මෝටර රථයක හීන අපි හැබෑ කරනවා මෙගා පවර් ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයට ග්‍රෑන්ඩ් වෙනසක් එකතු කරමින් මෙන්න මේ සුපිරි මෝටර රථය ඔබටම ලබා දෙමි. ඉතින් අදත් සුපිරි ත්‍යාග තුනකම වාසනා ඔබේ කරන්න. මේ අපි ආරම්භ කරන්නේ ඔබේ සිහින සබෑ කරන මෙගා පව ජයග්‍රහී 2567 වන දිනුම් වාරය. මෙගා වාසනාවක් ඔබේ කරන ඉංග්‍රීසි අක්ෂරයයි අපි මුලින්ම තෝරා ගන්න. අද දවසේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය K. ඔබට වාසනාව රැගෙන එන සුපිරි අංකයයි දැන් අපි තෝරා ගන්න. අද දවසේ සුපිරි අංකය අංක 4. සුපිරි ත්‍යාග තුනකම වාසනාව ඔබේ කරන ජය අංක 4ක් දැන් අපි තෝරා ගන්න. පළමු ජය අංකය අංක 58. දෙවන ජය අංකය අංක 50. අද දවසේ දෙවන ජය අංකය අංක 24. වාසනාව ඔබේ කරන අවසන් ජය අංකය අංක 30. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට රජම දායකත්වය ලබා දෙන මෙගා පවුලතරයෙන් මේ වෘත්තදී සුපිරි ත්‍යාගලාභින් 10 දෙනෙක්, 20 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභින් 43 දෙනෙක් මේ වෙනකොටත් අපි බිහිකට අවසන්.
8: Today's selected English letter is K. The super number is 4. The winning numbers are 58, 50, 24 and 30.
7: අද මෙගා පවුලතරින් දෙලක්ෂපති වාසනාවන්තින් 2 දෙනෙක් අපි බිහි කළා. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබ චලිත කළා මෙන්න මේ NLB අලෙවි නියෝජිතින් විසින්. ISI විජේරත්න ගම්පහ, KWKU ජයලාල් මිත්තෙනිය. යනුව අද රට පුරාම වාසනාවන්තින් 125,097 දෙනෙක් බිහි කරද්දී ඔවුන් අතරේ රුපියල් 75,79,480 මුදලක් අපි බෙදා දුන්නා. නිසක වශයෙන්ම දිනන ඔබේ විශ්වාසය අඛණ්ඩව දිනාගත් ලොකුම තෑගි ඔබට ලබා දෙන මෙගා පවතුලින් හෙට ඔබේ වන දෙවන්ත සුපිරි ත්‍යාගය රුපියල් 29,47,67,634 පව සුපිරි ත්‍යාගය රුපියල් කෝටියක්, ඒ වගේමයි ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයට සුපිරි මෝටර රථයක්. වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයක් සමගින් ජය අංක 4ක් සෝදානම් අදත් රුපියල් කෝටි 8ක් මුවාගේ නිධානයක් ඔබේ කරන්න. එවෙනුවෙන් මේ අපි ආරම්භ කරන්නේ ජාතියේ මහධන සම්පත ධන නිධානය ජයග්‍රහී 2249 වන දිනුම් වාරය. කෝටි 8ක් මුවාගේ සුපිරි ත්‍යාගයක් ඔබේ කරන වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි මේ අපි තෝරා ගන්න. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය I. වාසනාව ඔබේ කරන ජය අංක 4ත් දැන් අපි තෝරා ගන්නවා. පළමු ජය අංකය අංක 18. අද දවසේ දෙවන ජයංකය අංක 77 තෙවන ජයංකය අංක 44 අද දවසේ අවසන් ජයංකය අංක 5 රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායකත්වය ලබා දෙන නිධානයක් ඔබේ කරන දන නිධානය ලොතරැයෙන් මේ අවුරුද්දේ සුපිරිත්‍යාගලාභීන් එක්කෙනෙක් එතෙක්ම විශ්ව ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 27 දෙනෙක් මේ වෙනකොටත් අපි බිහිකට අවසන්.
8: Today's selected English letter is I. The winning numbers are 18, 77, 44 and 5.
7: ඉංග්‍රීසි අක්ෂර සමගින් ජයංක තුනක් කළපාගෙන රුපියල් ලක්ෂ 2 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් තිදෙනෙක් අද ඔබ අතර බිහි වෙනවා. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබ චලවි කළා මෙන්න මේ NLB අලෙවි නියෝජිතින් විසින්. SP කුමාර ගම්පොල, VLO පතිරණ ගණේවත්ත, කුසුම් සිරි පතිරණ වදුවත්ත යන අද රට පුරාම වාසනාවන්තින් 94845 දිනෙක් බිහි කරද්දී ඔවුන් අතරේ රුපියල් 58 ලක්ෂ 56000 960 මුදලක් දන නිධානයෙන් මේ දැන් අපි බෙදා දුන්න. රුපියල් කෝටි 13ක, රුපියල් කෝටි 12ක, රුපියල් කෝටි 9ක වගේම රුපියල් කෝටි 8ක සුපිරිතයාගෙන් ඔබට ලබා දුන්නු ජාතියේ මහා ධන සම්පත දන නිධානයෙන් හෙට ඔබ වෙන නිධානයේ වටිනාකම රුපියල් 8 කෝටි 36 ලක්ෂ 63819.792. දශක ගණනාවක් පුරාවට ඔබේ විශ්වාසය අඛණ්ඩව දිනාගත් ලොතරැයිලව රජ කිරුළ මහජන සම්පත මේ අපි ආරම්භ කරන්නේ ජයග්‍රාහී 6219 වන දිනුම් පාරය. රුපියල් කෝටි 2 ඉක්මවාගේ සුපිරිත්‍යාගයක් ඔබේ කරන්න අපි යනවා අද දිනුම් මැදීම. මහජන සම්පත වාසනාවේ රටාවයි දැන් අපි තෝරා අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ C ජය අංක 7442.9. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායකත්වය ලබා දෙන මහජන සම්පතල තරයෙන් මේ අවුරුද්දේ සුපිරිතාගලාභින් 9 දිනෙක් 25 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභින් 177 දිනෙක් අපි බිහිකට අවසන්.
8: Today's selected English letter is C. The winning numbers are 744209.
7: අද මහජන සම්පතින් තවත් 25 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභින් 2 දිනෙක් අපි බිහි කරනවා. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබ චලවි කළා මෙන්න මේ NLB අලෙවි නියෝජිතෙන් විසින්. RM වසන්ත නාවුල, RMC නිශාංක දඹුල්ල. එතෙක්ම ලක්ෂය බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 22 දෙනෙක් අද උපාතරින් බිහි වෙනවා. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබ චලවි කළා ගාමිණී සිරිසේන මාතලේ, MNKS හාලුවන කොට්ටාව, MD සුනිල් මීගමුව, K විජේසිංහ ගලෙන්බිදුනුවව, WA චන්ද්‍රපාල මහව, W සහිර් කාන් කුරුණෑගල, රාජා බලසිංහ මහනුවර, සමීර මාලියද්ද අනුරාගම, නිශාන්ත ජයලත් ගලේවෙල, රෝහණ පියදිගම මාතලේ, AIK රාමනායක කොටහේන, සුදත්ත සිල්වා අම්බලංගොඩ, ජගත් ඉඳුනිල් කදිරාන, LHA සුමනසිරි කිරිඳිවැල, MDD වර්ණකුලසූරිය අවතගම, LSW සිරිවර්ධන වාරියපොළ, ලලිත් කුමාර ජායල, BA ලෙසිකා ඉන්ද්‍රාණි නයිබල, KJ වික්‍රමසිංහ අනුරාධපුරය, එතෙක්ම G උදේ කුමාර වාලච්චේනිය, දුෂාන්ත සේනානායක ගල්ගමුව කියන NLB අලෙවි නියෝජිතින් විසින් වගේම කොළඹ දිස්ත්‍රික්කයෙන් තවත් වාසනාවන්ත ලොතරැයිපතක් අද ඔබ චලවි වුණා. යනව අද සමස්ත වාසනාවන්තීන් 267092 දෙනෙක් අතරේ රුපියල් 2,41,70,720 මුදලක් මහජන සම්පතින් මේ දැන් අපි බෙදා දුන්නා. ලොතරැයිලව රජකිරුළ මහජන සම්පත 6,220 වන හෙට දිනුම් වාරයෙන් ඔබේ වන සුපිරි ත්‍යාගය රුපියල් 2,53,07,224.

0: අද වේදමට ඔබ මිලදී ගන්න අද සම්පතින් අදත් ඔබට වාසනාව රැගෙන එන්නේ මහජන සම්පතින් අපි තෝරා ගන්නා ලද ඉංග්‍රීසි අක්ෂර සහ අවසන් ජයාංක හතර. එයනුව 794 වන අද සම්පත මේ දිනුම් වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂර C ජයාංක 4.2.9. අද සම්පත විනින් ඉංග්‍රීසි ලැටයි C and the winning number is 4209. ඒ ඉංග්‍රීසි අක්ෂරයත් ජයාංක 4ත් සහිත කොටපෙළිය නිවැරදිව ගලපාගෙන රුපියල් 250,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් තිදෙනෙක් අද අපි බිහි කළා. මේ වාසනාවන්ත රටරයිපත් ඔබ චලවි කළා මෙන්න මේ NLB අලෙවි නියෝජිතින් විසින්. බුද්ධික රත්නායක බුත්තල, මදන මහරාජන් වවුනියාව, BSA කිෂාන් කුමාර් දෙයෝවිජ. එතෙක්ම ජයාංක 4ක් සහිත කොටපෙළිය නිවැරදිව ගලපාගෙන රුපියල් 50,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 49 දිනෙක් අද ඔබ අතරින් වෙනවා. එයනුව අද සම්පත මේ දිනුම් වාරයෙන් අද රට පුරාම වාසනාවන්තින් අතරේ රුපියල් 1,20,11,520 මුදලක් මේ දැන් අපි බෙදා දොන්නා. ඔබ දකින හින වැඩි වැඩියෙන් හැබෑ කරන හොඳම තැන NLB ජාතික ශාවරණයෙන් අද රට පුරාම වාසනාවන්තින් 9,62,699 දිනක් අපි බිහි කළා. ඔවුන් අතරේ රුපියල් 8,29,77,140 මුදලක් අපි බෙදා දුන්නා. ඉතින් හෙටත් ලොතරැයි වර්ග 8කින් ඔබට වාසනාව රැගෙන එන්න අපි පොරොන්දු වෙනවා. එතෙක් මතකයේ තබා ගන්න ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය NLB.

0: එක ධර්මතිලක නිර්මාණයක්.
1: අකිගේ ප්‍රෝග්‍රෑම් සරිම ලස්සනයි. මම ඒ ඔක්කොම බලනවා. හැබැයි අකිගේ ප්‍රෝග්‍රෑම්ස් වලට වඩා FP කෙරෙන කවි වලට නම් මම ගොඩක් කැමතියි. හැබැයි දැන් වැඩි ඒවත් ලියන්න නැති හින්දා අකිගේ පොඩ්ඩක් විතර මම තරහයි.
2: මම කවි පොතක් කරන් ඉන්නේ. ඒකයි.
0: මගේ ඉපැරණි පෙම්වතිය.
1: මේ වෙනකොට අම්මයි මමයි ජීවත් වෙන්නේ බිල ශරන් දීපු ගෙදරක. ඉලේෂෝ අපේ අම්මා අඳුරන්නේ එයාට පරණ බයිසිකලේ තල්ලු කරගෙන කාලේ ඉඳන්මයි. කොටින්ම කිව්වොත් මට මීඩියා ඉගෙනුවේ විලේෂ්. සමහර විට එයා හොඳ සර් කෙනෙක් වෙන්න ඇති අක්කි. හැබැයි තාවේ ලෝකෙට පෙන්වන්න හදන જાතියේ සුදනෙක් නම් නෙමෙයි.
0: මගේ ඉපැරණි පෙම්වතිය. සතියක රාත්‍රී 7:30ට ITN Palanna
3: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN
4: Lakhanda hagen inne vela ratri 10:20.

සමය සූත්‍ර දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධඥා චක්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනා විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමෙනි. මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේනම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තීන් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැතැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණ කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව ධම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේන මූලික ඉගැන්වීම මේ විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. ධම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන් නව බලාපොරොත්තු ඇති කරගත හැකි.

දෙදෙසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ

විභවෝ දිසා සිදු කෙරෙන මහා ආශිර්වාද සංචායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

අපූරු නිර්මාණයක් වන මේ ශරීරය දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සෝබා දහමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම උපකාරී වන්නේ මේ කය නැමැති මිතුරා නොවේද? එහෙත් මේ කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම් නැති රෝගී භාවයන් අතර

ඉරතු විපර්යාසයෙන් හටගන්නා රෝග, කයේ අනිසිභාවිතයන් නිසා හටගන්නා රෝග, උපක්‍රමික රෝග, කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විධ රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබා දහමේ නියාමයෙහිවත් ධම්ම නියාමයයි.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්නවා.

බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය කායික රෝගී බව හමුවේ මනස පවත්වාගත යුතු ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගත හොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු.

ය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

0: රජක සූත්‍ර දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පොළ මීතලාව කොහොමද රුවන්පා මුල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුමරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.
1: අනන්ත දුක් වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධවීමය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්තාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබෙන්නේ එනිසාය. නමුත් මේ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කල යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නවරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාතාව මෙනෙහි කරන්න, නොයසේනම් සුවාක්කාත සුපටිපන්න යන ගාතාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසම්නිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්නිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිප්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පොල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණ

මහානුභාවේ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජභය සොර සතුරු කරදර ගිනිබිය තිරිසන්ගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු වේ.

නැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළේ වයඹ ශ්‍රීසත් ජයදහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත්වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරු

ම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වාදීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලායනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසිවිටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද. ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද. මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද. පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය මේ සියල්ලම සෝබා දහමයි.
මගේ ඇයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සබා දහමත් එකක්. මගේ සිත දැන් ඊටාම සැහැල්ලුයි. දැන් මා තුල පවත්නා වේගය සාමුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඊටාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුල අල්ලා ගන්නට යයි කියලා මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග, මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා එය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා එය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුළ ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුළ ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුළම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට, මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

භික්ෂුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමේන්ද ඔබ සැමට සිතක් සාන්තියක් වේ.

සත්වයන්ට පැමිණෙන උවදුරු දුරු කරන හේන්ද, සර්ව ප්‍රකාරයෙන් ආරක්ෂාව සලසන හේන්ද, පැමිණෙන අනතුරු වළක්වාලන හේන්ද, පිරිත නම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්නම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබය මෙනෙහි කිරීම තුලින්, ඔබය සජ්ජායනා කිරීම තුලින්, ඔබය නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ඨඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවාධාතුන් වහන්සේ, ලලාටධාතුන් වහන්සේ, කේසධාතුන් වහන්සේලා ඇතුළුකොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සර්වප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සා

0: FM 93.5 93.7 ලක්කඩ අහගෙන ඉන්න වෙලාව උදේ 5 විනාඩි 4යි.
1: FM 93.5 FM 93.7 ලක්කඩ Radio ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකි.

ඈත සිසින සසත යන වෙතද විකාශය වෙයි. පිරිදි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකිලි. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ශාලීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කරගන්න.